0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජානා කොට වදාළේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ විශාරද පූජ්‍ය මීගස්වැවේ සෝමරතන ස්වාමී

0: Nakhanda, Radio ITN.
1: ලක්කන අගනි නොලෝදේ පහ විනාඩි 38යි.

FM 93.7 පහෙන් 93.7 හතෙන් ලක්හඬ අහගෙන ඉන්න වෙලාව දෙපහයි විනාඩි

0: ලකන අහගෙන ඉන්න වෙලාව උදේ 5:52.
1: අඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීම පහසුම 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS Agribusiness within Sonalika Tractory. Mahapunavata Mahabalaya.

0: 97.7 Lakhana Radio ITN. Jeevitaya dinannata positive vibes with charge.
1: Aibowan suba dawasak. දවසක් ගුරුතුමෙක් හැම දරුවෙක්ටම පේන්න අර්ථාපල් තියෙන බෑග් එකක් ගෙනල්ලා පන්තිය මැද්දෙන් තිබ්බා. ඊට පස්සේ මෙහෙම කිව්වා. "දරුවනේ, මේ අර්ථාපල් පෙට්ටියෙන් එක එක අරගෙන ඔයාලා තරහින් ඉන්න ඔයාලට සමාව දෙන්න බැරි මිනිසුන්ගේ නම් ලියලා මෙතන තියෙන උරයක් අරගෙන දාගන්න කියලා." ළමයින්ට මේක හරිම විනෝදයක් වුණා. එයාලා තමන් හිතේ තරහව තිබුණු මිනිසුන්ගේ නම් ලියලා අර්ථාපල් ටික උරයකට දාගත්තා. සමහර ළමන්ගේ උරවල අලගිටි දෙකයි, සමහරුන්ගේ පහයි, සමහරුන්ගේ උරය පිරෙන්නම අර්ථාපල් තිබුණා. ඔය අතර දෙතුන් දෙනෙක් හිටියා කිසිම නමක් නොලියපු. ඊට පස්සේ ගුරුතුමා මේ හැමදේම බලාගෙන ඉඳලා කියනවා, "හරි, දැන් සතියක් යනකම් ඔයාලා කොහේ ගියත් මේ අලමල්ලත් ඔයාලත් එක්කම අරගෙන යන්න ඕනේ කියලා." ඉතින් ඊට පස්සේ ළමයි බස් එක යනකොට සෙල්ලම් කරන්න යද්දී නිදාගනිද්දී පවා මේ අල උරය තමන්ගේ ළඟින්ම තියාගත්තා. දවස් කීපයක් ගත වුණා. හැබැයි දවස් කීපයක් ගත වෙනකොට මේ අල ටික කුණු වෙලා පණුව ගහලා මහා දුගතක් එන්න පටන් ගත්තා. උරේ බරත් දරුවන්ට කරදරයක් වුණා. නිදහසක් නැහැ කියලා දැනෙන්න පටන් ගත්තා. සතියක් ඉවර වෙන්නත් කලින්. ඒක නිසා ළමයි ටීචර් ගාවට අර්ථාපල් උරත් අරගෙන ආවා. "ටීචර්, මේක මහ වදයක්. ගඳේ බෑ. එපා වෙනවා. කිසිම නිදහසක් නැහැ අපිට." එතකොට ටීචර් හිනාවලා කියනවා, "දැක්ක නේද? ඔයාලා අනිත් මිනිසුත් එක්ක තරහව වෛරය හිතේ තියාගෙන ඉන්නකොටත් වෙන්නේ ඕකම තමයි. ඒ තරහව වෛරය කුණු වෙලා ගඳ ගහන්නේ අනිත් අයගේ හිතේ නෙවෙයි, ඔයාලගේම හිතේ. කාටවත් සමාව නොදී ඉන්නකොට ඒකෙන් දඩුවම් විඳින්නේ ඒ මනුස්සයා නෙවෙයි, ඔයාම තමයි. ඒ නිසා තරහව කියන කුණු මල්ල හැම තැනම උස්සගෙන යන්න එපා. මිනිසුන්ට සමාව දීලා හිත නිදහස් කරගන්න කියලා." මං ඔබටත් කියනවා ටීචර් ඒ ළමයින්ට කියපු දේ ඔබටත් කරලා බලන්න කියලා. ඕනම කෙනෙක්ට සමාව දෙන්න හිත හදාගන්න ඒක හොඳ ක්‍රමයක්. සමාව දිය යුතු මිනිස්සුන්ට සමාව දීලා අත්හැරලා දාන්න. ඔබේ නිදහසට, හිතේ සාමයට, සතුටට ඔවුන්ව බාධාවක් කරගන්න එපා. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
0: ජීවිතය දිනන්නට
2: positive vibes with Charmy.
3: වෙලාව 2:01.
4: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
2: ලඛන මොමදී ඉස්සල්.
0: ලඛන රේඩියෝ ITN.

0: ఐబోన్ శుభదాసన చగ్రహి వాసనవంత శుభము శుభదాసక్ ప్రార్థన కన్నా మేకల ఐబోన్ శుభదాసన
1: ఐబోన్ గిహన్ శుభదాసన
0: అదమే మాసే 18వని దతవత జాగ్రహి దినేక ఆరంభే జాగ్రహి సత్యేక ఆరంభే అయ్యపి మే విధేడు సతహన్ కరన్ని మేకల మే ఒయ దన్ సమాజీ జీవతను కొట ඇත්ත කියන දේ කවදාවත් සමාජයෙන් හංගන්න බෑ. ඔබ දන්නව ඇති අපි ටෙනිස් බෝලයක් අරගෙන කොච්චර පීඩනයක් දාලා අපි වතුරයට හංගන්න හැදුවත් අපි කවදාවත් ඒ ටෙනිස් බෝලේ හංගන්න බෑ. ඒක අනිවාර්යෙන් සමාජයේ ඉදිරියට එන වගේම අර වතුරයට හංගපු ටෙනිස් බෝලේ වගේ අනිවාර්යෙන් සමාජයේ ඇත්තත් උඩට එනවා. ඉතින් ඒකත් ඔබේ සිහිනුවනේ යුතුව තියාගන්න කියලා මතක් කරන ගමන් අපි ලක්කන මෝර්නින් නිවුස් සලට දවසේදී මේ විදිහට ආරම්භ කරනවා. අපි අවධානය යොමු කරනවා දිනමින පුවත්පතේ ප්‍රධාන සරස්තලයේ රක්ෂණ ශ්‍රී ලංකායි වාර්තාව ගෙනෙන්නේ ඉදිරි මාස 3ට බිලියන 57ක ඉන්ධන සහනයක්. ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට ළඟදීම ඉවතට QR ක්‍රමය නවීකරණය කරනවා. ඔන්ලයින් ගෙවීම් පද්ධතියකුත් වෙසක් සතියට විදුලි සහනයකුත් කියලා ලංකා කණ්ඩිත නීතික සංස්ථාව සහ තොග පර්යන්ත සමාගමේ සභාපතිවරයා කියන කතාවක් අද රක්ෂණ ශ්‍රේයන්ත දිනමින පුවත්පත වෙනුවෙන් වාර්තා කළා තියෙනවා.
1: Let's move to the Daily News newspaper. Uninterrupted fuel supply assured, CPC said. High global market price on issue, 57 billion rupees allocated for 3-month subsidy. For the more in detail, sharp rise in fuel import bill affecting reserves. Ceylon Petroleum Corporation Chairman D.J. Rajakaran assured that the corporation is fully capable of ensuring an uninterrupted fuel supply throughout the year, provided no unforeseen emergencies arise. He emphasized that there are currently no issues with fuel disruption and distribution across the country. Let's see more details about it in Sinhala Gihan.
0: රාජ්‍ය විසින් ඉදිරි මාස 3 සඳහා ඩීසල් ලීටරයකට රුපියල් 100ක සහ පෙට්‍රල් ලීටරයකට රුපියල් 20ක සහනයක් ලබා දීමට තීරණය කරලා තිබෙනවා. එන රුපියල් බිලියන 57ක මුදලක් වෙන් කර ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතික සංස්ථාවේ සහ තොග පර්යන්ත සමාගමේ සභාපති ඩීජේ රාජ් කරුණා මහතා සඳහන් කරා. මැද පෙරදිග පවතින යුදමේ වාතාවරණය හමුවේ ඉන්ධන මිල තවදුරටත් ඉහළ මට්ටමක පවතුණු ඇතැයි පුරෝකථනය කර ඇතැයිද ඔහු සඳහන් කළා. ඩීසල් ලීටරයක් ගින්නා බෙදා හැරීමට රුපියල් 750ක පමණ පිරිවැයක් දැරීමට සිදු වුවද එය රුපියල් 392කට අලෙවි කිරීම හේතුවෙන් ලීටරයකින් රුපියල් 358ක් පමණක් පාඩු වන බවද ඔහු පෙන්වා දී තිබෙනවා. ඉන්ධන සඳහා වැය වන විදේශ විනිමය ප්‍රමාණය ඉහළ යාම මෙරට ඩොලරේ අගයට ඍජුවම බලපාන බව සභාපතිවරයා සඳහන් කළා. පසුගිය අප්‍රේල් මාසයේදී පමණක් ඉන්ධන ඩොලර් මිලියන 522ක් වැය වී ඇති අතර මේ මාසයේදී ඒ ඩොලර් මිලියන 342 දක්වා අඩු කර ගැනීමට හැකි වී තිබෙනවා. මේ හේතුවෙන් ඩොලරේ ආරක්ෂා කර ගැනීම සඳහා ඉන්ධන පරිභෝජනය කළ හැකි තාක් සීමා කරන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියා කියලත් අද දිනමින පුවත්පත ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කළ තිබුණා.
1: Let's move to the Daily News newspaper. Vanavasala train derailment due to removal of iron levers. Suspect shop owners who bought the metal remanded. For the more in detail, investigation have revealed that the derailment of the train traveling from Polgahavila to Kalutara near the Vanavasala railway station on Saturday was caused by a drug addict who had dismantled 3 iron levers used for switching tracks on the railway line. Let's see more details about it in Sinhala Gihan.
0: මේ දිනවල පුවත්පත මෙන් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කළ තිබුණා. වනවාසල රේල් පාරේ ගැලබූ යකඩ රුපියල් 2400කට විකුණා කුඩු ගහලා සංඥා පද්ධතියට විතරක් ලක්ෂ 20ක අලාභයක් කියලාද සඳහන් කළ තිබෙන ගෑන් කුමාර් වීරසිංහ, සුභාෂිනී සේනානායක සහ එස් හැනදී වාර්තාව ගෙන වෙත් තිබෙන්නේ. අද ඡායාරූප සහිතව චෝදිත සැකකාරයාගේ ඡායාරූප සහිතව දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කළ තිබෙනවා. ඒ වගේම මේකලා ලක්ෂණ ප්‍රවෘත්ති අංශයත් අද මේ සම්බන්ධයෙන් තමයි ප්‍රවෘත්ති වලට අවධානය යොමු කළ තියෙන්නේ. අපි බලමු ලක්ෂණ ප්‍රවෘත්ති අංශයට අවධානය යොමු කළා. වනවාසල සහ කැලණිය අතර දුම්රිය මාර්ගයෙන් කොටසක් ගැලබූ සහ ඒවා මිලදීගත් පුද්ගලයා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඔවුන් ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලෙසයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙන්නේ. මේ අතර වනවාසල දුම්රිය ස්ථානයේ සිදු වූ දුම්රිය අනතුරින් දුම්රිය සංඥා දෙපාර්තමේන්තුවට පමණක් සිදුව ඇති පාඩුව රුපියල් මිලියන 2 ඉක්මවන බව ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ මහතා සඳහන් කර තිබෙනවා. අපි බලමු ඒ සම්බන්ධයෙන් අසංක සමරසිංහ මහතා මොන වගේ කතාවක්ද කියන්නේ කියලා.
2: මෙවැනි අවස්ථාවක අපි ගාව තියෙනවා කැබිනට් මණ්ඩලය අනුමත කරපු වන්දිගේීමේ ක්‍රමවේදය. පෙර තිබ්බ ක්‍රමයේ අනුව මිය යාමකදීව සදාකාලික අකර්මණ්‍ය වීමකදී ලක්ෂ එකහමාරක් තමයි ගෙවන්න තිබේ. මේ විදිහට ලක්ෂ 10 දක්වා වැඩි වෙලා තියෙනවා. ඒ වගේම රෝහල් ගත වෙලා ඉන්න දවසකට සුමානයක් වෙනකන් රුපියල් 2000 බැගින් ගෙවීමක් සහ එතනින් ඉහළට රුපියල් 50,000 ගෙවීමක් වගේ ක්‍රමවේදයක් අපි ගාව තියෙනවා. ඉන්න මේ දෙක අතර අපි මේ වෙද්දී මේ රෝහල් ගත වෙච්ච මගීන්ගේ ඒගොල්ලෝ රෝහලෙන් පිටු වුණාට පස්සේ ඒගොල්ලන්ගේ ඩයග්නොස් කාඩ් එක අරගෙන අපි වන්දිගීමට අවශ්‍ය කටයුතු සූදානම් කරලා තියෙනවා මේ වෙද්දී.
1: දුම්රිය සංඥා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරු චින්තක ජයසේකර මහතා අනතුරට හේතු වූ කරුණු පිළිබඳව මෙසේ පැහැදිලි කළා.
3: ප්‍රධාන දුම්රිය පාලක මැදිරියෙන් තමයි මෙම හැරවුම පාලනය කරන්නේ. ඒ සඳහා අවශ්‍ය කරන ක්‍රමවේදය එතන ස්ථාපනය කරලා තිබුණා. මේක සාමාන්‍යයෙන් දැනට තවමත් ඒම මධ්‍යස්ථානයේ ක්‍රියාත්මක නැති නිසා බොහෝ විට මේකට 99%ක්ම තියෙන්නේ ප්‍රධාන පාරට එකේලි වෙලා තමයි තියෙන්නේ. ඉතින් ඒ තත්ත්වයේ තිබේදී යම් පුද්ගලයෙකු විසින් එහි පාලක කොටස් සහ සංවේදක කොටස් ඉවත් කරලා තියෙනවා. ඉතින් ඒ ඉවත් කිරීම තුළින් ඒ පයින්ට්වේ සංඥා පද්ධතියට තියෙන්නා වූ අන්තර්බද්ධතාවය ගිලිහිලා තියෙනවා. ඒ අනුව පිළිපැණීමක් ලක්වීමක් තමයි සිද්ධ වුණේ. අපිට විශාල අලාභයක් සිද්ධ වෙලා තියෙනවා. මොකද ඒක අපි යම් යකඩ කොටස් ටිකක් අත්හැරිලා තියෙන්නේ. නමුත් ඒකෙන් වෙන අලාභය, ඒක නැවත සකස් කිරීමට සිද්ධ වෙන අලාභය වියදම ඊට වඩා ගොඩක් වැඩි. සාමාන්‍ය දුම්රිය සංඥා දෙපාර්තමේන්තුවට පමණක් මිලියන 2කට අධික අලාභයක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ කටයුතු දැන්ට නවීකරණය කරගෙන යනවා.
0: බස්නාහිර පළාත් උතුර නියෝජ්‍ය පොලිස්පති කාලිංග ජයසිංහ මහතා කියා සිටියේ දුම්රිය මාර්ගවලින් ගලවන කොටස් අලෙවි කරුණ මධ්‍යස්ථානයක්ද සොයාගෙන තිබෙන බවයි අපි අහලා බලමු එතුමන් මොනවද මේ සම්බන්ධයෙන් කියන්නේ කියලා.
4: විමර්ශන ආරම්භ කරලා විමර්ශන හරහා අපි පුද්ගලයෙක් අත්අරංගුවට ගැනීම සිද්ධ කරා. අත්අරංගුවට ගත්ත පුද්ගලයා හරහා හොයාගත්ත මේ ගලවන ලද කොටස් සහ ඒ ගලවන ලද කොටස් විකිණීම සිද්ධ කරපු ස්ථානයත් අපි අඳුනගෙන ඒ ස්ථානයේ භාණ්ඩ මිලදී ගත්ත පුද්ගලයාත් අපි අත්අරංගුවට ගැනීම සිද්ධ කරා. පුද්ගලයා වයස අවුරුදු 25ක පුද්ගලෙයි. එතකොට විශේෂයෙන් මද්රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්න පුද්ගලයෙක්. මේ පුද්ගලයා මේ කොටස් ගැලවීම කරලා මේක විකුණලා තිබ්බේ රුපියල් 3000ක් වගේ ගානකට. එහෙම විකුණලා නමුත් මේකෙන් වෙච්ච අලාභය මම හිතන්නේ මිලියන ගානක අලාභයක්. ඉතින් මේකේ අපි විමර්ශන කටයුතු තවදුරටත් කරමින් යනවා. අපි අත්අරංගුවට ගන්න ලද පුද්ගලයව අපි අධිකරණයට ඉදිරිපත් කරනවා. එතනදී පොදු තේබල පනතට අමතරව විශේෂයෙන්ම මේ පුද්ගලයා මේ කරන ලද අලාභය සහ ඒකෙන් වෙච්ච හානි සියල්ල සම්බන්ධයෙන් අපි අධිකරණයේ නඩු පැවරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් යනවා.
1: දුම්රිය දෙපාර්තමේන්තුව සිදු කරන රාත්‍රී මුල සංචාර සේවා යළි සක්‍රියව ක්‍රියාත්මක කරන ලෙස ලෝකොමෝටිව් ඉංජිනේරු සංගමයේ ඉල්ලීමක් කර තිබෙනවා. එහි සභාපති ජීව ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ රාත්‍රී මුල සංචාර නිසි ලෙස ක්‍රියාත්මක වන්නේ නම් මෙවැනි අනතුරු වළක්වා ගත හැකි බවයි.
5: ධාවනය වීමට ප්‍රථමයෙන් දුම්රියන් දෙකක් එතනින් ධාවනය වුණා. එතකොට ප්‍රථමයෙන්ම එතනින් ධාවනය වුණා ත්‍රිකුණමලයේ සිට පැමිණෙන රාත්‍රී තැපැල් දුම්රිය. එම දුම්රිය රියදුරු මහතාට වනවාසල අසල තිබෙන පාලන සංඥාවේ යම්කිසි දෝෂ තත්ත්වයක් නිරීක්ෂණය වෙලා තියෙනවා. ඒ පිළිබඳව දුම්රිය පාලක මැදිරිය දැන්දුමට කටයුතු කරලා තියෙනවා. එතනින් ලැබුණ උපදෙස් මත තමයි ඉදිරියට දුම්රිය ධාවනය කරලා තියෙන්නේ. ඊට පසු කංකසන්තුරේ සිට පැමිණි රාත්‍රී තැපැල් දුම්රියත් කලින් පැමිණි දුම්රිය ප්‍රමාදය මත වනවාසල දුම්රිය ස්ථානයේ අසල පාලන සංඥාවෙන් අතර කර තමයි ධාවනය කරලා තිබෙන්නේ. ඊට පසුව පැමිණි අංක 507 ධර්ම දුම්රිය තමයි මේ අනතුරට ලක් උනේ. එතකොට එම දුම්රියත් එම දුම්රිය ස්ථානයේ නවත්වා ධාවනය කරලා තියෙන්නේ. මෙහිදී ඇත්තටම අපිට සංගමයක් විදියට ඉල්ලන්න තියෙන්නේ දැන් මේ ඊට කලින් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් රාත්‍රී මුර සංචාරය සඳහා මාර්ගහා කර්මාන්තංශයෙන් යොදවා තිබුණු මුර සංචාර සේවා කටයුතු දැන් ඇත්තටම සිද්ධ වෙන්නේ. මෙවැනි අනතුරු වළක්වා ගැනීමට ඒ සේවා වාර යොදවන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා. ඒ වගේම මේම දුම්රිය ධාවනයේදී දුම්රිය රියදුරා විසින් දුම්රිය පාලක මැදිරිය හෝ වෙනත් අංශ කරන දැනුවත් වීම පිළිබඳ නිසි බරකින් යුතුව කටයුතු කරන්න කියන ඉල්ලීම දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටිනවා.
1: දුම්රිය දෙපාර්තමේන්තුවට සම්බන්ධ ස්වාධීනයයි කියා ගන්නා ඇතැම් ෘතිය සමිති පටු දේශපාලන අරමුණු ඉටුකර ගැනීම වෙනුවෙන් වනවාසල දුම්රිය සිද්ධිය යොදා ගැනීම හෙළා දකින බව සමස්ත ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමේ සභාපති ප්‍රදීප් ජයසූරිය මහතා ප්‍රකාශ කළා.
6: දුම්රිය දෙපාර්තමේන්තුවට සම්බන්ධ ස්වාධීනයයි කියාගන්නා ඇතැම් වෘත්තීය සමිති නායකින් තමන්ගේ පට්ටු දේශපාලන අරමුණු ඉටුකර ගැනීම වෙනුවෙන් මෙම සිද්ධිය දඩමීමා කරගෙන රජය අපහසුවට පත්කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙලා තියෙන බව පෙනී යනවා. රජයේ යහපත් වැඩපිළිවෙලට සහයෝගය දෙන දුම්රිය වෘත්තීය සමිතියක් විදිහට සමස්ත ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ඔවුන්ගේම වැඩපිළිවෙල සහ මුලින්ම හෙලා දකිනවා. වනවාසල දුම්රිය ස්ථානයේ සිදු වූ දුම්රිය පීලි පැනීම එක් පුද්ගලයෙකු විසින් කරන ලද්දක් වුවත් අදාළ ආයතන වලින් නිවැරදි පරීක්ෂණයක් කරන්ඩ මේ පිටුපස යම්කිසි කුමන්ත්‍රණකාරී ක්‍රියාවක් සිද්ධ වෙලා තියෙනවද ඒ පිළිබඳව අපිට සැකයක් තියෙනවා. මේ වෙන සිදුවීම් එක්ක හිතාමතා කඩාකප්පල්කාරී ක්‍රියාවන් සිද්ධ වෙන්න පුළුවන්. සමස්ත ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ විදිහට අපි ඉල්ලීමක් කරනවා මේ පිළිබඳව තවදුරටත් සොයා බලා සාධාරණ පරීක්ෂණයක් කරන්ඩ.
0: ලකන මෝර්නින් නිවුස් අලර්ට් හංගින වෙලාව දක්වනනම් වෙලාව උදැසන 6යි
1: විනාඩි 17යි.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා පිට හරින දැන් නවනිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වී කිටි යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කදිම සූර්යබල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 071 711 711 1
3: ITN ලක්හඬ පූජා
1: සම්

0: සිට ජුලි 3 වෙනිදා දක්වා
1: බිලියන් බිල පුරවරේදී
0: ITN ලක්හඬ පූජා සම්බුද්ධ වන්දනා විසක් කලාපය
1: දකිණි

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනින්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා තමන කෝටි යටේ එන්එල්වී දනඩ තහනේ ලොතරයි රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත දන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: බලවදසන හය විනාඩි 26 අපි සූදානම් තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන මේ දිනමින පුවත්පතේ රංචලා වික්‍රමසිංහ ගිරණ වාර්තාව බස්නාහිර ආණ්ඩුකාරවරයා දුරය හැරව යාමට සැරසෙයි. විදේශීය ඍජු ආයෝජන පිළිබඳව ජනපති විශේෂ නියෝජිතය ලෙස දිගටම ඉන්නවා හනිෆ් යූසුෆ් කියන කතාවක් අද නිරංජලා වික්‍රමසිංහයි වාර්තාව කියනවිත් තිබෙන්නේ. අපි බලමු මේකලා දිවෙන පුවත්පතේ දිනමින පුවත්පතේ අතුල් පිටුවලට අවධානය යොමු කරලා.
1: සිය දුරයෙන් නිලාස්වීමට ඇති කැමැත්ත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත දැනුම් දී ඇතැයි බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිෆ් යූසුෆ් මහතා නිවේදනයක් නිකුත් කරමින් ඊයේ සඳහන් කළා. විදේශ ඍජු ආයෝජනය පිළිබඳව ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයා ලෙස තම භූමිකාව සහ තම පවුලේ වගකීම සමබරව පවත්වාගෙන යෑමේදී දිනෙන් දින එල්ලවන අභියෝග සැලකිල්ලටගෙන ආණ්ඩුකාර ධුරයෙන් නිලාස්වීමට තීරණය කළ බව එම නිවේදනයේ සඳහන් කර තිබෙනවා කියලයි අද දිනමින පුවත්පත සටහන. තමන්ට රට වෙනුවෙන් සේවය කිරීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට කෘතඥතාව පළ කරන බවත් හෙතෙම සිය නිවේදනයේ සඳහන් කර තිබෙනවා. කෙසේ වෙතත් නව ආණ්ඩුකාරවරයෙකු ජනාධිපතිවරයා විසින් පත් කරන තෙක් තමන් බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කරන බවද හනිෆ් යූසුෆ් මහතා ප්‍රකාශ කර තිබෙනවා කියලයි අද දින වින පුවත්පත සඳහන් කරන්නේ.
0: කෝටි 8ක් හැකරුන් අතට ගිය බව පිළිගන්නවා. ඒත් වගකීම බහරගන්නේ නැහැ. ශ්‍රී ලංකන් වෙතින් නිවේදනයක් අද චතුර පමුණුවයි වාර්තාව ගෙනවිත් තිබෙන්නේ දිවයින පුවත්පත වෙනුවෙන්. කෝටි 8ක් හැකරුන් අතට ගිය බව පිළිගන්න නමුත් එහි වගකීම බාර නොගන්නා බව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා කියලයි මේකලාද දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කළ තිබෙනවා. අපි බලමු අතුල් පිටුවලට ගිහිල්ලා අවධානය යොමු කළා. එක්සත් අරාබියේ මිල රාජ්‍යයේ සේවා සම්පාදක දකේකුගේ ඊමේල් ගිණුමක් බාහිර බලපෑමකට ලක්වීම හේතුවෙන් වංචනික ගනුදෙනුවක් සිදුවීම සහ ඉන්දියාවේදී සිදු වූ මුදල් වංචාව නිසා ඌ අලාභය පියවා ගැනීමට අවශ්‍ය පියවර ගැනීමට නියමිත බව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වී තිබෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසන්නේ ඩුබායිහි පිහිටි සේවා සපයන ආයතනයක නිල ඊමේල් ගිණුම තෙවන පාර්ශ්වයක් විසින් වෙනස් කර ඇති බවයි. කෙසේ නමුත් මෙම වංචාව හඳුනාගෙන වහාම එම ගිණුමට තවදුරටත් මුදල් ප්‍රේෂණය කිරීම අතර වීම පියවරගෙන ඇති අතර මේ පිළිබඳව එක්සත් අරාබියේ මිල රාජ්‍යයේ බලධාරීන් සහ මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද පැමිණිලි කර තිබෙනවා කියලයි අද දිවයින පුවත්පත වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.
1: ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලයටයි මේ අවධානය. අධිභාරය 100%කින් ඉහළට වාහන මිල නැගී අද ප්‍රශ්නාර්ථයකුත් සමගින් විමුක්ති ස්තෝත්‍ර ගුගෙනෙන වාර්තාවේ තොරතුරු සටහන් වෙනවා. රුපියල බාල්දුවීමෙනුත් බලපෑම්. ප්‍රාඩෝ 135කින්, ඩයිහට්සු මීරා 106කින්, සුසුකි වැගනාර් 107කින් 7-8 අතර ප්‍රමාණයකින්, ටොයෝටා යාරිස් ක්‍රොස් 114-15 අතර ප්‍රමාණයකින්, ටොයෝටා රේස් හයිබ්‍රිඩ් 112-13 අතර ප්‍රමාණයකින් ඉහළ නැගී කියලා තමයි අද සටහන් කළ තියෙන්නේ. අනායන කරුවෝ මෙහෙම සඳහන් කරන්න කියලාත් විමුක්ති ස්තෝත්‍ර ගුගෙනෙන වාර්තාවේ තොරතුරු සටහන් වෙලා තිනවා. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් අද ලක්ෂණ ප්‍රවෘත්ති අංශය ගෙනෙන තොරතුරු වලට.
0: අභ්‍යන්තර මූල්‍ය කළමනාකරණය මගින් ඩොලර් සංචිත ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් වාහන ආනයන බදු වැඩි කිරීමට කටයුතු කළ බව නියෝජ්‍ය මාත්‍ය රත්නගමගේ මහතා සඳහන් කරනවා. මාස 3ක් වැනි කාලයක් සඳහා මෙම ක්‍රියාමාර්ග ගනු ලැබුවේ ඩොලර් සංචිත ආරක්ෂා කර ගැනීමෙන් ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීමට බවයි නියෝජ්‍ය මාත්‍යවරයා වැඩිදුරටත් එහිදී කියා සිටියේ.
2: පහුගිය මාස කිහිපය තුළ මේ ලෝක අර්බුදයත් එක්ක විශේෂ මැද පෙරදිග යුදමය තත්ත්වයත් සමග ඉන්ධන මිල ඉහළ ගියා. ඉන්ධන මිල ඉහළ යාමත් සමගම අපේ රටට ඉන්ධන ආනයනය කිරීමට වැය කළ ගාස්තු ප්‍රමාණය වැඩි වුණා. දැන් පෙබරවාරි මාසයේ මේ රට ඉන්ධන ආනය සඳහා වියදම් කළ මුදල වගේ 6 ගුණක ප්‍රමාණයක් මේ මාසය තුළ වැය කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා පෙබරවාරි මාසයේදී අප්‍රේල් මාසයේ වෙනකොට මාර්තු අප්‍රේල් මැයි මාස වෙනකොට මෙරටට ඉන්ධනානය කිරීමට වැයවන මුදල ක්‍රමානුකූලව වැඩිවීම අපේ රටේ ආනයන වියදමට බරපතල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඉන්නේ ලෝක අර්බුදයක්. අපේ රටේ අර්බුදයන්නේ ලෝක අර්බුදයකට අපි මුහුණ දෙන අවස්ථාව. ඒ නිසා මෙරට විශේෂයෙන්ම ඩොලර් සංචිත තහවුරු කරගන්න ස්ථාවර කරගන්න අපේ රට තුළ අභ්‍යන්තර මූල්‍ය ක්‍රමණාකරණය සිදු කර ගැනීම සඳහා තමයි මේ විදියට වාහන සඳහා ආනයන බදු ප්‍රමාණය 15 වැඩි වෙලා තියෙනවා. මේක මාස 3ක් සඳහා පමණයි මේක බලපාන.
1: ගොවි ජනතාවට අවශ්‍ය පොහොරතොග රට තුළ පැවතියද විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් වැරදි තොරතුරු සමාජගත කිරීමට උත්සාහ කරමින් සිටින බව නියෝජමාතේ ටීබී සරත් මහතා ප්‍රකාශ කළා. ඒ කදුරුවෙල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින්.
3: ගොවි ජනතාවගේ අවශ්‍යතාවයට අක්කරයකට යූරියා මිටි දෙකයි අවශ්‍ය. ඒක අපි දෙනවා 10,200. 18,000 ඉතර ගණන් ගෙව පොහොර මිටිය 10,200ට රජය දෙන ගමන් තව සහනාධාරයක් දෙනවා රුපියල් 30,000. අපි අහන්නේ යුඑම්පී ආණ්ඩුවක් ශ්‍රී ලංකා ආණ්ඩුවක් තියෙද්දි ඔහොම කරාද ඔයගොල්ලන්? ඔහොම කරේ නැහැ. අපේ පොහොර කෝට එක නැති කර පොහොර ගෙන්නන්නේ නැතුව අවුරුදු දෙකක් තහනම් කරා. ඉතින් ඒ කන්නවල පොහොර තිබ්බෙම නැහැ. හිටපු ආණ්ඩුවගේ නෙවෙයි වර්තමාන ආණ්ඩුව සිස්ටම් එක වෙනස් කරමින් වැඩ කරන්න පටන් අරන් තියෙනවා. ඒකට කුලප්පු වෙච්ච ඒකට උරණ වෙච්ච අය තමයි මේ බොරු මතවාදයක් රටේ හදමින්
4: ඉන්නේ.
0: ලකන මෝර්නින් නිවුස් වලට හංගන වෙලාව දක්රණන් වෙලාව දැසන 6යි විනාඩි 31යි.
4: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: මෙගපව ජයග්‍රහී 2541 දිනුම් වාරිය දවසේදී ක්‍රියාත්මක වුණා ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය විදිහට ජේ ඉංග්‍රීසි අක්ෂරත් එක්ක ජයග්‍රහී සුපිරි අංකය සටහන් කරනවා අංක 14 එතකම ජයග්‍රහී අංක විදිහට අංක 19 අංක 24 අංක 46 සහ අවසානයේ අංක 79 2541 මෙගපව ජයග්‍රහී දිනුම් වාරිය ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී සුපිරි අංකය සහ ජයග්‍රහී අංක 4 බවට පත් වුණේ
1: දන නිධානය 2222 ජයග්‍රහී දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණ එක්ස් ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක අංක 19 අංක 23 අංක 60 සහ අවසානයට අංක 82 විදිහටයි සටහන් වෙන්නේ.
0: හදවන ජයග්‍රහී 1501 දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණ ජයග්‍රහී ලග්න සංකේතයේ බවට පත් වුණේ තුලා ලග්න සංකේතයේ ජයග්‍රහී අංක සටහන් වෙනවා අංක 4 අංක 10 අංක 32 සහ අවසානයට අංක 56.
1: අද සම්පත 767 වන ජයග්‍රහී දිනුම් වාරයේ එන් ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහී අංක අංක 2 අංක 9 අංක 6 සහ අවසානයටත් අංක 2.
0: NLB ජය ජයග්‍රහී 460 වන දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වන ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයේ බවට පත් වුණේ C ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහී අංක සටහන් කරනවා අංක බිඳුව අංක 2 අංක 1 සහ අවසානයටත් අංක 2යි. NLB ජය ජයග්‍රහී 460 වන දිනුම් වාරයේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයේ සහ ජයග්‍රහී අංක බවට පත් වුණේ.
1: සුබ දවසක්. 308 වන ජයග්‍රහී දිනුම් වාරය කටක ලග්නයි වාසනාවන්ත ලග්න සංකේතය ජයග්‍රහී අංක අංක 11 අංක 22 සහ අවසානයේ අංක 56 ඒත් එක්කම සුබ දවසක්. 308 වන දිනුම් වාරයේ ජයග්‍රහී ප්‍රවර්ධන අංකය 5729 විදිහටයි සටහන් වෙන්නේ.
0: ජීවිතයේ සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය
0: ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත් වැඩි වැඩියෙන් මිලදී ගන්න.
1: ලකන මෝර්නින් න්‍යූස් වලට හංගන වෙලාව මතක් කරනම් වෙලාව උදෑසන 6යි. විනාඩි 36යි.

0: බලෞදසනහය විනාඩි 40 අපි සූදානම් තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන මේ දෙවෙනි පුවත්පතරයි අපි අවධානය යොමු කරන සූදානම් සිටින්නේ වික්ටෝරියා ජලාශයේ නෑමට ගිය තරුණයෝ තුනක දීගිලි මරුට තුෂාන් බණ්ඩාරයි වාර්තාව ගෙන තිබෙන්නේ තෙල්දෙනිය පොලිස් වසමේ බඹරගල පන්සල අසල ප්‍රදේශයේදී වික්ටෝරියා ජලාශයේ දී නෑමට ගිය තරුණයන් සිව් දෙනෙකු අතරින් තිදෙනෙකු දීගිලි මියගොස් තිබෙනවා ඒ අතරින් එක් තරුණයෙකු නිරුපද්‍රිතව මුදාගෙන තිබෙනවා කියලායි සටහන මෙලෙස දී නෑමට ගොස් ඇත්තේ වයස අවුරුදු 18ත් 21ත් අතර පසුවන මහනුවර බැරල්ලගම ප්‍රදේශයේ තරුණයන් සිව් දෙනෙකු කියලත් අද වැඩිදොරටත් දිවයින පුවත්පත සඳහන් කර තිබෙනවා.
1: The Daily News newspaper also mentioned that news 3 youth dead, one missing in Teldeniya Mahaveli waters. The Teldeniya police stated that 4 youth who went to the bay to bathe in the Victoria Reservoir yesterday afternoon had swept away, resulting in 3 deaths and leaving another youth missing. The Daily News newspaper says like this. Giha
0: අපි දෙවෙනි පුවත්පතේම තවත් ප්‍රවෘත්තියකට අවධානය යොමු කරන සූදානම් දවසේදී වාර්තා කළා තිබෙනවා වසරකට මෙරටින් පිළිකා රෝගීන් 15,000ක් 18,000ක් ඒ අතර රුධිර පිළිකා හා ඇටමිදුළු බද්ධ කළ යුතු රෝගීන් 1,500ක් සහ 2,000ක් කියලා සටහන් රටටම ඉන්නේ වෛද්‍යවරුන් 4යි විශේෂඥ වෛද්‍ය බුද්ධික සෝමවර්ධන මහතා කියන කතාවක් අද චමින්ද සිල්වා දිවයින පුවත්පත වෙනුවෙන් ගෙනවිත් තිබෙනවා රුධිර පිළිකා සහ ඇටමිදුළු බද්ධ කිරීම පිළිබඳ මෙරට සිටින්නේ විශේෂඥ වෛද්‍යවරුන් සිව් දෙනෙකු පමණක් යයි රුධිර පිළිකා සහ ඇටමිදුළු බද්ධ කිරීම පිළිබඳ විශේෂඥ වෛද්‍ය බුද්ධික සෝමවර්ධන මහතා සඳහන් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් අද දිවයින පුවත්පත ඇතුල් පිටුවලටත් තොරතුරු සඳහන් කර තිබෙනවා. මේකල එම සිව් දෙනාගෙන් තම ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනෙකු මහරගම අපේක්ෂා රෝහලේද තවත් විශේෂඥ වෛද්‍යවරයෙක් මහනුවර රෝහලේද සේවය කරන බව පෙරේද කොළඹදී පැවති දැනුවත් කිරීමේ හමුවකදී වෛද්‍ය සෝමවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළා. වසරක් තුල මෙරට පිළිකා රෝගීන් 15,000 18,000 අතර ප්‍රමාණයක් වාර්තා වන බවත් ඒ අතරින් රුධිර පිළිකා සහ ඇටමිදුළු බද්ධ කිරීම පිළිබඳව රෝගීන් වසරකට 1,500 2,000 අතර පිරිසක් වාර්තා වන බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළා. මෙවැනි රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට සිට විශේෂඥ වෛද්‍යවරුන් 7ක් 8ක් පමණ විදේශගත වී සිටින බවද ඒ මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබුණා කියලායි අද දෙවයින පුවත්පත සටහන් කරන්නේ.
1: මල්වානේ නිවස ඇල්ලුවාට ප්‍රාදේශීය ලේකම් පොලිසියයි. අද මේ සම්බන්ධයෙන් පුවත්පත් ගණනාවක් තොරතුරු සටහන් කරලා තිබෙනවා. ලංකාදීප පුවත්පත ප්‍රධාන සිරස්තලයක් විදිහට මේ සම්බන්ධයෙන් අද තොරතුරු සටහන් කරලා තියෙනවා. හිමකරුවකු නොමැතිව රජයට පවරා තිබෙන මල්වානේ දෙමහල් නිවස සහිත අක්කර 16ක ඉඩම බලහත්කාරයෙන් අත්පත් කරගත් විශ්වවිද්‍යාල සිසු පිරිසකට එරෙහිව දොම්පේ ප්‍රාදේශීය ලේකම් සමන්ත නිශ්ශංකාරච්චි සහ නව ජනතා පෙරමුණේ නියෝජ්‍ය නායක උපතිස්ස කුමාරතුංග යන මහත්වරුන් දොම්පේ පොලිසියට පෙරේදා පැමිණිල්ලක් කළා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. අද මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් කරලා තියෙනවා. දිනමින පුවත්පතත් අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තිබුණා. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පතේ වැඩිදුර තොරතුරු වලට. අතුල් පිටුවලයි අද මේ සම්බන්ධයෙන් වාර්තාව සටහන් වෙලා තියෙන්නේ. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ බව කියන සිසුන් පිරිසක් විසින් ඉක්ු 14 වෙනිදා පස්වරුවේ මෙසේ අත්පත් කරගෙන ඇති හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතාට අයිති බව කියන පසුව නඩු කටයුතු වලදී හිමිකරුවෙකු නොමැතිව රජයට පැවරූ ඉඩමක් බවයි පැවසෙන්නේ කියලායි සඳහන් වෙලා තියෙන්නේ. දොම්පේ ප්‍රාදේශීය ලේකම් සමන්ත නිශ්ශංකාරච්චි මහතා පැමිණිල්ලක් සිදු කරමින් සටහන් කරලා තියෙන්නේ මේ 14 වෙනිදා නිවස සහිත ඉඩම බලහත්කාරයෙන් විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් ඇතුළු වී සිටි බවට දැන ගැනීමට ලැබුණා. ඒ අයට එහි කිසිම අයිතියක් නැහැ. ඒ නිසා ඕන ඉවත් කර එම දේපළ ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා කියලා තමයි අද ලංකාදීප පුවත්පත සටහන් කරන්නේ මේ සම්බන්ධයෙන් තොරතුරු.
0: මේ දිනමන පුවත්පතේ චමීර ඇල්ලදිනිය ගැන වාර්තාව පාවෙන වෙළඳ පොලේ කඩ 92කින් දැනට ඇත්තේ 16යි. 2014 වසරේදී මහත් අභිමානයෙන් යුතුව ආරම්භ කරන ලද කොළඹ පාවෙන වෙළඳ පොළ ව්‍යාපෘතියේ දැනට ක්‍රියාත්මක වන්නේ බදු දෙන ලද වෙළඳසල් අතරින් 92ක් අතරින් වෙළඳසල් 16ක් පමණක් බව හෙළි වී තිබෙනවා කියලයි අද වැඩිදුරටත් දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තිබෙනවා. අපි බලමු අතොල් පිටුවලටත් අවධානය යොමු කළ මේ සම්බන්ධයෙන් තොරතුරු. ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන මාත්‍යංශය සහ නාගරික සංවර්ධන අධිකාරිය නිලධාරීන් විසින් පසුගිය පහළොස්වන දා සිදු කළ විශේෂ ක්ෂේත්‍ර පරීක්ෂාවකදී මෙම තොරතුරු අනාවරණය වී තිබෙනවා. නාගරික සංවර්ධන අධිකාරිය යටතේ පස් අවුරුදු බදු ගිවිසුම් මත වෙළඳුන් වෙත ලබා දී තිබූ මෙම වෙළඳසැල් පද්ධතිය නිසි නඩත්තුවක් නොමැතිකම හේතුවෙන් මෙවන විට දැඩි ලෙස අබලන් වී තිබෙනවා. පරීක්ෂාව සිදු කළ නිලධාරීන් පෙන්වා දෙන්නේ වෙළඳ සංකීර්ණයේ ඇති ලී සහ ලෝහමය ඉදිකිරීම් බොහොමයක් දිරාපත් වී ඇති බැවින් මහජනතාවට එය අනාරක්ෂිත ස්ථානයක් බවට පත්ව ඇති බවයි. විශේෂයෙන්ම බැස්ටින් මාවත සහ ඩී.ආර්. විජේවර්ධන මාවත සම්බන්ධ කරන පදික මාර්ගයේ රේල් පීලි හා ලෝහ ව්‍යුහයක් නිරාවරණය වී තිබීම නිසා දෛනිකව බස් රථ සහ දුම්රිය සේවා ලබා ගැනීමට පැමිණෙන මගින් දැඩි අවධානයකට ලක් වී තිබෙනවා කියලත් අද දින මින පුවත්පත වැඩිදුරටත් සටහන් කර තිබෙනවා.
1: Let's move to the Daily News newspaper. ANP leader Amit and secretary arrested over fraud, invested monies in an advertised Kabana project. Furthermore, in detail, the Teldeniya police stated that Amit Weerasinghe, the leader of the Abhinava Nivahal Peramuna, and his private secretary have been arrested in connection with the incident where they allegedly defrauded several individuals of millions of rupees by advertising investment opportunities in Kabana project operating in the Alla and Digana areas. Let's see more details about it in Sinhala Gihan.
0: කෝටි ගණනින් මුදල් වංචා කළයි අභිනව නිවහල් පෙරමුණේ නායක අමිත වීරසිංහ පෞද්ගලික ලේකම්වරිය අත්අඩංගුවට. අද අසේල කුරුළුවංශ සහ අසේල කුරුළුවංශ කියන වාර්තාව දිනමින පුවත්පත වෙනුවෙන් ඇල්ල සහ දිගන ප්‍රදේශවල ක්‍රියාත්මක වන කබානා ව්‍යාපෘතියක් සඳහා මුදල් ආයෝජනය කළ බව ප්‍රසිද්ධ කරමින් පුද්ගලයින් රැසක් රවටා රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අභිනව නිවහල් පෙරමුණේ නායක අමිත වීරසිංහ සහ ඔහුගේ පෞද්ගලික ලේකම්වරිය අත්අඩංගුවට ගත් බව තෙල්දෙනිය පොලිසිය සඳහන් කළා. අදාළ කබානා ව්‍යාපෘතිය සඳහා රුපියල් 130ක් සහ 120ක් ලෙස මුදල් ආයෝජනය කළ පුද්ගලයන් දෙදෙනෙකු කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශන කිරීමෙන් පසුව පොලිසිය මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා කියලයි අද දිනමින පුවත්පත වැඩිදුරටත් සටහන් කරන්නේ.
1: මීළඟ ණයවාරිකය දෙනවාද? IMF ලොක්කෝ 27ක් රැස් වෙති. අද ලංකාදීප පුවත්පතයි වාර්තාව අරගෙන එන්නේ. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් වෙලා තිබුණා. විමුක්ති ස්ත්‍රෝද්‍රිගෝ ගෙන වාර්තාවේ තොරතුරු සටහන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට දී ඇති අරමුදල් වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ප්‍රගතිය මැන බැලීම සඳහා සිදු කළ 5 සහ 6 සමාලෝචනවලදී අනුමැතිය දීම සලකා බැලීමට විධායක කමිටු එළඹෙන 27 දා රැස්වීමට නියමිත බව එමාර මුදල පසුගියදා ප්‍රකාශ කළා. 5 සහ 6 සමාලෝචනයේට විධායක කමිටු අනුමැතිය ලැබීමත් සමග ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 700ක් මුදලක් ලැබෙනු ඇති අතර ඒ සමග ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දී ඇති මුළු මුදල ඇමරිකානු ඩොලර් බිලියන 2.4ක් වන බවයි ලංකාදීප පුවත්පත අද සටහන් කරන්නේ.
0: ජනමාධ්‍ය නිදහස යනු ඕනෑම බොරුවක් සමාජගත කිරීමට තිබෙන අයිතිය නොවේ. ජනමාධ්‍ය නියෝජ්‍ය මාධ්‍ය ආචාර්ය කෞශල්‍ය ආර්යරත්න කියන කතාවක් අද දවසේදී දිනමින පුවත්පත සටහන් කළ දුණා නිරංජලා වික්‍රමසිංහයි වාර්තාව ගෙනෙන්නේ. ජනමාධ්‍ය නිදහස යනු ඕනෑම බොරුවක් සමාජගත කිරීමටත් ආචාර ධර්මවලට පටහැනිව වාර්තා කිරීමටත් තිබෙන අයිතිය නොමන බවත් තමන්ගේ වගකීම නිසියාකාරව හඳුනා ගැනීම ජනමාධ්‍යවේදීන්ගේ වගකීමක් බවත් ජනමාධ්‍ය නියෝජ්‍ය මාධ්‍ය ආචාර්ය කෞශල්‍ය ආර්යරත්න මෙනවිය සඳහන් කරනවා. ගුණාත්මක මාධ්‍ය සාක්ෂරතාවයකින් යුතු සබුද්ධික ශ්‍රී ලාංකික පාසල් ප්‍රජාවක් බිහි කිරීම සඳහා පාසල් මාධ්‍ය හා සන්නිවේදන අධ්‍යන විෂයවහර ගුරුවරුන් දැනුවත් කිරීම කොළඹ දිස්ත්‍රික් වැඩසටහන පසුගියදා කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති අවස්ථාවට එක්වමින් ඇය මේ බව සඳහන් කළා කියලයි දිනමින පුවත්පතේ සටහන.
1: ත්‍රස්ත පනස්ත ළඟදීම අහෝසේ. සුජිත් හේවාජුලිගේ අද ලංකාදීපට ගෙන වාර්තාව විතරතුරු සටහන් වෙනවා. ත්‍රස්තවාදයේ වැළැක්වීමෙන් පනත අහෝසි කිරීමේ පනත් කෙටුම් පත අවසන් අධීරයේ පවතින බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක කර්මහතා සඳහන් කරනවා. එම පනතට අදාළ කෙටුම් පත ප්‍රසිද්ධ කර අවසන් බවත් ඊට මහජන අදහස්ද ලැබී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළා කියලයි අද ලංකාදීප පුවත්පතේ සටහන වෙලා
0: තියෙන්නේ. ධම්මික සල්වතුර ගිනන ප්‍රධාන සරස්තලය මරණයේ අන්ධකාරයත් යුද්ධයේ රුදුරු බවත් ව්‍යෝවේ හදදවාලු කම්පනයත් අත්විඳි අපට බලාපොරොත්තුවේ උණුසුම දුන් රණවිරුවානනේ. ඔබට අප සදා ණය ගැතේ රට මුදාගත් දේශයේ මුර දේවතාවන් සේ කරන ජාතික රණවිරු දින සමරුම හෙට ජනපති ප්‍රධානත්වයෙන් බත්රමුල්ලේදී කියලාද ධාර්මික සල්වතුරයි වාර්තාව ගෙනෙන්නේ දේශයේ භෞමික අඛණ්ඩතාවය හා ස්වෛරත්වය වෙනුවෙන් දිවිහිමියෙන් සටන් වැද දිවිපිදු සහ අතුරුදන් වූ මෙන්ම ආබාධිත බවට පත්ව රණවිරුවන් වෙනුවෙන් ගෞරවය පුද කරන 17 වැනි ජාතික රණවිරු දින සමරුම හෙට පස්වරු 2:45 ජනාධිපති අනුර කුමාර් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් බත්රමුල්ල පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ ස්ථාපිත රණවිරු ස්මාරකයේ අභියසදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා කියලා අද දිවයින පුවත්පත ප්‍රධාන සිරස්තලයක් විදිහට වාර්තා කළ තිබුණා. අපි මේකලා පුංචි විරාමයක් ලබා ගන්න සූදානම්. විරාමයෙන් අන්තර නැවත හමුවෙමු ලකන මෝර්නින් නිවුස් වලට. ලකන මෝර්නින් නිවුස් වලට හංගන වෙලාව මතක් කරන්නම්. වෙලාව දවසන 6යි.
1: විනාඩි 50යි.
2: ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLB හඳහන. ඔබත් අදම NLB හඳහන බලා ගන්න.

0: weather forecast.
1: බලවදසන හය විනාඩි 55 එපිසෝඩ නම් දවසේ දී උදෑසන 5:30ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිකුත් කරන ලද කාලගුණ නවයකට අවධානය යොමු කරන්න බස්නාහිර සබරගමුව මධ්‍යම වයඹ සහ උතුරු පළාත් වලත් ගාල්ල සහ මාතෘ දිස්ත්‍රික් වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව සටහන් බස්නාහිර සහ සබරගමුව පළාත් වලත් ගාල්ල මාතෘ මහනුවර සහ නුවරලේ දිස්ත්‍රික් වලත් තම ස්ථානවලට මිලිමීටර 50කට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇතිවනවා ඌව සහ නැගෙනහිර පළාත් වලත් පොළොන්නරුව දිස්ත්‍රික් ස්ථාන ස්වල්පයක පස්වරු එකෙන් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව සටහන් මධ්‍යම කඳුකරේ බටහිර බැවුම් ප්‍රදේශවල උතුරු සහ උතුරු මැද පළාත්වල හම්බන්තොට දිස්ත්‍රික්කයේ වෙටින් වෙට හමන 5 කිලෝමීටර 30ක 40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පේවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණික විලා සිටනවා කියලා අද උදැසන 5:30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකේ සටහන් වෙලා තිබෙන්නේ අපි යනවා කාලගුණ තොරතුරු වලින් අනතුරුව විදේශ පිටුවට වාර්තා වන විදේශ තොරතුරු මොනවද
2: ට්‍රම්ප්ගේ සංචාරයේ උණුසුම මැද රුසියානු ජනාධිපතිවරයාත් හෙට චීනයට අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙනවා දිනවින පුවත්පත රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හෙට චීනයේ නිල සංචාරයක නිරත වන බව මොස්කව නුවර ජනාධිපති කාර්යාලයේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා රුසියාව සහ චීනය අතර පුළුල් හවුල්කාරීත්වය සහ උපාය මාර්ගික සහයෝගීත්වය තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින් රුසියානු ජනාධිපතිවරයා හෙට සහ නිදා බීජින් නුවර සංචාරය කරන බව ක්‍රෙම්ලිනයේ නිවේදනයේ සඳහන් කර ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කරනවා කියලා තමයි අද දිනමින පුවත්පත සටහන් කරන්නේ විදෙස් තොරතුරු විදිහට.
1: විදෙස් තොරතුරු වලින් අනතුරුව අපි යනවා දවසේදී ක්‍රීඩා පිටුවට වාර්තා වන ක්‍රීඩා තොරතුරු මොනවද කියලා හොයලා බලන්න අද අවධානය මිලඟට ක්‍රීඩා පිටුවට.
3: ස්පෝර්ට්ස් රවුන්ඩ් අප්
2: මධ්‍යම දකුණු ආසියානු සත් සමාජික රග්බි උස්බෙකිස්තානයේ ටෂ්කන්ට් නුවරදී පළමු වරට පැවති මධ්‍යම සහ දකුණු ආසියානු සත් සමාජික රග්බි තරගාවලියේ පිරිමිසා කාන්තා ශූරතා ද්විත්වයම දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ සමත් වුණා කියලාද චෛරූපත් සමගින් තොරතුරු සටහන් කළ තිනු එතෙක ශ්‍රී ලංකා ඉන්දියා ඇෆ්ගනිස්තාන ඒ තුන්කොන් ක්‍රිකට් ලබන නවවැනිදා ආරම්භ වේ. 6 කප්පිටා 15 සූර්යවංශීත් දඹුල්ලට එයි කියලා ඒ සඳහන් වෙන්නේ. ශ්‍රී ලංකා ඇෆ්ගනිස්තාන සහ ඉන්දියා ඒ කණ්ඩායම් අතර පැවැත්වෙන තුන්කොන් එක් දින ක්‍රිකට් තරගාවලිය ලබන මාස 9 රන්ගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වන අතර වැඩිම 6 පහර එල්ල කරමින් මේ දිනවල IPL පිටිය වර්ණවත් කරමින් සිටින 15 වෛභව සූර්යවංශී සිය මංගල ඉන්දිය ඒ සංචාරයට කැඳවා තිබෙනවා කියලායි අද සටහන් කරන්නේ දිනමින පුවත්පත.
1: ක්‍රීඩා පිටුවෙන් අනතුරු අපි යන්නේ පත්‍රවල කාටුන්ස් මොනවද කියලා හොයලා බලන්න.
3: කාටුන්ස්
2: දිනමින පුවත්පතේ අංජනගේ කාටුනේ සජබේන් කවුරුත් යන්නේ නැහැ කියලා රංජිත් මන්දු

0: බණ්ඩාර කියනවා. එහෙනම් ෂුවර් එකටම යනව ඇති කියලායි සඳහන් වෙන්නේ.
1: මෙදිවෙන පත්පතේ ශ්‍රී සමයන් කාටුනේ ආණ්ඩුවේ ලොකු පුටුවලට විපක්ෂයෙන් ආනයනය කරන්න වෙලාලු නේද? කෝ ඇවිදින පුස්තකාල ඒවයේ තියෙන්නේ චේතිය රජුරුවන්ගේ කාලේ ලියපු පොත් විතරද කියලායි අද ශ්‍රී සමයන් කාටුනේ අහලා තියෙන්නේ.
0: ලංකාදීප පුවත්පතේ පංකජ රුවින්දගේ සරදම් කාටුනේ මෙහෙම සඳහන් වෙනවා. ජනතාව ආණ්ඩුවට බනින්නේ ආදරේට කියලා නානායක්කාර කියනවා. ආදරේ වැඩි කරගන්නද ලයිට් බිල් ඉන්ධන බිල එහෙම වැඩි කරන්නේ කියලායි ප්‍රශ්නාර්ථයකුත් සමගින් අද ලංකාදීප පුවත්පතේ සටහන් කරන්නේ.
1: මෙදිවෙන පුවත්පතේ ජයරත්න වික්‍රමසිංහගේ Facebook කාටුනේ වාහන ගෙන්වීමේ ආනයන බද්ද 150%න් වැඩි කරලලු. යකඩෝ එතකොට විට්ස් එකක් කීයක් වෙයිද බා කියලා යද ජාරත්න වික්‍රමසිංහගේ Facebook කාටුනෙන් කියලා දින අපි ලක්කන මෝනින් නිවුස් වලට අදට මේ විදිහට නිමාවට පත් කරනවා. ප්‍රාර්ථනා කරනවා ඔබට
0: ජැක් රාහි වාසනාවන්ත සුබ දවසක්.
2: අකුරු අතර පුවත් සොයන පත්තරේ
3: සහයෝගීතා අනුග්‍රහය.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා පිට අහරින දැන් නවනිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රි වීකිටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම ගන්න 01176779
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 071 711 711 1
3: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී

0: good morning උදේ 7යි විනාඩි 6යි වෙලාව සුබ දැස්සනක් ඔබට
1: good morning සුබ දැස්සනක් හද මේ අද කවද සඳුදා
0: අද සඳුදා
1: සඳ සතියන්තයක් ඉවර කරලා ඉන්නේ ඉතින් අද මේ අපි වැඩ ටික පටන් ගමු
0: ඕකේ
1: වැහි බර කාලගුණෙන් අපි නේද සාමාන්‍යයෙන් මේ මාසෙ කියලා කියන්නේ ටිකක් වැස්ස තියෙන කාලයක්. අකුණු බක්මහ අකුණුත් එක්ක අප්‍රේල් මාසෙ වැහැලා වැහැලා. අන්තිමට සාමාන්‍ය ඉතිහාසයේ අපි ආය ආය මතක් කරලා බලනකොට වැස්සයි මේ මාසෙ අතර නේද? අනිවාර්යයෙන්ම එහෙම ලොකු සම්බන්ධයක් තියෙනවා. මේකට හේතුව මේ ගොඩාක් වෙලාවට අපේ අර කාලගුණ කැලෙන්ඩරේ. ඒ කාලගුණ කැලෙන්ඩරේකේ කියන්නේ අපිට වැහි ලැබෙන කාල ඉඳලා හිටලා කාලගුණේ
0: වෙනස්කම් තියෙනවා නේද?
1: නමුත් අවුරුද්දේ අප්‍රේල් මේ ඊට පස්සේ අපි ආයේ ගත්තොත් එහෙම ඔය තව තව කාල කීපයක් තියෙනවා. ඔය මතක නැහැ අපි ඔය හොම්වර්ක් කළා නේද?
0: ඕකේ.
1: ඒ ඔක්කොමත් එක්ක
0: හිටපු ගමන්ගේ නව පීඩන නේද?
1: එහෙම තියෙනවා බෙන්ගාල බොක්ක කැළමෙනවා.
0: අහහ.
1: ඉතින් හරියට මිනිස් මනස වගේ තමයි.
0: අහහ.
1: ඒ කියන්නේ අපි මිනිස්සු සමහර මිනිස්සු කාලගුණේ වගේ කියලා
0: කියනවා. ඔව්.
1: මේ 18 අද.
0: ඉතින් අද සඳුදා සතියේ ආරම්භයක්.
1: ඔය වගේම අද පුවත්පත් එහෙම බැලුවම මොනවාද ප්‍රධාන සරස්තල තිබුණේ?
0: තිබ්බා ඉතින් එක එක ප්‍රවෘත්ති තිබ්බා.
1: කොච්චිය වේගෙන්
0: වාහන මිල ගැන තිබ්බා.
1: කොච්චිය වේගෙන් නාවනම් අපි ඉවරයි. ඉතින් වෙන පත්තරේ.
0: ඔව් නේ අර සතියන්තේ අපිට අහන්න ලැබිච්ච වනවාසල සිද්ධිය ගැන තියෙනවා.
1: ඒ වගේම අද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජාතික රණවිරු දින සැමරුම තියෙනවා. පුවත්පත් වල හැම එකම වගේ ප්‍රවෘත්ති වාර්තා කරලා තිබුණා.
0: මට
1: ඇහුණ ගීත් පත්තරේ කියනකොට කියනවා. ඉතින් අද සෝෂල් මීඩියා වලට ගියත් නේද අපිට මේ වගේ දේවල් දකින්න අවස්ථාවක් තියෙනවා. ඉතින් එහෙමනම් අපි මේ සතියේ වැඩ කටයුතු ආරම්භ කරමු. අපි එහෙනම් ඔබට සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
0: අද දවසේ පටන් ගන්න අලුත් සතියේ ආරම්භයක් එක්කයි ලක්කන මෝර්නින් ඩ්‍රයිව් එක අපි පටන් ගන්නෙ.
1: මේ මාසෙ කියලා කියන්නේ ධෛර්යවන්ත මිනිසුන්ගේ මාසෙ.
0: ආ ඇත්තද?
1: හයිදි මයි බර්ත්ඩේ.
0: ඒක තමයි මම කියන්නේ.
1: මට මේ ආපු මේ බර්ත්ඩේ 24 අපි අහන අයගෙත්
0: එහෙම සුබතුම් තිබ්බා. 16 නේ තිබ්බ බර්ත්ඩේ එක.
1: සෙන්සුරාදා දුක තිබ්බ.
0: කොහෙද තිබ්බේ?
1: මතක නැහැ සෙන්සුරාදා එහෙම ලොකු සිහියකින් හිටියේ.
0: ආ ඒක තමයි ඒක තමයි.
1: එහෙනම් සුබ දවසක්.
0: 7 විනාඩි 8යි.

0: මයික්සෝ. උදේ 7යි, උදේ 7යි විනාඩි 15යි.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: වාර්තාතික වාර්තා කබන කෝටි 8 NLB දනඩි තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත දනනි දහනේ බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
3: Silom Green Life Plantation Private Limited. I'm going to live a new green life.

0: හතයි විනාඩි නවයයි නෑ දහනවයයි.
1: මොකද මොකද අද මේ වෙලා තියෙන්නේ?
0: අද මං කිව්වේ
1: මයික්ස් ඔන් ද බලනවා ඔෆ් ද බලනවා what is this?
0: මට වුණා කියන මයික්ස් ඔන් කියලා වෙලා ගිහනේ. මයික්ස් ඔන්. Stand by ready.
1: Action.
0: දේවයෙන් පුළුවන් නම් මේ
1: මෙහෙමයි තර ලයිව් නෙමෙය දන්නේ නැද්ද?
0: නියම සජීවී මැදිරියක අත්දැකීම ඔබ විඳින්නේ අපේ මෝර්නින් එකේ. ට්‍රම්ප් මහත්තයාගේ චීන සංචාරේ
1: මොකද වෙලා තියෙන්නේ?
0: අයියෝ ඔක්කොම හොඳට කරලා ඇවිල්ලා අන්තිම ටික අනාගත්තනේ.
1: ඇයි මොකෝ?
0: ඇයි ගුවන් තොටුපලේ දිහෙන් හම්බෙච්ච තෑගි ෆෝනුයි යනම් මන ඔක්කොම ඩස්බින් දාලා කියන්නේ.
1: මං එහෙම කතාවක් දන්නේ.
0: අයියෝ ඒකනේ ලෝකෙ ගැන අප්ඩේට් නෑ.
1: ඒකනේ.
0: ඒ කියන්නේ සමහර වෙලාවට මේ ඔය ජාතික ආරක්ෂාව කියන එක සම්බන්ධව කතා කරනකොට චීනය සහ අමරිකාව අතර ලොකු මතභේදාත්මක තත්ත්වයක් තියෙනවා. විවිධ අවස්ථාවල ඇමරිකාව චීනයෙන් ගෙන්නන පොඩි පොඩි ඔය ගැජට් ආම්පන්න විද්‍යුත් උපකරණ ඔය මොබයිල් ෆෝන් වගේ ටැබ් වගේ ඊට පස්සේ ඒගොල්ලන්ගේ අපි දැක්කාර දැන් ඔය ටික්ටොක් වගේ සම්බන්ධව චීනයේ තහනමට ලක්
1: වෙනවා
0: වගේ ගොඩාක් මේ සයිබර් සෙකියුරිටි කියන පැත්තෙන් ජාතික ආරක්ෂාවට වෙන්න පුළුවන් කියන හානිය වළක්ව ගන්න විවිධ දේවල් කරනවා. ඉතින් දැන් අමරිකානු මේ මේ මේ කණ්ඩායම ජනාධිපතිවරයා ප්‍රමුඛ කණ්ඩායම චීනයේ සංචාරය ගිහිල්ලා එන ගමන් ඉතින් එහෙන් ඉතින් තෑගි බෝග එහෙම අනම්මන හම්බෙනවනේ පොඩි පොඩි ඒවා. දැන් අපි රටකට ගිහිල්ලා අපේ යාළුවෙක් එහෙම හම්බෙලා එනකොට ඒගොල්ලෝ අපිට දෙන්නේ
1: චොක්ලට්ස් නේද? මෙව්වා.
0: ඔව් ඒකේ කැම්බීම එඳුන් ඊට පස්සේ පොඩි පොඩි දේවල් දෙන්නේ. අන්න ඒ වගේ ටිකක් ඉතින් හම්බුණා. මේ ඔක්කොම එයාපෝට් එකේ ඉඳලා ස්පින් දෙම්මනේ.
1: ඒ උනාට ඒ වගේ වැඩ එච්චර හොඳ නෑනේ. එහෙම කලේ
0: කියන්නේ සමහර දේවල් තියෙනවා මේ මූණට එකයි අර එහෙම ඉන්නේ. ඒ කියන්නේ එහෙම ඍජුව යමක් ප්‍රතික්ෂේප කරන්න මිනිස්සුන්ට පොඩි කොන්දේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා.
1: ඒක
0: ගොඩාක් වෙලාවට අපි සමාජෙත් දකිනවා. ඍජුව මේක ප්‍රතික්ෂේප කරන්නේ නිකන් එහෙම් මෙහෙම්
1: වහෙන් ඔරෝ කියලා බලනවා.
0: ඔව් නිකන් එතකොට හැබැයි ওই බිත්තිය අතගාගෙන එනකොට අපිට තේරෙන්න ඕනේ
1: මූ එන්නේ දොරගාවට තමයි කියලා.
0: අන්න ඒ වගේ සමහර තැන්වල එහෙමයි.
1: ඕකේ.
0: ඔය නායකත්වයේ හොඳ ලක්ෂණයක් නෙවෙයි ඒක. විශේෂයෙන්ම මේ සම්බන්ධව ජාත්‍යන්තර මාධ්‍ය කතා කරලා තිබුණා. අර අනිත් දැන් ඇඳුම් පැළඳුම් වගේ ඒවා දුන්නා නම් ඒවා ගේනවා.
1: ඔව්.
0: දැන් අර දුන්නේ පොඩ්ඩක් විද්‍යුත් උපකරණ අරම්මණන් වගේ දුන්නා.
1: අය හිතෙන්නේ නැතිනේ.
0: අනිවාර්යෙන්ම ඒ
1: වලට. මන්නම් කියන්නේ කෙලින් ඩිරෙක්ට් කියන්න තිබ්බා.
0: මේ අපිට එපා.
1: අපිට එපා. අපිටවත් තියෙනවා.
0: නේද?
1: ඔව්.
0: එහෙම තැනකට යන්නේ නැතුව ඒගොල්ලෝ ඒක ගුවන් තොටුපලේ ඒ අපි කියන අපද්‍රව්‍ය බැහැර කරන තැනදී තියලාව කියලා ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරලා තිබුණා.
1: ඕකේ.
0: ඉතින් මේව ආරංචි වුණාම චීන ජනාධිපතිවරයාට
1: ෂී ජින්පින්ට මොනවා හිතයිද?
0: ෂී කියලා හිතයි. නේ?
1: චී ට්‍රම්ප්. ඔව් තමයි නේ. ඒකත් ඉවරයි එතකොට.
0: එතනින් ඉවරයි. නෑ උනාට ඕවා ගණන් ගන්න නෑ ලොකු නායකයෝ. ඒ උනාට ඊට වැඩිය වැදගත් ආර්ථිකමය සහ නේද දේශපාලන වශයෙන් වැදගත් වෙන තීන්දුව තියෙන රසක් මේ සාකච්ඡාවල ගත්තා. ඉතින් අපිට අවශ්‍ය වෙන්නේ මේ යුද්ධය කියන එක නැවැත්වීම කියන කාරණාව. විශේෂයෙන්ම ওই මැද පෙරදිග පවතින යුද්ධය සාමකාමී අතට පත් කරන්න චීනයේ බලපෑම මොකද්ද? අමරිකාව මේ වෙනකොට චීනයත් එක්ක තියෙන මේ සබඳතාවය නිසා තායිවානය සම්බන්ධව තියෙන තත්ත්වයන් වගේ ගොඩාක් දේවල් මේ ගැන මේ සාකච්ඡාවේදී මේ මේ හමු වීමේදී සාකච්ඡා කරා කියලා ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරලා තිබුණා. ඉතින් ලෝකයේ සාමය ප්‍රාර්ථනා කරන සියල්ලගේ අපේක්ෂාව මේ හරහා ඒ සාමකාමී වටපිටාව ගොඩනගන්න කියන එක
1: අනිවාර්යයි.
0: 7:23 වෙලාව අපි එන්නේ දැන් ධන නිදානය ගැන මතක් කරන්න.
1: ධන නිදානය ටිකට් පත ගැන කතා කරනකොට ඔබ දන්නවා දැන් සන්ඩේ බෝනස් අවස්ථාවත් එක්ක ඔයාට තවත් තෑගි වැඩි කරගන්න අවස්ථාව තියෙනවා. ඒ කියන්නේ සුපුරුදු මුදල් තෑගි වලට අමතරව ධන නිදානය ලොතරැයි පත්වල මං කියපු සන්ඩේ බෝනස් ඉලක්කම් 4කින් සමන්විත අංක ටික පිළිවෙලට ගලප ගත්තොත් රුපියල් 10,000ක තෑගි රසක් දිනා ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් බල ඉන්න එපා. දකින දකින තැනින් බලන තැනින් ඔබට පේන තැනින් ධන නිදානය ටිකට් පත් වැඩි වැඩියෙන් මිලදී ගන්න. දැන් මේ මැයි මාසයේදී ඔබත් කෝටිපතියෙකු එවැගේම විසලක්ෂපතියෙකු වෙන ගමන් සුපුරුදු තෑගි රටාවට අමතරව අර කියපු සන්ඩේ බෝනස් වාසනාවත් හිමි කරගන්න පුළුවන්කම තියෙනවා. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරගෙන ඉන්න ජාතික ලොතරැයි මණ්ඩලයෙනුයි ධන නිධානය ඔබට වැඩි වැඩියෙන් ගන්න කියලා මතක් කරන්නේ. එවැගේම පැල්වතු නිෂ්පාදන කිරියාශ්‍රිත නිෂ්පාදන ශේෂ්ත්‍රයේ දවැන්තය විදිහටයි අපි පැල්වතු නිෂ්පාදන ඔබට හඳුන්වලා දෙන්නේ. කිරිපිටි පැකට් එකේ ඉඳලා ඔබට ඕන කරන යෝගට් බටර් අයිස්ක්‍රීම් ගිතල් මී කිරි මේ හැමදේම දැන් පැල්වත්ත කියන නමින් ළඟම තියෙන අවුට්ලට්ස් වලින් සහ දිවයින පුරා තියෙන ඕනම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගැනීමේ අවස්ථාව තියෙනවා.
0: ඒවගේ අපි ඔබට මතක් කරනවා ඔබේ ගෙදර තියෙන මොනේ දේවල් අතර විශේෂම ඖෂධ අතරේ නේද අපි කියන්නේ උණක් හඳුනනවා හෙම්බිරිස්සාවක් හඳුනනවා මොන මොන හරි අපි ගන්නවා පෙත්තක්.
1: හරි.
0: ඒ වගේම අපි බඩ පොඩ්ඩක් අපිට වද දෙනවා කියලා කියන්නේ නේද? අපේ සුවපහසුව නැත්තම් බඩ සමහර දේවල් තියෙනවා එකපාරට හැදෙනවා කියලා කියන්නේ උදේට කෑම දවල්ට කෑම ඊරෑට කෑම එළියෙන් ගින් කොහෙන් හරි කාලාපම් බලාපොරොත්තු නොවන දෙයක් වෙන්න පුළුවන්. අන්න එහෙම වෙලාවක ඔයාලට ඉක්මන් සහනයක් ඕනේ.
1: ඒ වෙනුවෙන් තමයි ක්‍රිමි රාජ කරල් ගුලි ගැන අපි ඔබට කියලා තියෙන්නේ. බඩේ අමාරු සහ විශේෂම ඒ ලදරු පණු රෝග සඳහා ෂණික සොයක් ලබා දෙන්න පුළුවන්කම තියෙනවා ක්‍රිමි රාජ වලට. ඉතින් දශක 7ක ජනතා ප්‍රසාදයත් එක්ක ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ගැන අපි ඔබට කියලා තියෙනවනේ නේද? මේ හැම නිෂ්පාදනයක්ම ISO GMP තත්ත්ව සහතිකයෙන් පිදුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ අය මෙයාගේ 75 වෙනි වසරක අභිමානවත් සංවත්සරයත් පහුගිය දවසක සැමරුව. වැඩි විස්තර දැනගන්න ඔබට අවශ්‍ය කරන ඒ ආයුර්වේද ඖෂධ ගැන විස්තර දැනගන්න මෙන්න මේ නම්බරයකට කතා කරන්න. 01 112 753 889 01 112 753 889.

0: පෙර නෝවිරු කියලා කියන්නේ අපි හැමතිස්සෙම අලුත් වෙනවා.
1: අලුත් වෙනවා.
0: අලුත් අලුත් දේවල් එක්කනේ අපි උදේ පාන්දර මේ විදිහට හම්බෙන්.
1: අහහ.
0: දැන් බලන්න අපි හැමදාම උදේට වාර කියනවා ඔයාව පෝසත් වෙන්නේ කොහොමද? ඊට පස්සේ මගෙන් යාළුවා නෝ ඉතින් උඹලා පෝසත්.
1: අපිට මේ පෝසත් වෙන ඉඳිය ගැන
0: කියන්නේ. එහෙම තමයි.
1: ඔව්. කියලාකොට එහෙමයි කරනකොට මේමයි.
0: දැන් ඔය පොසිටිව් තින්කින් කරන ඔක්කොම කෝටිපතියෝද?
1: නෑනේ.
0: නෑනේ. නේ. ඔව් ඔව්. ඔය ජ්‍යොතිෂ විද්‍යාව අනුව තමන්ගේ ජීවිතේ සුඛිත මුදිත කරගත් අයද අපිට අපේ ලග්නයට මෙහෙමයි ඔබට ඉදිරියේදී මෙහෙමයි මේ ටික කරොත් මෙහෙමයි කියලා
1: කියන්නේ.
0: ඔව්. නෑ. අපේ කොණ්ඩේ කපන බාබර් මහත්තයා කොණ්ඩේ කපන්නේ වෙන කවුරු?
1: එයාට කපා ගන්න බෑ.
0: ඔව් ඉතින් ඒ නිසා එහෙම තැන් තියෙනවා.
1: අහහ.
0: නැද්ද? මොකද ඒකට කියන්නේ මේ යථාර්ථයට මුහුණ දෙන්න ඕනේ.
1: අහහ.
0: එහෙම තමයි.
1: ඔව්.
0: ලෝකේ පොසිටිව් තින්කින් සම්බන්ධ පොත් ලියපු ගොඩක් අයගේ ජීවිතේ
1: අවුල්.
0: අවුල් වෙලා. විවාහ ගැන උපදෙස් දෙන ගොඩක් අයගේ ජීවිත විවාහ ජීවිත අවුල්.
1: අහහ.
0: ඒ අත්දැකීම් අනුසාරයෙන් තමයි පොත් ලියලා අනිත් අයගේ ජීවිත සුඛිත මුදිත කරන්න උත්සාහ කරන්නේ.
1: රයිට්.
0: මේක නෙවෙයිද පුතා යථාර්ථය?
1: මේක තමයි යථාර්ථය.
0: යථාර්ථය මගහැරලා කවුරු හරි යන්න හදනවා නම් යන්න බෑ.
1: බෑ.
0: නේ. රයිට්. අපි ඔබට යථාර්ථය අතරේ තියෙන තව කතාවක් කියන්නම්. ඔබට කෝටිපතියෙක් ලක්ෂපතියෙක් වෙන්න ඕනේ නම් ඔබට උත්සාහයක් තියෙන්න ඕනේ, ඔබට වාසනාව තියෙන්න ඕනේ.
1: හරි.
0: ඒ දෙකම වාට තිබිලා ඔයා රුපියල් 40ක් වියදම් කරේ නැත්තම්
1: කුණු ලෝභෙක් නම්
0: ඒත් බෑ.
1: ඒත් බෑ.
0: ජාතික ලොතරැයි මණ්ඩලයෙන් වාට පුළුවන්කමක් තියෙනවා. අදත් කෝටිපති සිහිනය සැබෑ කරගන්න.
1: එහෙනම් හඳහන ටිකට්පත් වැඩි වැඩියෙන් මිලදී ගන්න. ධන යෝග සහිත, නියත ධන යෝග සහිත හඳහන ටිකට් එක ඔයාගේ ලග්නෙත් එක්ක ගලප ගත්තොත්, ජයංකත් එක්ක ගලප ගත්තොත් ඔයාට පුළුවන්කම තියෙනවා වැඩි වැඩියෙන් ඔන්න තෑගි පිට තෑගි දිනා ගන්න. හරිනේ?
0: ඔව් ලොතරැයි ප්‍රතිඵල ටික බලමු.
1: දැන් මේ කියන අපිත් මේක ගන්න ඕන හරිනන්නේ. අපිත් ගන්න ඕනේ ටිකට්. දැන් එහෙම ගත්ත ටිකට් අතර බලන්න ඔබ ඊයේ මහජන සම්පතක් ගත්තා නම් 6192 දිනුම් වාරයේ තමයි ඊ රාත්‍රියේ දිනුම් මැද්දේ ජයග්‍රහි ඉංග්‍රීසි අක්ෂරයේ වුණේ N අක්ෂරය, ජය අංක අංක 5, අංක 7, අංක 2, අංක 9, අංක 6 සහ අංක 2. ගොවිසත T අක්ෂරයත් එක්ක අංක 2, අංක 27, අංක 73 සහ අංක 80. මෙගා පවර් J අක්ෂරයත් එක්ක සුපිරි අංකයේ වුණේ අංක 14, ජය අංක අංක 9, අංක 24, අංක 46 සහ අංක 79. ධන නිදානය X අක්ෂරයත් එක්ක අංක 19, අංක 23, අංක 60 සහ අංක 82. හඳහන අපි දැන් ටිකකට කලින් මතක් කරපු ටිකට් එකනේ. තුලා ලග්නේ තමයි ඊයේ දවසේ ජයග්‍රහී ලග්නේ වුණේ. ජය අංක අංක 4, අංක 10, අංක 32 සහ අංක 56. අද සම්පත N අක්ෂරයත් එක්ක අංක 2, අංක 9, අංක 6 සහ අංක 2. NLB ජය ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය C, ජය අංක බිංදුව අංක 2, අංක 1 සහ අංක 1. අපි කිව්වාහ මේ ටිකට් එකේ සන්ඩේ බෝනස් ඉලක්කම් හතරක් වෙනවා කියලා. සන්ඩේ බෝනස් ඉලක්කම් හතර උනේ බිංදුව අංක 1, නැවතත් අංක 1 සහ අංක 6. සුබ දවසක්. කටක ලග්නේ තමයි ජයග්‍රහී ලග්නේ බවට පත් වෙන්නේ. ජය අංක අංක 11, අංක 22 සහ අංක 56. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. ජාතික ලොතරැයි මණ්ඩලයෙන් ඒ මතක් කිරීම.

0: මේ සමහර හඳුන්කුරු පත්තුකලාට සුවඳ නැහෙනේ. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
1: හැබැයි අමෘතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අමෘතා.
3: කෘෂි ක්ෂේත්‍රයට නවපනක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.

0: මොනින් හතයි විනාඩි 45 වෙලාව.
1: හැම අවුරුද්දකම රත්තරන් ටොන් 600 ඉඳලා 700 දක්වා ප්‍රමාණයක් ආනයනය කරනවා. අපනයනය කරනවා. කවුද? ඉන්දියාව. ඒ කියන්නේ මේ හැම අවුරුද්දකම රත්තරන් ටොන් ගාණක් මෙහෙම ගෙනියනවා කියලා කියන්නේ ලේසි පාසු වැඩක් නෙවෙයි. හරි. ඉන්දියාවේ ගෙවල් වල රත්තරන් එකතු වෙලා තියෙනවා.
0: කොච්චර රත්තරන් බඩු ගන්නවද?
1: ඔව්. ලෝකයේ රත්තරන් වලින් 11%ක් විතර තියෙන්නේ ඉන්දියාවේ කාන්තාව ළඟ කියලා ඉන්දියාවේ ටෙලිනාමා ටික බලනකොට එහෙම අපිට
0: පේනවා. හරි. රත්තරන් දාගෙන නෙවෙයි රත්තරන් පොරවගෙන ඉන්නේ.
1: ඔව්. රත්තරන් පොරවගෙන. ඒ තරමට රත්තරන් පාවිච්චි කරන පළඳින රටක රටක් තමයි ඉන්දියාව කියලා කියන්නේ.
0: ඔව්.
1: කොහොම නමුත් ඉන්දියාව තුල මේ වෙලාවේ මේ රත්තරන් සම්බන්ධ ලොකු කතාබහක් තියෙනවා. ඒකට හේතුව නරේන්ද්ර මෝදි නෙමෙයි දැන් ඉන්නේ කවුද? අග්‍රාමාත්‍ය
0: නරේන්ද්ර
1: මෝදි. මෝදි මට මන්මෝහන් සිංහ සමාහෙන
0: මේ ලෝකෙ නෙමෙයි තින්නේ.
1: ඔළුව මෙව්වා වෙලා තියෙන්නේ. හරි. කාලගුණෙත් එක්ක වෙන විපර්යාස. කොහොම හරි මෝදි මාත්‍යා කිව්වා මේ රත්තරන් ගන්නකොට එහෙම පොඩි පරිස්සමක් තියාගන්න කියලා. හැබැයි ඒගොල්ල වසරකට රත්තරන් ටොන් 700ක් විතර ආනයනය කරන රටක්. හරි. එතකොට මෑත වසරවලදී රන්මිල වැඩි වශයෙන් ඉහළ ගිය නිසා ජනවාරි මාසයේදී ඒගොල්ලන්ගේ රටේදී රන් අවුන්ස් එකක් ඩොලර් 5000ට වඩා ඉහළ ගියා. රත්තරන් ආනයනයට යන වියදම ඉන්දියාවේ ආනයන වියදමෙන් 9%. හැබැයි ඉන්දියාව වගේම විශේෂම මේ සම්බන්ධව කියන තවත් රත්තරන් සම්බන්ධව ඉහළින්ම ඉන්න රටවල් අනුගමනය කරන ක්‍රමවේදයන්ට සාපේක්ෂව වෙනස් දේවල් තමයි ඉන්දිය රත්තරන් වෙළඳපොලේ හැසිරීම. ඒ ගැන මතක් කරන්න ඕනේ. කොහොම හරි මේ අතීතයේත් ආර්ථික පීඩන පවතින කාලවලදී අධික ලෙස රන් ආනයනය කිරීම අධෛර්යවත් කරන්න එහෙම ඉන්දියාව උත්සාහ කරලා තිබුණා. ඒ වගේ වෙලාවට ඒගොල්ලෝ ආනයන බදු ඉහළ නැංගුවා. භෞතිකව රන් සන්තකයේ තබා ගැනීම අවශ්‍ය නොවන විකල්ප ආයෝජන ක්‍රම ප්‍රවර්ධනය කරන්න උත්සාහ කළා. ඉතින් මේ වෙලාවෙත් ඉන්දියාවේ රත්තරන් වලින් 90%කට වඩා ආනයනය කරනවා කියලා අහමදාබාද් වලදී ඉන්දිය කළමනාකරණ ආයතනයේ ඉන්දිය රන් ප්‍රතිපත්ති මධ්‍යස්ථානයේ ප්‍රධානි අම්බෝ හේමත් අපේ ඉන්නේ මැණික්කා සොර්ණාභරණගේ
0: සභාපති
1: ආගන්න. අහමදාබාද් වල තියෙනවා ඉන්දිය කළමනාකරණ ආයතනයේ ඉන්දිය රන් ප්‍රතිපත්ති මධ්‍යස්ථානයේ ප්‍රධානි මාචාර්ය සුන්දරවල්ලි නාරායන ස්වාමි. ශබාෂ් මාර නමකේ සුන්දරවල්ලි නාරායන ස්වාමි BBC එකට කියලා තියෙනවා.
0: ඕකේ.
1: ඉතින් ගෝලීය වෙළඳපොලේ රත්තරන් සම්බන්ධ මිල එහෙම එහෙ වෙන්න පුළුවන් මේ තීරණෙත් එක්ක. මොකද ඉන්දියාව කියන්නේ අර කිව්වාගේ 11%ක් රත්තරන් තියෙන රටක්.
0: ඔව්නේ.
1: හරි. රත්තරන් වෙළඳපොලේ. ඉතින් මේ දවස්වල ලංකාවේ රත්තරන් මිල හැසිරීම ගැන ඔබට අවබෝධයක් ඇති.
0: හිටපු ගමන් වැඩි වෙනවා, හිටපු ගමන් අඩු වෙනවා නේ.
1: ඉදිරියේදී තව වැඩි වීම නිමිතයි ඒ ඉන්න නොපමාව රත්තරන් රැස් කරන්න කියන වගේ එකක්.
0: අනවශ්‍ය විදියට රැස් කරගන්න එපා. අත්‍යවශ්‍ය හේතුන් වලට විතරක් රත්තරන් රැස් කරගන්න.
1: මම නම් කියන්නේ පුළුවන් තරම් රත්තරන් ගන්න කියලා. මොකද රත්තරන් අද තියෙනවා. දැන් ඔයාගේ වෙඩින් එක කාලේ ඔයා කරපු ඔයාගේ වෙඩින් රින් එක. ඒක ගත්ත ගානයි අද ගානයි අතර කොහොමද ගැප්පේ?
0: නේ.
1: මම දන්න ඔගොලු 7500 වගේ නේ ගත්තේ.
0: නේද? අඩුවටම නේ ගත්තේ.
1: ඒකනේ. දැන් පොඩි වෙනුමට.
0: දැන් බලන්නකෝ ඒක.
1: මම පේනුමට මක් හරි ගත්ත ගන්නේ කරේ නෑ එහෙම නෙමෙයි. ඇත්තටම දැන් අපේ අම්මලා තාත්තලායි කාලි සා අද දවසේ අදින් පස්සේ තව අවුරුදු 5කට එහා පැත්තේ රත්තරන් මිලගෙන ඔබට ආයි හිතා ගන්නවත් බෑ.
0: 아무තෙන් කියන්න ඕනෙත් නෑනේ.
1: මේ රුපියල් 80000ට අවම මගේ මතකයේ තියෙන කාලේ රුපියල් 60000ට වගේ තිබ්බ එක තමයි. මේ අවුරුදු 6ක් 7ක් ඇතුලේ
0: ලක්ෂ 3-4
1: වෙලා තියෙනවා. ඒ නිසා ස්වර්ණාභරණ වලට ආයෝජනය කිරීම කියලා කියන්නේ ඒක නාස්තියක් නෙවෙයි. සල්ලි තියෙන ගොඩාක් අය ඔය රත්තරන් බිස්කට් අරන් තියාගෙන කොයින් අරන් තියාගන්නේ. ඒගොල්ලෝ දන්නවා වෙළඳපොලේ හැසිරීම. ඒගොල්ලෝ පොඩි අඩුවක් කඩාවැටීමක් වුණත් ඒගොල්ලෝ දන්නවා හරි මේ වැටුණා වගේ දෙගුණයක් තමයි ආයි නැගිටිනකොට නැගිටින්නේ මිල. ඒ නිසා විශ්වාසවන්ත තැනකින් ඔබේ ඒ ස්වර්ණාභරණ ටික අරගෙන ඔබට පුළුවන් හොඳ විදියට
0: ආයෝජනය කරගෙන නේ.
1: ආයෝජනය කියලා කිව්වම මේ සල්ලි අතර ටිකක් වැඩිපුරහම අපි විවිධ දේවල් වලට ආයෝජනය කරනවා. දීර්ඝ කාලීනව පවතින දෙයකට ආයෝජනය කරන්න. රත්තරන් වගේ දැන් සමහර දේවල් තියෙනවා අපේ ගෙවල් වල තියෙන විවිධ දේවල් වියදම අඩු කළා නේද? එකපාරට ලොකු වියදමක් තරලා ඉදිරියේදී වෙන්න තියෙන වියදම් ටික අවම කරන්න පුළුවන්. දැන් ඩීප් ටෙක් සෝලා එකක් ගෙදර හයි කරනවා කියන්නේ ඉස්සරහට එන කරන් බිල විශේෂයෙන්ම කරන් බිල ඉහළ දැම්මුවාට පස්සේ මහජන උපයෝගිතා කොමිෂන් එක අපෙන් අහලා කරන් බිල ඉහළ දැම්මට පස්සේ
0: එන වියදම අඩු වෙනවා.
1: අන්න ඒ වගේ වෙලාවටත් අපිට පුළුවන් ඔරොත්තු දෙන විදියට මුණ දෙන්න.
0: දැන් මේක ඔබේ ගෙදරට විතරක් නෙමෙයි ඔබ ව්‍යාපාරික ස්ථානයක් කරගෙන යන කෙනෙක් නම් මහා පරිමාණයෙන් කර්මාන්ත ශාලාවක් කරන කෙනෙක් නම් ඒ තැන්වලටත් ඩීප් ටෙක් සෝලා එකක් සවි කරගන්න අවස්ථාව තියෙනවා. විදුලි බිලට තිත තියලා අමතර ආදායමක් උපය ගන්නවා නම් සෝලා එකකට ඉන්වෙස්ට් කරන්න හොඳම තැන තමයි ඩීප් ටෙක් කියලා කියන්නේ. ඉතින් වැඩි විස්තර දැනගන්න 071 711 711 1 කියන නම්බරයකට කතා කරලා ඩීප් ටෙක් සෝලා සම්බන්ධ කරගන්න බොහොම සුහදශීලී කාර්ය මණ්ඩලයක් ඉන්නවා ඔබගේ සපෝට් එකට.
1: විජේ නිෂ්පාදන ජාත්‍යන්තර මට්ටමේ කුළුබඩු නිෂ්පාදකයා.
0: දැන් ඔබේ කැම වේල රසවත් කරගන්න કૃතිම වර්ණක රසකාරක නැති අපේ රසය රටේ සැමට වගේම දැන් ජාත්‍යන්තර වෙළඳපොළටත් මේ රස බෙදෙන විජේ නිෂ්පාදනම තෝරේ ගන්න. ඔබට ඕන කරන ලුණු කුඩු ටිකේ ඉඳලා අවශ්‍ය කරන සියලුම කුළුබඩු ටික දැන් විජේ කියන නමින්

0: වසරකට අපේ රටේ මරණ අනතුරු හොමොම ගන ඩෙංගු කියලා කියන්නේ එහෙම ලොකු ඉලක්කමකින් වාර්තා වෙන මරණ වාර්තා වෙන ආසාදිතය වාර්තා වෙන එහෙම කාලයක්. එහෙම රෝගයක්. දැන් ඒ වගේ කාලෙක තව අපි කිව්වා අර මේ ළඟදී අර මේ නැවක හිටපු අයගෙන් හම්බෙච්ච මොකක් හරි වෛරසයක් ගැන
1: කිව්වා. මොකක් හරි වෛරස් එකක්
0: තිබුණා. හන්ටානේ. හන්ටා වෛරස්. දැන් ඉබෝලා එක ආයි පැතිරෙනවා.
1: ඉබෝලා.
0: කොංගෝවේ මරණ 80ක් වාර්තා වෙනවා. උගන්ඩාවේ මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. එතකොට කොංගෝ රාජ්‍යයේ සහ උගන්ඩාවේ පැතිර යන ඉබෝලා වෛරස් රෝගය නිසා ජාත්‍යන්තර අවධානයට ලක් වන මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කරනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරලා තියෙන වෛරසය පැතිර යාමත් සමග සෙන්සුරාදා දින වෙනකොට සතියන්තේ පහුගිය කොංගෝ රාජ්‍යයේ සෞඛ්‍ය කලාප තුනක් කරහා රසායනාගාර තුළ තහවුරු කරපු රෝගීන් සෑහෙන ප්‍රමාණයක් සැක සහිත රෝගීන් 250කට ආසන්න ප්‍රමාණයක්
1: මරණ 80යි.
0: හරි. එතකොට මේ ඉබෝලා රෝගය ලංකාව එහෙම නැත්නම් ආසියාව වගේ රටවල් වලට යම්කිසි බලපෑමක් කරන්න පුළුවන්ද? ලෝක සෞඛ්‍ය සංවිධානය මේ සම්බන්ධව තාම ප්‍රකාශයක් කළා නැහැ. ඒ කොහොම වුණත් දැන් කොංගෝ වගේ රටකින් එහෙම නැත්නම් උගන්ඩාවේ වගේ රටකට කවුරු හරි ගිහිල්ලා එනවනම් ඒ ආසා දිතෝ සමහරීට නේද ඇසුරු කළා එහෙම තියෙනවනම් මොකද මේ ජාත්‍යන්තර නීතිය අනුව විශේෂයෙන්ම එහෙම රටකින් රටකට එනකොට අර ඉස්සර වගේ ටෙස්ට් කරලා මෙහෙම නේද රිපෝර්ට් එකක් අරගෙන සෞඛ්‍ය සම්බන්ධ එහෙම පරීක්ෂණ වලට භාජනය කළා නෙවෙයිනේ අපි රටකින් රටකට යන්නේ දේශ සීමාවකින් දේශ සීමාවට එහා පැත්තට යන්නේ. දැන් මේ වගේ කාලවකවානුවකදී ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා අර කොවිඩ් වගේ එහෙම පුළුවන්කමක් තිබුණා නම් හොඳයි කියලා. දැන් කොවිඩ් එක සම්බන්ධවත් අලුත්ම මම දැක්ක විවිධ මහාචාර්යවරු සහ විශේෂඥයෝ කියලා තිනවා. ඔය එන්න දෙකම ගහපු අය මැරෙනවා, තුනක් ගහපු අය මැරෙනවා. ඒ වගේ එකක් කොමත් සමාජයේ තිබුණනේ කතාව.
1: එක එක ලෙඩ රෝග එන්න පුළුවන් නේද?
0: තව සමහරු මේක දැන් සනාථ කරලා තිනවා. අහවල් එන්නත ගැහුවා නම් මැරෙනවා. අපි තුන් ෆයිසර් ඔය මොනවද තියෙන්නේ?
1: අපි ගැහුවානේ මද ගැහුවා.
0: සයිනොපෙක් ඊට පස්සේ තව මොනාරි ගැහුවා.
1: ගැහුවා මට නම් මතක නෑ.
0: ඒ දවස්වල ඒව තමයි
1: අපි. ඇයිනේ මතක අපිට?
0: ඔව්. මට මතකයි හතර පහක් ගැහුවානේ.
1: ඔව් ඔව්. එක එක ඒවාවනේ නේ.
0: ෆයිසර් තිබුණා, සයිනොපෙක් තිබුණා. මතක නෑ. කොවිඩ් කියලා එකක් තිබුණා කියලා මතක නෑ අපිට. එන්න තම මතක තියෙයි.
1: නැත්තම්
0: සංචාරව සීමා තිබ්බා කියලා මතක නැති අපිට. ඕක මතක තියෙයි.
1: අහහ.
0: ගෙවල් වල ඉන්න අය හොහොය ඉන්ජෙක්ෂන් ගැහුවා කියලා මතක තිබ්බේ නැති අයට අපිට. ඕක මතක තියෙයි.
1: ඒකනේ.
0: ගෙවල් ළඟට එලෝලු ලොරියයි හාල් ලොරියයි ආවා කියලා මතක තියෙන අයට. මතක නැති අයට මේක මතක තියෙයි.
1: තියෙයිද?
0: 5000 ගානේ බෙදුවයි කියලා මතක නැති අයට මේක මතක තියෙයි.
1: හහ.
0: එහෙම එකක් තියෙනවා. හරි. අපි කොහොමනම් මේ කිව්වේ මේ වෛරස් වගේ දේවල් සම්බන්ධව ලෝක සෞඛ්‍ය සංවිධානය නිතරම කියනවා.
1: සා දැන් මේ දවස්වල තියෙන කාලගුණික තත්ත්වයක් එක්ක ඔබේ පුංචි දවුදුව ආදරුණත් පරිස්සම් කරගන්න ඕනේ. අර කියපු ඩෙන්ගු කතාවට අපි ආයෙ එනවා. දැන් වැස්ස වැහැලා පෑවුවට පස්සේ ඔබේ වත්ත පිටිය පොඩ්ඩක් ආයෙ සුද්ධ පවිත්‍ර කරගන්න. නැත්නම් අර වැහි වතුර එකතු වෙලා ආයෙත් ඩෙන්ගු රෝගීන් උත්සන්න වෙන්න පුළුවන්.
0: ඔව්. ඒ නිසා ඒ ගැන පරිස්සමෙන් ඔබේ සෞඛ්‍ය යහපත්ව පවත්ව ගන්න ඔබට වගකීමක් තියෙනවා. ඒක කවුරුත් කරලා දෙන්නේ නැහැ.
1: අනිවාර්යයෙන්. උදෑසනයි විනාඩි 2යි දැන්.

0: අටයි විනාඩි දහයයි දැන් වෙලාව.
1: අටයි දහයයි. IPL මැච් එකක් මේ දවස්වල යනවා. ඊයේ දසුන් අන්න හෙල්ලංකල විකට් එකක් ගත්තා.
0: මද?
1: Facebook එකේ සතුටින් දාලා තිබුණා.
0: ඕකේ. පුදුමයි නේද?
1: මම මේවා කියනකොට අපේ ඉන්නවනේ يعني මගේ පෞද්ගලික යාළු.
0: ඔව්.
1: ඒගොල්ලෝ ඉන්න. ඔන්න.
0: කඩේ යනවා.
1: අපි කාට හරි කඩේ යනවා මේ ජීවිතේ එක එක කාලවල අපි කාට හරි කඩේ යනවා පොඩි කාලේ අම්මට කඩේ ගියා ඊට පස්සේ වයිෆ්ට කඩේ යනවා
0: හරි
1: ඊට පස්සේ සමහරට අතන මැද්දේ ඔෆිස් එකේ බොස්ට කඩේ
0: යනවා
1: ඊට පස්සේ තව සමහර විට තමන් දන්න දේශපාලන පක්ෂයකට කඩේ
0: යනවා
1: තමන් විශ්වාස කරන කවුරු හරි මොඩල් එකකට වීරයෙක්ට
0: ඔව් එයාට කඩේ යනවා
1: ඔව් ක්‍රිකට් කෙනෙක් හා එහෙම නැත්නම් කිසියම් හෝ ශේෂ්ත්‍රයේ
0: හරි
1: නේ තමන්ගේ රෝල් මොඩල් එකකට එයාටත් කඩේ යනවා.
0: හා.
1: ඉතින් කඩේ යන එක තමයි කරන්නේ ඇත්තටම. ජීවිතේ වැඩි හරියක් කරලා තියෙන කඩේ යන්නේ.
0: කඩේ යන එක.
1: රටපැත්තේ ඉඳලා සමහරවල්ලා රට වෙනුවෙන් කඩේ යනවා. එහෙමත් තියෙනවා.
0: ඔව්.
1: ඉතින් ඔයගේ කොහොම හරි මේ මිනිස් ස්වභාවය රයිට්?
0: කඩේ යෑම.
1: නිසා කවුරු හරි කාට හරි කොයිලේ හරි ඔයාමම ભેදයක් නැතුව කඩේ යනවා. ඕක පිළිගන්න පුළුවන් වෙන්න ඕනි. ඔයා කාට හරි කැමති මම කාට හරි කැමති.
0: කැමති.
1: අපිට ඕක පිළිගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා.
0: ඒක වෙලා තියෙන ඔයා කැමති කෙනාට මමත් කැමති වෙන්න ඕන වගේ එකක් තියෙනවා.
1: එතකොට ඔයා වෙන කාට හරි කැමති නම් මට ඒක දරා ගන්න බැරි වෙනවා. නේ? ඒ නිසා ගැටුම් ඇති වෙනවා. වචන හුවමාරු වෙනවා.
0: ඔව්.
1: ඕක තමයි ඔය කඩේ යාම සම්බන්ධ මේ වෙලාවේ මතක් කරන්න තියෙන්නේ. රයිට්. දැන් 8 විනාඩි 11යි.
0: හරි.
1: කඩේ යන්.
0: කාටද?
1: අපි යන් shopping කරමු.
0: shopping කරමු.
1: ඒ කියන්නේ ගෙදරට ඕන කරන බඩු ටික ගේන්න කඩේ යනවා.
0: අහහ මොනවද දැන් ඕන ඔයාට?
1: දැන් ගෙදරට ඕන කරන ටික මේ දවස්වල ගන්නවනේ advance එකින් salary advance එකින් ගන්න
0: තියෙන්නේ.
1: එහෙම නැත්නම් incentive එකක් හරි මොකක් හරි. හරි. Right. ඒ කියන්නේ ඒකත් ලොකු ගාණක් නෙවෙයි. මාසෙම ගෙදරට අවශ්‍ය කරන බාණ්ඩ ටික අපි සමහරවිට ගේනවා. සමහර අතරින් පතර ඉඳලා හිටලා ගිහලා කඩේට පොඩි දේවල් ගේන්න වෙනවා.
0: අහහ
1: කරන්න දෙයක් නැහැ. ගෙදර අවශ්‍යතාවයන් උවමනාවන් ගෙදරට යන්නේ නැහැ. ඒ අනුව මේවා වෙනස් වෙනවා.
0: ඒ වලට කඩේ යන්න වෙනවා.
1: බලන්න දැන් ඔයාගේ මාසික මේ කිරිපිටි අවශ්‍යතාවය විදිහට කිරිපිටි පැකට් කීයක් ගේනවද?
0: මාසෙට කීයක් යනවද කිරිපිටි
1: පැකට්? ගෙදර 4 දෙනයි. මාසෙට කිරිපිටි පැකට් 6ක් ගේනවනะ.
0: පුදුම
1: කිරිබීමක් මේක. ඈ?
0: ඒකනේ අනේ.
1: මොකද අපි කියන්නේ හරියටම කිරි රසය නැත්තම් ඒකට දාන්න වෙන ප්‍රමාණය කිරිපිටි වල
0: කිරිපිටි හැඳි ගන්න වැඩි වෙනවා.
1: වැඩි වෙනවා. ඒ නිසා කිරිපිටි හැඳි දෙකක් තුනක් දාලා ටී එකක් හදාගන්න. අපි කියනවා 100%ක් නේද?
0: අපේ රටේ අපේම නිෂ්පාදනය වෙනුවෙන් තෝරගන්න. දැන් පල්වත් නිෂ්පාදන ගැන අපි කියලා තියෙනෝනේ. අවුරුදු ගාණක් තිස්සේ ඔබට විශ්වාසයෙන් සියලුම ක්‍රියාශ්‍රිත නිෂ්පාදන ටික හම්බුනේ පල්වත් කියන නමින්. ඉතින් ළඟම තියෙන අවුට්ලට් එකෙන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් සුපිරි වෙළඳසැලකින් ඔබ ගන්නකොට පල්වත් නිෂ්පාදන ගන්න පුළුවන්. කිරිපිටි පැකට් එකේ ඉඳලා යෝගට්, බටර්, අයිස්ක්‍රීම්, ගිතල් මීකිරි මේ හැම දෙයක්ම ගන්නකොට පල්වත් නම බලලම ගන්න ඔබ මතක තියාගන්න.
1: එවගේ විජේ නිෂ්පාදන වා දන්නෝ පොඩි කඩේ ඉඳලා සුපර් මාකට් එකේ දැන් ලංකාවේ සුපර් මාකට් වල විතරක් නෙමෙයි ජාත්‍යන්තර වෙළඳපළේදී පවා අපිට ගන්න පුළුවන් කමක් තියෙනවා.
0: කැමටික රසට ගුණට ප්‍රමිතියට හදාගන්න કૃතිම වර්ණක රසකාරක නැතුව කැමටික රස කරගන්නවා නම් දේශීය කුළුබඩු සන්නාමය විජේ නිෂ්පාදන.
1: එවගේම ඩෝමා මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් මේ මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ගෲප් එකත් එක්ක වැඩ එකතු වෙන අවස්ථාවක් තියෙනවා. මේ දවස්වල කාර්මික ශිල්පීන් බදව ගන්නවා.
0: රැකී අවස්ථාවක් තියෙනවා. ආකර්ෂණීය වැටුප් සහ දීම නායක ඔබේ ආයතනපත 076 423 94 27 04 23 94 27 කියන අංකයෙන් අමල්ක මහත්මයාට යවන්න තමයි තියෙන්නේ. දිවයිනේ අංක එකේ වීකේ ටීමේ යන්ත්‍ර වෙළඳපළට හඳුන්වා දුන්න මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ලත් එක්ක සම්බන්ධ වෙලා පුහුණු කාර්මික ශිල්පියෙක් විදිහට රැකියාව කරන්න ඔන්න ඔබටත් අවස්ථාව තියෙනවා.
1: මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් හොඳ ටීම් එකක් එක වැඩ කරන්න තියෙන අවස්ථාව වෙනුවෙන් ඔබට ආරාධනා කරනවා. ඉතින් තරුණ ඔබට විශේෂයෙන්ම මේ කාර්මික දැනුම සම්බන්ධව තියෙනවනේ පුහුණු නොපුහුණු ඈ අරගෙන පුහුණුත් කරනවා පුහුණුව තියෙනවා නම් ඒත් ප්‍රශ්නයක් නැහැ. එතනින් යාට හොඳ සැලරි එකක් හම් වෙනවා. ආයතනයෙන් ලැබෙන තව
0: පාස්කම්
1: ටිකක් තියෙනවා දීමනා ටිකක් තියෙනවා. මේ ඔක්කොමත් එක්ක එකතු වෙනවා මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් කියන ලංකාවම දන්න කීර්තිමත් නේද සන්නාමයක් යටතේ වෙළඳ නාමයක් යටතේ වැඩ කරන්න තියෙන අවස්ථාවක්.

0: Lakhanda Radio ITN
1: Adakumure Ralumavati Nilkurulla Sonalika Ashwabala 50ka engine dharithawa avama indana dahane pahasuin hasirawima nadathuwa saha amathara kotas ganime pahasuma two wheel four wheel Sonalika tractor eya dan divinipura athi TVS alavi niyojithayan vetin rakshaniya yapadinchiya avurudu 4ka sewawa saha wagakima samaga batina dorathiki almariyak nomili TVS Agribusiness within Sonalika Tractor Mahapulavata Mahabalaya
2: Dhammapada Tathagata Sambuddha Deshane Sanatana Madhura Bhashane Sakala Manushya Vargayage Buddhi Mahimaya Saha Jnana Darshane Koota Prapta Kiriminda Laukika Menma Lothuravu Vimukti Margaya Elipeheli Kiriminda Deshita Sambuddha Vachane Haraya ධම්මපදයේහි අන්තර්ගත වෙයි. ධම්මපදය සමස්ත ලෝකවාසී බෞද්ධයින්ගේ සදා වන්දනීය ධර්ම ග්‍රන්ථය වන්නේය. මානව වර්ගයාගේ විමුක්තිය හා විභූතිය උදෙසාද සමස්ත ලෝකයේ ශාන්තිය උදෙසාද එම සනාතන සද්ධර්ම චින්තාවන් යුගයෙන් යුගයට ජීවමානව පවතිනවා.

0: ලක්හඬ සමග බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලති ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: Silom Green Life Plantation Private Limited. I'm going to live a new green life.

0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩි තහනිය ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තන නිධානය පිළිදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
2: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දින ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගස්තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි වවින් ඉහළ සෝයා නගස් නම් විජය වෙජි නම් වෙජි.

0: දිනමලා රාත්‍රි 7ට ලක්කනෙන්
1: සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරු කුමන්න අදම අවතන්න 011767979
3: අටයි විනාඩි 23යි සමහර අය දැන් අපේ සමාජෙ ඉන්නෝනේ ආකර්ෂණය ගන්න එක එක වැඩ කරනවා
4: ඔව්
3: ඒ කියන්නේ අවධානය තමයි ඕනේ
4: ඒක අවධානය ඉල්ලනවා
3: මෝඩ වැඩක් කළා අවධානය ඉල්ලනවා
4: හරි
3: අපේ සමාජය අපිට එහෙමයි ඕන තරම් හම්බෙනවා ඉඳලා හිටලා මොනව හරි මේ කටවරද්දගෙන හරි අවධානය ගන්න ඔය ඔෆිස් වල එහෙම ඉන්නේ
4: ඔව් මොකක් හරි මෝඩ කතාවක් කියලා අවධානය ඉල්ලනවා
3: ඔෆිස් වල ඉන්නව එහෙම අනන්තවත් අය අන්දින පළඳින විදියෙන් අවධානය ගන්නවා වැඩ කරලා කැපී පෙනෙන්නේ
4: නැහැ.
3: මෝඩ පාට් එකක් දාලා කැපී
4: පේනවා.
3: ඔය පූසා කියන සතත් නිතරම අවධානය වුවමනා කරන සතෙක්. එයා හරිම ආසයි ගෙදර එයා හදා වඩා ගන්න අයගේ අවධානය ගන්න. ඒකට තමයිලු ඒගොල්ලෝ දඩයන් කරන සතාව ගෙදර
4: ගේන්නේ.
3: දැන් පූසෙක් කටුසු පැටියෙක් ලේනෙක් කුරුල්ලෙක් ඇල්ලුවම ගෙදර අරගෙන එනවා. අල්ලන්නේ වෙන කොහේ හරි. අනුන්ගේ වත්තක පැනලා ඇල්ලුවට මේක ගේනවා ගෙදර.
4: පෙන්නන්න අවධානය ගන්න.
3: මෙයා මේක ගේන්නේ ඇත්තටම ඔයාට එයා එයා වැඩෙක් කියලා පෙන්නන්න. මේක විද්‍යානුකූලව තහවුරු කරලා තියෙනවා. මෙයා මේක පණිවිඩයක් එක්කයි ගේන්නේ.
4: අහහ.
3: ඒ කියන්නේ ඔයා එක්ක තියෙන බැඳීම පෙන්නනවා. තමන්ගේ දඩයම් කිරීමේ හැකියාව පෙන්නලා එයා චරිතයක් වෙන්න උත්සාහ කරනවා.
4: ඕකේ.
3: හරි. විශේෂයෙන්ම ඔයා කාර්ය බහුල වෙලා ඉන්න වෙලාවට එහෙම මෙයා ඔයාලඟ ගැවසෙනවා
4: දවටෙනවා
3: මේ ඔයා මේ ඔයාට පේන්න සමහරට නියපොතු නේද මේ තියුණු බවට කියන්නේ ඒවා පොලි අර අපි කියන්නේ මුල් කර ගන්නවා කියලා වගේ අර ගස්වල මෙහෙම නියපොතු මෙහෙම කරනවා ඒ ඔක්කොම එයාගේ දඩයම් කිරීමේ හැකියාව සහ ඔයාට පෙන්වන එක්තරා විදියක පොඩි පොඩි
4: ට්‍රික් එකක්
3: පොඩි පාඩ ෂෝ එකක්
4: හරි හරි
3: සමහර ආධුනික පූසෝ ගේන්නේ පොඩි ක්‍රුමියෝ
4: අහහ
3: ඒගොල්ලන්ට වැඩිය දඩයම් කිරීමේ හැකියාවක් නැහැ.
4: අහහ හැබැයි කොහොම හරි මම මේක කරා කියලා පෙන්නන්න යම් පොඩි එකක් දෙනවනේ.
3: ඔව් දක්ෂ පූසෙක් තමයි ලොකු ලේනෙක් ලොකු කුරුල්ලෙක් අල්ලන්. පරිසර විද්‍යාඥයින් මේක දකින්නේ ලොකු ප්‍රශ්නයක් විදියට. ගෙවල් වල ඉන්න මේ සුරතල් බලලුන් නිසා අවුරුද්දකට ලෝකෙ වටේම ඉන්න කුරුල්ලෝ සහ කුඩා ශීරපායින් බිලියන ගාණක් මැරිලා යනවා. මේක ඛේදවාචකයක්.
4: ඔව්
3: මීට අවුරුදු 9000කට විතර කලින් මැද පෙරදිග ප්‍රදේශයේ මිනිස්සු ගොවිතැන් කරන්න පටන් ගත්තම ඒවා ගවඩා කරන තැන්වල ඒ ගොවිතැන් කටයුතු වලට ලොකු හානියක් කරපු සතෙක් තමයි මීයා කියලා කියන්නේ.
4: අහහ.
3: අන්නේ මීයන්ව කන්න මේගොල්ලෝ කැලේ ඉන්න ඔය පූසා කියන සතාව.
4: හරි.
3: කැලෑ බලලුන්. ගෙනල්ලා ගම්මාන වලට දැම්මා.
4: ඔව්.
3: අන්න ඊට පස්සේ තමයි බලලා කියන සතා හරිද? මිනිස්සු කියන අයත් එක්ක ජීවත් වෙන්න පුරුදු වුණා කියලා කියන්නේ.
4: අහහ.
3: ඔය බලලුන්ට බල්ලෝ වගේ රංචු ගහිලා දඩයන් කරන සිරිතක් නැහැ.
4: නෑ නෑ තනියම.
3: තනි ගේමීන්. තනියෙන් දඩයන් කරන සත්තු අතරේ සිංහයා ඉන්නවා. පූසා ඉන්නවා.
4: හරි.
3: වලහ වගේ සතෙකුත් ගන්න පුළුවන්. අනිත් කාලවට අනිත් සත්තු ගොඩාක් කාලවට කරන්නේ
4: රංචු වශයෙන් ගිහිලා දඩයන් කරන එක.
3: ඔව්. දැන් අදටත් ඔයාගේ ගෙදර ඉන්න පූසා තනියෙන් දඩයමක් කරන්නේ. සතා ඉස්සරහට පැනලා මේ බය නැතුව දඩයම කරන්නේ. අන්නේ සුරතල් පූසගේ DNA වල අර ගතිය තියෙනවා කියලා කියනවා.
4: අහහ.
3: ඒ කියන්නේ අපි දිව්‍ය භෝජනයක් එයාට කන්න දුන්නත් එයා
4: දඩයන්
3: කරනවා. ඔව් දඩයන් කරන එක නවත්තන්නේ නැහැ. මෙයාගේ බඩ පිරෙන එකයි දඩයන් කරන එකයි අතර සම්බන්ධයක් නැහැ.
4: අහහ.
3: දැන් මේ පූස සම්බන්ධ පර්යේෂණ කරපු අය කියනවා ගොඩක් වෙලාවට පූසා මෙහෙම දඩයන් කරන්නේ බඩගින්නට කියලා. නෑ එහෙම නෑ. හොඳට කණ්ඩ බුණ්ඩ දීලා තිබුණත් බඩ පිරුණ පූසෙක් උනත් දඩයන් කරන්න පෙළඹිලා ඉන්නවා.
4: ඒවා ඉතින් අර ඒ කාලින්දන් පැවතෙන පැවතගෙන එන එව්වා.
3: හේතුව තමයි පූසන්ගේ මොළයේ දඩයන් කිරීම පාලනය කරන ස්නායු පද්ධතිය සහ බඩගින්න පාලනය කරන ස්නායු පද්ධතිය කියන්නේ දෙකක්. ඒ කියන්නේ පූසට බඩ පිරලා තිබුණත්
4: දඩයන් කරන්න ඕනේ.
3: ඔව් මොකක් හරි දෙයක් හෙලවෙනවා වගේ දැක්කොත් ඌට ඒක පස්සේ පන්නලා අල්ලගන්න ඕනි. ඒක පාලනය කරගන්න බෑ බඩ පිරුණා කියලා. හරි මේක ඒ අයගේ සහජ ඉවක්.
4: ඔව්.
3: එතකොට දැන් ඔයාට තේරෙනවා සතුන් දඩයන් කරන්නේ ඇයි කියලා. එතකොට අර ඒ සතාව එතනම කන්නේ නැතුව ඇයි ගේන්නේ කියන එකක් තමයි ආරක්ෂාව. අනිත් එක ඒගොල්ලෝ හිතනවා
4: මේක මගේ ස්වාමියා දැක්කොත් ගොඩාක් සතුටු වෙයි කියලා.
3: ආරක්ෂාව කියන්නේ පූසෙක් කෑමක් කන්නේ යාට වඩාත්ම සුරක්ෂිත පරිසරයකලු. හරි. අවදානම් තියෙන තැනක එයා කන්නේ නැහැ.
4: අහහ නැත්නම් අරගෙන යනවා.
3: ඔව්. ඉතින් විශේෂම ඔය ගෑනු බූසෝ එහෙම දඩයන් කරා මේක ගේන්නේ මේ ගෑනු බූසෝ හිතනවලු.
4: අහහ
3: මම ගිහිල්ලා මගේ මනුස්සයාට මේක කන්න දෙන්න ඕනි වගේ එක.
4: අහහ අනේ බලන්න එතනත් ගෑනු බූසෝ හිතන්නේ තමන්ගේ පිරිමියා ගැන.
3: හස්බන්ඩ්
4: ගැන.
3: දරුවන්න පෝෂණය කරනවා වගේම ඒගොල්ලන්ගේ මේ අධ්‍යයන වලින් කියන්නේ ඔයගොල්ලෝ මට චැලෙන්ජ් කරන්න එපා.
4: එහෙම කොහොමද පූසෝ එහෙම නැහැ අපේ පූසී එහෙම නැහැ කියලා නේද?
3: ඔබ පූසෙක්ද? මගේ යාළුවේ මහන් ඉදලා මැසේජ් දාන්න. නෑ එහෙම නෙමෙයි මේ කියන්නේ මේ පර්යේෂණ වලින් මේගොල්ලන්ගේ හැසිරීම අධ්‍යයනය කරලා
4: සත්ව විද්‍යාඥයෝ.
3: ඒගොල්ලෝ හැම වෙලෙම තව කෙනෙක්ව පෝෂණය කරනවා කියන කෝය. ගැහණු පූසෙක් නම් අම්මා කියන තනතුර සහ බිරිඳ කියන තනතුරත් ඒගොල්ලන් අපිට නොපෙන්නුවාට ඒගොල්ලන්ගේ හැම පාට් එකකුත් තියෙනවලු. කොහමද පූස් ලෝකේ
4: තතුවිත්ති
3: අපි දැනගෙන ඉන්නේ පූස ඥාව කියනවා.
4: අහහ ඇගේ ඇවිල්ලා දවටෙනවා.
3: ඊට එහා ගිය පූස සම්බන්ධ ලොකු කතාවක් තියෙනවා
4: නේ.
3: 8:28

0: උදෑසන විනාඩි 35යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: පැලත නිෂ්පාදන පැලත යෝගට් ගැන කතා කරන්න පුළුවන්, අයිස්ක්‍රීම් ගැන කතා කරන්න පුළුවන්. නිෂ්පාදන ගොඩක් තියෙනවා.
0: දැන් අයිස්ක්‍රීම් එක වුණත් ෆ්ලේවර්ස් ගොඩකින් ගන්න පුළුවන් කියලා අපි කියවනේ. බටර් ස්කොච්, බ්ලූබෙරි, මැංගෝ, බනානා, ඔරේන්ජ් මේ කියන රසයන්ගෙන් ඔයාට පුළුවන්කම තියෙනවා. දැන් පැලත අයිස්ක්‍රීම් එක රහ බලන්න. යෝගට් එක වුණත් දැන් රස ගොඩකින් ගන්න අවස්ථාව තියෙනවා. පුංචි දරුවෙක්ට උනත් දෙනකොට හොඳම නිෂ්පාදන තෝරගන්න. එහෙමනම් ඔබ ක්‍රියාශ්‍රිත නිෂ්පාදන තෝරගන්නකොට පැල්වත්ත නිෂ්පාදනම ඒ වෙනුවෙන් තෝරගන්න.
3: එවගේම අපි හඳහන ලොතරැය ගැන මතක් කරමු.
0: හඳහන ගත්තොත් අනිවාර්යයෙන්ම ඔයාට දිනුමක් තියෙනවාමයි. ඒ නිසා වැඩි වැඩියෙන් හඳහන ගන්න. ඔයාගේ ලග්නෙත් එක්ක ගලප ගත්තොත් චාන්ස් එක තවත් වැඩි. මොකද ඔයාගේ ලග්නේ තියෙන විශේෂත්වය දන්නේ ඔයානේනේ. ඉතින් ලග්නෙත් එක්ක ගලපගෙන ජයාංක ගලපගෙන හඳහන ටිකට් පත් වැඩි වැඩියෙන් මිලදී ගන්න.
3: ඒ වගේම අපි ඩීප් ටෙක් සෝල ගැන කතා කරමු. මොකද මේ වෙලාවේ අපි ගොඩාක් අය අහගෙන යනවා, විශේෂම ඔෆිස් එකට යන ගමන් අය අහගෙන යනවා. ඉතින් ගෙදර කරන් බිල් එක, ගෙදර වියදම ඔක්කොම ඔළුවේ තියාගෙන ආය යන්නේ. හම්බ කරන කීය හරි ඉතුරු වෙන්නේ නැහැ අන්තිමට මේ බිල් අනම්ම ඔක්කොම ගෙවල ඉවර වෙනකොට.
0: ඔය මහා පරිමාණ කර්මාන්ත ශාලා වගේ කරනවා නම් මාසෙකට කොච්චර බිලක් එනවද කියලා ඔබ දන්නවන්නේ නේ. ඉතින් මේ වගේ තැන්වලට සෝලා සිස්ටම් එකක් සවි කර ගන්නවා නම් එවෙනෙන් විශ්වාසවන්තම තැන තමයි ටීප් ටෙක් කියලා කියන්නේ. කෝල් එකක් දීලා විස්තර දැනගන්න. සුවදශීලී කාර්ය මණ්ඩලයක් ඉන්නවා ඔබට ඒ වෙනුවෙන් සපෝට් කරන්න. 0711 711 1 කියන නම්බරයකට කතා කරලා ටීප් ටෙක් සෝලා සම්බන්ධ කරගන්න.

0: උදෑසනයි විනාඩි 41යි දැන් වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: ලකන්න රේඩියෝ ITN දශකගතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්බිපැණිය හඳි තෛලය මුඛ සෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳ සැල් සහ ඔබට ළඟම වෙළඳ සැලෙන්
1: මේ හඳුන් ගුරු වලට ස්ටෑන්ඩඩ්ස් තියෙනවද
2: නැතු අපි හුස්ම ගන්න තැන් වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්‍රිතා සිත් සුවඳින් පිරේවා
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
5: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 011-6767-579
6: ಕೃಷಿ ಕ್ಷೇತ್ರයට ನವ ಪನಕ ಲಭಾ ತೆಬಿನ್ ಕಸಾಕಲ ಪ್ಲಾಂಟೇಷನ್ ಮಗೆನ್ ಅರಂಭ ಅತಿ ಪ್ರಧಾನ ವ್ಯಾಪ್ರತಿ ಅತರ ಒಬಟ ಸಮೀಪ ಕಸಾಕಲ ಗ್ರೀನ್ ಸೂಪರ್ ಮಾರ್ಕೆಟ್ ಚಾಡಿಯ ಇತಾ ಅಡು ಮಿಲಕನ ನೆಟತೆ ಒಬೇ ಪಸು ಮೀಟರ್ ಸಹನಯಕ್ದ ಮಸಕಟ ರೂಪಾಯಿ 25000ಕ್ ದಕ್ವ ಮಿಲತಿಗೆ ನಿಮ್ ಸಂಧಾನ ನಯ ಸಹನಯಕ್ದ ಹಂದುನಾದುನ್ ಏಕಮ ಸೂಪರ್ ಮಾರ್ಕೆಟ್ ಚಾಡಿಯೈ

0: ලක්හඬේ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණ උදේශික ඉදිරි වීර ප්‍රවෘත්ති සංස්කරණීය මනෝජ් කොට විතරණ
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබිනේ කෝටි යටේ NLB දනඩිතහනේ ලොතරයියේ රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිගහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TBS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලි TBS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
0: ප්‍රදේශ කිහිපයක මිලිමීටර 50ට වැඩි තරමක තදවැසි ඇති විය හැකි බව කාලුකුල විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල බාතර මහනුවර මෙන්ම නෝරිලි දිස්ත්‍රික්වලත් තදවැසි ඇති වන බවටයි අපේක්ෂා කෙරෙන්නේ. ඊට අමතරව අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඌව නැගෙනහිර පළාත්වලත් ස්ථාන ස්වල්පයක වැසි හටගත හැකි බව දෙපාර්තමේන්තුව සඳහන් කළා. මධ්‍යම කඳුකරේ බටහිර බැව් ප්‍රදේශවල සහ උතුරු උතුරු බැදවෙන්ම වයම් පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ තරමක තද සුළං ඇතිවීමේ හැකියාවක්ද පවතිනවා. ගිගරුම් සේත වැස් සමග ඇතිවේ හැකි තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කල්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ. ලෝක විලඳපලේ බොරතෙල් බිල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක බිල ඉහළ ගොස් ඇත්තේ 1.32%. ඒ අනුව එම වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකා ඩොලර් 110.70ක් ලෙස සටහන් වැති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ. එය පසුගිය මැයි පසුවනදායින් පසු වාර්තාව ඉහළම අගය බවද සඳහන්. WTI බොරතෙල් බැරලයක මිල 1.75% ඉහළ ගොස් ඇති අතර එහි නව මිල ඇමරිකා ඩොලර් 107.26ක් ලෙස සටහන් වී තිබෙනවා. මිලක ලක්හඬ ප්‍රවෘත්ති පෙරවරු 10ට.
1: 24 පෑම සිරුවෙන් ලක්හඬ ප්‍රවෘත්ති. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: 95.5 අනුතුනයිදශමහත ලක්හඩ රඩියෝ අයිටන් සැබෑ ශ්‍රී ලංකය හඬ
1: ගඩ්මෝනිං උදේ නවයයි විනාඩි පහයි දැන්.

0: Good morning. උදේ 9යි විනාඩි 10යි වෙලාව.
1: අපි අලුත් පැයක ඉන්නේ. ඉතිහාසය යටපත් කරන්න හරි අමාරුයිනේ.
0: ඔව්. කොහෙන් හරි උඩට මතු වෙලා
1: එනවා. මතු වෙනවා. ඉතිහාසය කියන එක මත තමයි අනාගතය සහ වර්තමානයේ බොහෝ විට මිනිස්සු හදාගන්නේ.
0: ඔව්.
1: අපිට පොඩි කාලේ වැරදිච්ච තැන් දිහා බලලා අපි මේ මොහොත සහ හෙට හදාගන්නවා. එහෙමනේ. ඉතින් ඉතිහාසයේ බොහෝ තැන් තියෙනවා අපිට ආඩම්බර වෙන්න. සමහරලාට වර්තමානයේ හිම ආඩම්බර වෙන්න මාර දේවල් නැහැ. හැබැයි ඉතිහාසයේ දිහා බලලා අපි අවුරුදු 2500ක් එහා පැත්තේ ඉතිහාසයේ දිහා බලලා අදටත් ඉතින් පුරසාරම් දොඩමින් සිටිනවා.
0: ඔව්නේ.
1: මොකද දැන් මුකුත් නැහැනේ කරපුවා. කියන් කරන දේවල් මුකුත් නැහැ. එතකොට කරන්නේ 2500 විකුණනවා. අපි මෙහෙමයි අපි දාගැබ් බැදුවා වැව් හැදුවා.
0: ඒ කාලේ මෙහෙමයි.
1: අපේ වාරි තාක්ෂණය මෙහෙමයි. අඟලට තිය බැස්ම මෙහෙමයි. අර යෝදැලේද කොහෙද නේද? හරි එතකොට මෙහෙමයි මාරයි අපි බීම සුද්ධ කාලේ රේල් පාරවල් හැදුවා කළුගල් පෙරළුවා හැබැයි ඊට පස්සේ එතනින් එහාට මොකද කරේ දැන් අනුරාධපුර යුගයට යනකොට අනුරාධපුර යුගය කියන්නේ අපේ රටේ ඉතාම
0: ස්වර්ණමය යුගය හනේ ඉතින් ඔය කටින් ඔය දේවල් කියන සලස්සුවනේ
1: ඔයාලා ලෝකයේ ප්‍රවාහන යටිතල පහසුකම් ඉතිහාසය බටහිරින් ආරම්භ වෙලා කියලා සමහරුන්ගේ මතයක් තියෙනවා. හැබැයි විද්‍යාත්මකව සාක්ෂියක් හම්බෙන අනුරාධපුරයේ මල්වතුය කලාවය සහ මහ කනදරාව හරහා අදටත් ශේෂ වෙලා පවතින පෞරාණික ගල්පාලම් නිසා. මේ ගල්පාලම් තුල සැඟවිලා තියෙනවා අදින් වසර 2000කට පෙර හෙළයන් විසින් ඉදිකරපු පාලම් හුදු ගල්වැටවල් විතරක් නෙවෙයි භෞතික විද්‍යාවේ හරි ඔය තියෙනවා ගතික නම්‍යශීලීතාවය කියලා එකක් මයික්‍රෝ ෆ්ලෙක්සිබිලිටි කියලා කියන්නේ ස්ට්‍රක්චරල් මයික්‍රෝ ෆ්ලෙක්සිබිලිටි මේක ලෝකේ පුරා අදටත් පාවිච්චි කරන ලොව පළමු මොඩියුලර් පාලම් පද්ධතිය කියලා දැන් ඉතිහාසයේ විසින් මේ දැන් ඉන්න ඉතිහාසඥයෝ පිළිගන්නවා
0: දැන් මේ ලොකු පාරවල් මාර්ග මොනවද පාලං හැදුවට එහෙ තමයි තිබිලා තියෙන්නේ පුතා පාලං
1: භෞතික විද්‍යාවට අනුව ප්‍රචණ්ඩ ගම් වතුරකදී ජලයේ ඇතිවන අදි හයිඩ්‍රොඩයනමික් පීඩනය හයිඩ්‍රොඩයනමික් පීඩනය හරියට
0: කියන්නේ
1: වරද්ද ගන්න එපා මෙන්න මේ කියන ඕනෑම මේ
0: තත්වයකට ඔරොත්තු දීමේ හැකියාව
1: සාමාන්‍යයෙන් ඔය අර වගේ පීඩනයකදී මේ පාලමේ වැදුනම මැදින් පුපුරා යන්න පුළුවන්කමක් තියෙනවා ඔය ගම් වතුර සම්බන්ධ කියපෝ අර හයිඩ්‍රෝ ඩයිනමික් පීඩනය කියන එකේදී හැබැයි මේගොල්ලෝ මේ පාලමේ සිරස් කළුගල් කුළුණු මුදුනේ නෙරා ඇති කොටස කපලා තිරස්ව තියලා මහා ගල් පුවරුවල ඇති සිදුරු පවා බද්ධ කළා කඩතොළු අයින් කළා පුරුක් විදියට මෙහෙම පූට්ටු කරලා එහෙම හදලා තියෙන පාලං අපේ අනුරාධපුර යුගයේ තියෙනවා කියලා
0: කියනවා.
1: බදාම රහිතව. බදාම නේ. මොකද කොන්ක්‍රීට් දාලා සිමෙන්ති දාලා එහෙම නේ.
0: ඒ කාලේ කොන්ක්‍රීට් සිමෙන්ති තිබ්බේ නැතුව ඇතිනේ.
1: බදාම රහිත අගුළු ක්‍රමයක් මේකෙදි පාවිච්චි කරා කියලා
0: කියනවා.
1: මේ අපි මේ ඔක්කොම කතා මේ වචන පැත්තකින් තියමුකෝ.
0: හරි.
1: ලෝකයේ පළවෙනි ව්‍යුහාත්මක ඉංජිනේරුවා ආර්.එල්. බ්‍රොහියර්. එයා කියනවා ඉස්සර ලංකාවේ හරි ඉදිකරපු වැව් බැමිවල තාක්ෂණය අදටත් හිතාගන්න බෑ කියලා. හරි ඒවා පුදුමාකාරයි කියලා. බටහිර ලෝකේ ඉංජිනේරුවන් මොඩල් එකක් විදියට පාවිච්චි කරනවලු මේ අපේ මේ අවුරුදු 2000කට එහා පැත්තේ දේවල්. මේවා අපි අහලා තියෙනවා නේ. අහලා තියෙනවා හැබැයි අපිට මේවා අගයක් නැහැ. අපි දකින්නේ ගඟක් මැද බිඳ වැටලා තියෙන කළුගල් කුළුණු කීපයයි අද. හැබැයි මේවා ඒ කාලේ අගුළු සන්ධි තිබුණා. එතකොට විවිධ තාක්ෂණික
0: ක්‍රමෝපායන් යොදාගෙන තිබ්බා.
1: යොදාගෙන තිබුණා. ඉතින් මේ වසරේ 2000කට එහා පැත්තේ අපේ රටේ හිටපු මිනිස්සු කරපු දේවල් පාලම් තාක්ෂණයේ ලෝකේ දියුණුම තාක්ෂණයේ තිබිලා තියෙන්නේ අපිට කියලා. ඒ බුද්ධිමතුන් පවා දැන් පිළිගන්නවා. එහෙම කාලෙක තමයි අපි මේ ඉන්නේ. දැන් ඔය පෞගිය කාලේ ගම් වතුර තත්ත්වයන් වලට එහෙම ඔරොත්තු දෙන්නේ නැතුව නේද? සමහර පාලං එහෙම කැඩිලා බිඳිලා ගියා.
0: ඔව්.
1: ඊට පස්සේ ඔය යලි පිරිස කර කර ගන්න යම් කිසි කාලයක් ගත වෙනවා.
0: හරි.
1: ඒ වගේ දේවල් ඔක්කොම තියෙන හැබැයි මේ අපි අර අර්ම තාක්ෂණයක් තිබුණු දියුණු යුගයක මිනිස්සු.
0: හ්ම්.
1: ඒකයි මේ කිව්වේ.
0: ඔව්.
1: ඒ නිසා ඉතිහාසය එහෙම වලක් බල ගන්න බෑ.
0: ඔව්.
1: යටපත් කරන්න බෑ. අපිට තිබුණ තාක්ෂණික දේවල් අපි අද දවසේ නෝඩ කොච්චර දුරට පාවිච්චි කරනවද කියන එක සම්බන්ධව ප්‍රශ්නයක්
0: තියෙනවා.
1: හ්ම්. ඒ දැනුම සමහරවිට දැනුම සම්භාරව ඒ දැනුම සම්බන්ධයෙන් හිටපු මිනිස්සු එහෙම නැත්නම් ඒ පුද්ගලියෝ දැන් නැහැ.
0: හ්ම්.
1: සමහර ලාට අපි ප්‍රතික්ෂේප කරනවා මේවා යල් පැන ගිය දේවල් කියලා.
0: ඔහොහ.
1: අපිට තියෙනවානේ. ඔව් අපි හිතනවානේ තාක්ෂණයේ එක තමයි ලෝකෙ ඉස්සරහට යන්නේ මාර විදිහට කියලා.
0: හ්ම්.
1: හැබැයි සමහර දේවල් තියෙනවා තාක්ෂණය මුසු කරන්න පුළුවන් ඒ සාම්ප්‍රදායික එහෙම නැත්නම් යල් පැන ගියායයි කියන ඉතිහාසයත් එක්ක එකතු කළා.
0: ඔව් අනිවාර්යෙන්.
1: හයිබ්‍රිඩ් කළා වගේ.
0: හ්ම්.
1: එහෙම කරන ලෝකෙ දිනුන රටවල් තියෙනවා.
0: තියෙනවා.
1: හ්ම්. නමුත් අපි විසින් හිතනවා ඉතිහාසය එහෙම බහලා දාලා.
0: ඒක වැඩක් නෑ දැන්.
1: 9:15 වෙලා.

0: ස්වාභාවික ගුණෙන් පිරි විජය මිරිස් කුඩු තුන පහ කුඩු ගම්මිරිස් සහ කහ කුඩු
1: ලංකාවෙන් පිටරට තියන විජය ප්‍රොඩක්ට්ස් රස හඳුනන පිට අග ඇති නම විජය ප්‍රොඩක්ට්ස්
0: ඉදිරි කිචන් ස්ටාර් විජය ප්‍රොඩක්ට්ස්
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ ගහන ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරි ත්‍යාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
3: හැම්බෑවට එහෙම කන් ගොඩ වෙන ශබ්ද.
4: මේකේ ගන්න
5: මොනවද අලු? සමුන්නට කිසි වැඩක් හරියට කරගන්න බෑනේ.
3: අයිබෝවන්
6: අර සද්ද මේ සද්ද මේ හැම සද්දෙම මැද්දේ කූල් වෙන්න රිලැක්ස් වෙන්න බලාගෙන හවස හතරට ලකඳ ඊවනින් ඩ්‍රයිව් එකත් එක්ක එකතු වෙන්න
7: මගේ සරදස්ස මන්නවා
3: සම අනුග්‍රහය
6: රසයෙනුත් ඉහළ ගුණයෙනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
3: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
8: ධම්මපදය තථාගත සම්බුද්ධ දේශනේ සනාතන මధుර භාෂණය සකල මනුෂ්‍ය වර්ගයාගේ බුද්ධි මහිමය සහ ඥාන දර්ශනය කූට ප්‍රාප්ත කෙරෙමින්ද ලෞකික මෙන්ම ලෞතුරා වූ විමුක්ති මාර්ගය එලිපෙහෙලි කෙරෙමින්ද දේශිත සම්බුද්ධ වචනේ හරය ධම්මපදයේහි අන්තර්ගත වෙයි. ධම්මපදය සමස්ත ලෝකවාසී බෞද්ධයින්ගේ සදා වන්දනීය ධර්ම ග්‍රන්ථය වන්නේය. මානව වර්ගයාගේ විමුක්තිය හා විභූතිය උදෙසාද සමස්ත ලෝකේ ශාන්තිය උදෙසාද එම සනාතන සද්ධර්ම චින්තාවන් යුගයෙන් යුගයට ජීවමානව පවතිනේය.

0: ලක්හඬ සමග බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලති ගැනීම සඳහා ණය සහනයක් ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: ITN ලක්හඬ පූජා
0: සම්බුද්ධ වන්දන.

0: සිට ජුනි 3 වෙනිදා දක්වා
1: බිලියන් බිල පුරවරේදී
0: ITN ලක්හඬ පූජා සම්බුද්ධ වන්දනා වෙසක් කලාපය
1: දකින්න.

0: ප්‍රතිපර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ඡාන්දිය ඉතා අඩු මිලකන නැටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසිකට රුපියල් 25000ක් දක්වා මිලති ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ඡාන්දියයි
0: රීදා වයි බීට් එකට මික්ස් වෙනවා

0: ඇහේ දොර ගඟේ තල නැහි නහදෙම විපෙනිලා
1: සම අනුග්‍රහය
2: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනාද කරන්න බැරි මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා සුපර් ටැග් තුනක් ප්‍රථම ටැග් ලක්ෂ 20 ලක්ෂ දෙකේ ටැග් සමග සුපර් අංකයට ටැග් මෙගා පවර්
3: 9යි විනාඩි 31යි මේ වැසි සහිත කාලගුණය නිසා ඔබට නේද එමිරිසාව කැස්ස උණු වගේ දේවල් වෛරස් සුණයක් මේ දවස්වල තියෙනවා කියලා අපි දැක්කා වෛද්‍යවරු විවිධ ලිපි ගණනාවක් හදත් පුවත්පත්වල වාර්තා කරලා තියෙනවා ඒ නිසා පරිස්සමෙන් ගෙදර කවුරු හරි එමිරිසාවක් හරි හැදිච්ච කෙනෙක් ඉන්නවා නම් එයාව චුට්ටක් නේද ලොකුවට ළඟට අරන් ඉන්න බෑ
4: ඉඹින්න කරන්න යන්න එපා
3: ඔය පොඩි දරුවෙම නම් බෑ අම්මලාට ඒක කරන්න බෑනේ අර වැඩිහිටියෙක් වුණාම නම් යම්කිසි අවබෝධයක් අපිට තියෙනවා. ඉතින් අපේ අම්මලා ඒ කාලේ ඉඳලා අපේ සෞඛ්‍ය ගැන අපේ නිරෝගිමත් බව ගැන සෑහෙන්න හිතුවා. ඒ නිසා ගෙදර හැම දෙෙම උණකට හෙම්බිරිස්සාවකට උනත් අවශ්‍ය කරන හැම දෙෙම ගෙනල්ලා තියාගත්තා.
4: කැස්සට උනත් මොකක් හරි පණියක් තිබ්බා.
3: දතේ අමාරුව කියනකොට වෙන්න දෙනවා කුරුඳු තෙල් එකක්. නේ මොනවා හරිද අඩුම තරමේ කරාබු නැට්ටක් හරි හපන්න කියලා. රයිට් බඩේ අමාරුවක් කියලා කිව්වම නම් ඉතින් ක්‍රිම රාජ කරල්ලි.
4: ඔව්. දැන් එතකොට සෙම් ප්‍රතික්ෂාවක් වගේ හැදිලා නම් ඔන්න ඔබට ක්‍රිම රාජ පේයාව තියෙනවා. එතකොට අර මං වැල්මී පැණිය ගැන කිව්වේ ඒ ඔය කැස්ස හතිය ඔන්න ඔය වගේ දේවල් තියෙනවා නෝ උගුර බැරන්ඩි වෙලා වගේ නම් ඔන්න ඔබට වැල්මී පැණිය පාවිච්චි කරන්න පුළුවන් ක්‍රිමි රාජ හරහා එන. ඉතින් ගුණාත්මක ආයුර්වේද ඖෂධ රසක් තියෙනවා මේ නිෂ්පාදන හරහා. 75 වසරකට එහා විශ්වාසය දිනාගත් ISO GMP තත්ත්ව සහතිකයෙන් පිදුම්ලත් නිෂ්පාදන පෙළක් තමයි මේ විදිහට ක්‍රිමි රාජ හරහා ඔබේ අතටපත් වෙන්නේ. වැඩි විස්තර දැනගන්න 011257389809 කියන අංකයට කතා කරන්න ඔයාට අවස්ථාව තියෙනවා. ඒ මතක් කිරීමත් එක්ක අපි යන්නේ ජාතික ලොතරැයි මණ්ඩලයේ. ඊයේ ඔබව කෝටිපතියෙක් ලක්ෂපතියෙක් වාසනාවන්තයෙක් කරපු ටිකට් පත්වල ප්‍රතිඵල ටික බලන්න. මහජන සම්පත 6192 දිනුම් වාරය ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය N ජය අංක අංක 5 අංක 7 අංක 2 අංක 9 අංක 6 සහ අංක 2. ගොවිසත T අක්ෂරයත් එක්ක අංක 2 අංක 27 අංක 73 සහ අංක 80. මෙගා පවර් J අක්ෂරයත් එක්ක සුපිරි අංකය වුණේ අංක 14. ජය අංක අංක 19 අංක 24 අංක 46 සහ අංක 79. ධන නිදානය X අක්ෂරයත් එක්ක අංක 19 අංක 23 අංක 60 සහ අංක 82. හඳහන තුලා ලග්නයේ තමයි ජයග්‍රාහී ලග්නය වෙන්නේ. ජය අංක අංක 4 අංක 10 අංක 32 සහ අංක 56. අද සම්පත N අක්ෂරයත් එක්ක අංක 2 අංක 9 අංක 6 සහ අංක 2. NLB ජය C අක්ෂරය තමයි ජයග්‍රාහී ඉංග්‍රීසි අක්ෂරය වුණේ. ජය අංක බිංදුව අංක 2 අංක 1 සහ අංක 2. සුබ දවසක්. කටක ලග්නයත් එක්ක අංක 11 අංක 22 සහ අංක 56 ඔබට වාසනාව ගේනවා. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. ජාතික ලොතරැයි මණ්ඩලයෙන් ඒ මතක් කිරීම.
3: උදේ 9:34යි.

0: නවයයි විනාඩි 38යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මගේ යාළුවෙක් ඉන්නවා, එයා කරන්නේ ලදරු නිෂ්පාදන අලවිකරණ එක. එයා මේ ළඟදී ඉඳන් මේ මට හම්බෙච්චලාක මේ කියනවා, එයාගේ විශ්වාස එක ළඟදී ඉඳන් පොඩි ඩ්‍රොප් එකක් යන්නේ. ඒ කියන්නේ ලොස්ට්. දැන් පාඩුවිලි වැඩි.
0: දැන් ගාන වැඩි කරලා තිබ්බේ.
3: ගාන වැඩි කරලා නෙමෙයි, ලදරු නිෂ්පාදනේ විකිණෙන්නේ නෑලු වැඩි.
0: එහෙමකෝ.
3: දැන් මොකද්ද වෙලා තියෙන්නේ? පොඩි අය ලොකු අය වගේ හැසිරෙනවා. කන මොනේ ඒවා වෙනස් වෙනවා.
0: හා.
3: නෑ, මම මේකට පොඩ හේතුව චුට්ට හොයලා බැලුවා. මේ ගැන කොළඹ විශ්වවිද්‍යාලේ මහාචාර්යවරයෙක් කරපු, සම්මානිත මහාචාර්ය ලක්ෂ්මණ දිසානායක මහත්තයා කරපු අනාවරණයක් එක්ක මේක ගලප ගන්න හිතුවා.
0: හරි.
3: ලංකාව මේ වෙලාවේ උපත් අඩුවීමේ ප්‍රවණතාවක ඉන්නවලු. මේක නිහඬ අනතුරක් කියලා තුමා
0: කියන්නේ.
3: දිගුකාලීනව සිදුවෙමින් යද්දි දැන් වාර්ෂිකව සිදුවන උපත් සංඛ්‍යාව ගොඩක් අඩු වෙලාලු. ඉතින් විවිධ අංශ කිරීමේ ගැන ඍජු බලපෑමක් තියෙනවා. ශ්‍රම බලකායට, සංක්‍රමණ රටා, රැකවරණ පද්ධති, ආර්ථික අනාගතය, මේවාගේ ගොඩාක් ඒවා සම්බන්ධව එතුමා මේක පෙළගස්සලා තියෙනවා. මේ හේතුව, මෙහෙම වෙන්න හේතුව, ලංකාව දැන් අද සමාජයට දුරදිග යන බලපෑම් ඇති කළ හැකි ජනගහන සංක්‍රාන්තියකට මූණ දෙමින් ඉන්නවා කියලයි කියන්නේ. පසුගිය උද්ධමනය මේකට බලපාලා තියෙනවා. ණය බර, විදේශ ගතවීම, ඕවා තමයි ප්‍රධාන කාරණා විදියට එතුමා අර කලිනුත් කියලා තිබ්බේ. අලුත් ජනසංඛ්‍යා ලේඛන සහ ජනසංගන්න දත්ත අනුව ලංකාවේ වාර්ෂික උපත් සංඛ්‍යාව පසුගිය දශකවලට සාපේක්ෂව සැලකිය යුතු විදියට පහළ ගිහිලා
0: තියෙනවා.
3: හරි. ඉතින් අපි පෞගිය කාලේ චීනය ගැන කතා කරා, ජපානය ගැන මේ වගේ කතා කරා. විවිධ රටවල් මේ වගේ දේවල් නිසා ඒවට විසඳුම් විදියට විවිධ දිරිගැන්වීම්, විවාහ දිරිගැන්වීම් නේද, තරුණ තරුණියන්ට විවාහ සඳහා විශේෂ වරප්‍රසාද,
0: වෙඩින්
3: එකට මෙච්චරයි,
0: සිල්ක් සාරියක්, රන්පවුමක්
3: බලන්න, ඔව් විජේගේ පොරොන්දුවලක් තිබුණේ.
0: හරි.
3: ඉතින් ඒ නිසා මේ ගැන චුට්ටක් අවධානය යොමු කරන්න වෙනවා අපේ රටත්. මොකද වාර්ෂික උපත් අඩුවීමෙන් ශ්‍රී ලාංකික පවුල් හදිසියේම යම්කිසි ජනගහන ප්‍රශ්නයකට, එතනින් පස්සේ අර කිව්වාගේ ශ්‍රම සම්පතේ ලොකු ප්‍රශ්නයකට.
0: ඔය ප්‍රශ්නේ කලින් තිබ්බ ජපානයට හරි චීනයට හරි නේද?
3: දැන් අපේ රටටත් ඒක තියෙනවා.
0: ඒකනේ.
3: ඉතින් මවවරුන් අඩුයි, ඊට පස්සේ මේකම වැඩිහිටි ජනගහනේ ඉහළ යනවා.
0: ඔව්නේ.
3: උපත් අඩුවීම දිගු කාලීන ප්‍රතිඵලයේ වෙන්නේ ජනගහනේ වයස්ගත වීමනේ.
0: ඔව්.
3: එතකොට ලංකාව දැන් තමත් දකුණු ආසියාවේ වේගයෙන්ම වයස්ගත වෙන සමාජවලින් එකක්.
0: නෑ.
3: ඔව්, වැඩිහිටි ජනගහනයේ ප්‍රතිශතය ක්‍රමයෙන් ඉහළ යනවා. දරුවන් ප්‍රතිශතය අඩු වෙනවා. ඉතින් අනාගතයේදී අර ලොකු අවුලකට අපේ රටපත් වෙනවා කියන එක සම්බන්ධව කියන්න ඕනේ.
0: ආහ්.
3: ඒ සෞඛ්‍ය සේවා වලට දෙපස්සේ විශ්‍රාම බෙටුප් සහ සමාජ සහාය අවශ්‍ය වැඩිහිටියන් සංඛ්‍යාව වැඩි වෙනකොට නේද? ඒවට ඕන කරන ප්‍රතිපාදන හොයන්න ඕනේ. අපි වාකිවාගේ අර ජපානයේ, දකුණු කොරියාවේ, ඉතාලිය වගේ රටවල් තමයි මේ ලොකුම අභියෝග වලට මේ කාලේ මුහුණ දීලා ඉන්නේ. ඒ නිසා මේක කාගේ අවධානය පිණිසද කියලා අපි කියන්න දන්නේ නැහැ. නමුත් මේ සම්බන්ධව පැහැදිලි කිරීම මේකයි. ඉතින් ඔය ලදරු නිෂ්පාදන අලෙවියේ අඩුවකින් අපි කතා පටන් ගත්තා.
0: ඔව්.
3: ඒනට ඒක ඇවිල්ලා එක කෑල්ලක් විතරයි, ආර්ථිකයේ එක කොටසක්
0: විතරයි. ඔව්. ඒ හරහා ආර්ථිකයම කඩාවැටෙන්න උනත් පුළුවන් නේ.
3: 9යි විනාඩි 41.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර් සයිකල්, ත්‍රී වීල්, ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: I'm going to live a new green life.
1: අමරිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඕස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අමරිතා
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්නවා

0: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් ස්වයංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 01176679479 ප්‍රධාන කාර්යාලය නොමල 31 ඇල්හේන පාර මහරගම
1: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
2: නවේ විනාඩි 52යි වෙලාව.
3: අපි යන්න හදන්නේ.
2: යන්න කලින් මතක් කරන ඔයාට ඩෝමා ගෲප් එකත් එක්ක වෙනත මාක්ස්මන් ගෲප් එකත් එක්ක එකතු වෙන්න පුළුවන් රැකියා අවස්ථාවක් ගැන අපි මේ කිව්වේ. ඉතින් ඔයාලට පුළුවන් නම් කාර්මික ශිල්පියෙක් විදියට සම්බන්ධ වෙන්න පුහුණු නුපුහුණු ඕනම කෙනෙකුට මේ අවස්ථාවක් තියෙනවා.
3: ආකර්ෂණීය වැටුප් හම්බ වෙනවා. ඒ විතරක් නෙවෙයි දීමනාත් තියෙනවා. ඉතින් ඔයාගේ ආයුධ පත මෙන්න මේ කියන අංකයෙන් අමල්කට යවන්න තියෙන අමල්ක මැණික් කඩවර මහත්මයාට යොමු කරන්න තියෙන 076 423 94 27 කියන නම්බරයකට තමයි ඔයා කතා කරන්න ඕන. මේ ආයුධ පත යවන්න ඕන. එම යවලා ඔන්න මාක්ස් පෙන් හෝල්ඩින්ග් සමාගමේ පුහුණු කාර්මික ශිල්පීන් සඳහා රැකියා අවස්ථාවකට ඉල්ලුම් කරන්න අවස්ථාව තියෙනවා.
2: ඒ වගේම මතක් කරනවා අපිත් එක්ක විජය නිෂ්පාදන කැමරස්ස කරන්න අදත් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදනයක් විදියට හිටියා. ඉතින් වාගේ ගෙදර කැමටික රස කරන්න පුළුවන්කමක් තියෙනවා. අමුතු දේවල් කරන්න දෙයක් නැහැ. ගොඩාක් මහන්සි වෙලා උයන එක නෙමෙයි වැඩි. පුංචියට පොඩි දෙයක් නේද? එකක් හරි හදා ගන්න ඕනේ ඒක රසට. ඉතින් ගොඩාක් කැමර්ග හදන්න ගියාම සමාලාවට කාල වේලාව යනවා උදේකට වගේ නේ. කාර්ය බහුල වෙලාවක්. ඉතින් විජය නූඩ්ල්ස් ගැනත් මතක් කරන්න පුළුවන්. ශනිකව බොහොම ඉක්මනට හදා ගන්න පුළුවන්කමක් තියෙනවා.
3: ඒ වගේම පැල්වත්ත නිෂ්පාදන ක්‍රියාශ්‍රිත නිෂ්පාදන ටික ඔන්න ඔයාලට පැල්වත්ත කියන නමින් ගන්න පුළුවන්. ළඟම තියෙන අවුට්ලට් එකකින් වෙන්න පුළුවන් ඔයා මේ නිෂ්පාදන ගන්න. එහෙම නැත්නම් දිවෙනපුරා තියෙන ඕනම සුපිරි වෙළඳ සැලකින් දැන් පැල්වත්ත නිෂ්පාදන මිලදී ගැනීමේ හැකියාව තියෙනවා.
2: එමනම් අද දවසට මේ සතියේ වැඩ කටයුතු අපි ආරම්භ කරා. ඔයාට අද දවසේ වැඩ ටික සාර්ථක කරගන්න ඕන කරන ඒ මානසික සුවය සහ ශාරීරික සුවය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
3: ගින්නෙන් නම් සුබ දවසක්.

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය විතුන් ගෙන්වා අපි තහරන දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයන්ක්‍රිය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න. අද මම තන්න 01177479
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 0271 711 711 1
3: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලේ බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලේ

0: ലഖണ്ഡ പ്രവൃത്തി സമഗിൻ മമ സമീര കാര്യവസാം പ്രവൃത്തി സംസ്കരണേ മനോജ് ഗുണവിധാരണ යටත් විජිත සමයේ ඉවත් කරන ලද ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයන් නැවත ලබා ගැනීම සඳහා සාක්ෂි මත පදනම් වූ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රවේශයක් අවශ්‍ය බව නියෝජ්‍ය අමාත්‍ය අරුණ් හේමචන්ද්‍ර මහතා පවසනවා. ඒ කොළඹ පැවති සම්මන්ත්‍රණයකදී අදහස් දක්වමින්. එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ සංස්කෘතික වස්තුන් ජාතීන්ගේ ජීවමාන උරුමයක් ලෙස සලකා බලමින් ශ්‍රී ලංකාවේ උරුම ආරක්ෂාව සහ ප්‍රතිස්ථාපන උත්සාහයක් ශක්තිමත් කිරීමේ වැදගත් වේදිකාවක් බවට එම සම්මන්ත්‍රණය පවත්වන බවයි. නීති විශේෂඥයන් ඉතිහාසඥයින් කෞතුකාගාර නියෝජිතයන් සහ ජාත්‍යන්තර හවුල්කරුවන් එක්ව සංස්කෘතික උරුමයන් පිළිබඳ නීතිමය හා ඓතිහාසික කරුණු එහිදී විමර්ශනය කළා. අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා. ඒ ඉරානයේ කාලය අවසන් වෙමින් පවතින බව සඳහන් කරමින් ජනාධිපතිවරයා ආසිය ට්‍රුත් ගිණුමේ සටහනක් තබමින් මෙම අනතුරු ඇඟවීම නිකුත් කළා. ඉරානයේ ඉක්මන් වූයේ නැතිනම් ඔවුන්ට කිසිවක් ඉතිරි නොවනු ඇති බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ. ඉරානය සහ ඇමරිකාව අතර පාකිස්තානයේ මැදිහත්වීමෙන් සාම සාකච්ඡා පැවැත්වුවද ඒවාද එකඟතාවකින් තොරව අවසන් වුණා. අමෙරිකා ජනාධිපතිවරයාගේ නව අනතුරු ඇඟවීමත් සමග විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ ඉරානය අමෙරිකාව සමග ගිවිසුමකට එකඟ නොවන්නේ නම් ඉරානයේ සමස්ත ශිෂ්ටාචාරයම විනාශ වනු ඇති බවට ට්‍රම්ප් මීට පෙරද ප්‍රකාශ කර ඇති බවයි. මෙලඟ ලක්ඛණ්ඩ ප්‍රවෘත්ති පෙරවරු 11ට
1: 24 පෑම සිරුවෙන් ලක්ඛණ්ඩ ප්‍රවෘත්ති
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: සුබ දසනක් උදේ 10:04 දැන්.

0: better. Why? Beat it mix better. Heartbeat. සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනවාද කරන්න බැරි මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැග් ලක්ෂ 20ක් ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයට ටැග් මෙගා පවර්
0: හાર્ට් බීට්

සුබදාසන කුදේ 10යි විනාඩි 9යි වෙලාව බැලුවනේ ඉත මොකද මං කතා කරන්නේ නැත්තේ කියලා පොඩක් හිම තමයි ඩාම් වෙනව ඩූම් වෙනව නේද හරි කොහොම හරි අද ගිහා නෙවෙයි හાર્ට් බීට් අරගෙන ඇවිල්ලා තියෙන්නේ මම ඔන්න චාරුත් එකට පුළුවන් කම තියනවා දබල් එක වෙනකම් මිනිසා තමයි හඳුනාගත නොහැකි සතා කියලා මං ඒක මට ඒක බලලා මෙන්න මෙහෙම දෙයක් හිතුණා ලෝකෙ මිනිස්සු අපිව රවට්ටන්න උත්සාහ කරලා තිබුණත් ඔයාට කරන්න තියෙන්නේ ඔයාට තියෙන්නේ එක තීරණයක් ගන්න එක විතරයි. ඒ තමයි ඔයා කතා කරනකොට වැඩ කරනකොට හරි විදිහට නිවැරදි විදිහට ඉන්නවද නැද්ද කියලා විතරයි. සමහර අපේ ජීවිතේ හම්බෙන මිනිස්සුත් ඒ වගේනේ නිකන් චොක්ලට් බිස්කට් එකක් වගේ. පෙනුමට ලස්සනයි වගේම හරි රහයි. හැබැයි ඇත්තටම ඒක ඇතුලේ චොක්ලට් ක්‍රීම් එකක් තියෙනවද කියලා බලන්නේ. කාලය නේද? ඉතින් ලෝකේ වටේම පෙනෙනස කතා කොච්චර තිබුණත් ආරවට එන්න එපා. එනිසා අනිත් අය රවට්ටන්න ඕනේ නැහැ. අනිත් අය රවට්ටන්න හදන එක ඔයාට කන්ට්‍රෝල් කරන්න බැහැ. අනිත් අය රවට්ටන එක. හැබැයි ඔයාට පුළුවන් අනිත් අයව රවට්ටන්න නැතුව ජීවිතේ ඉස්සරහට අන්තිමට මිනිස්සු ඔයාගේ වචන මතක තියාගෙන ඉන්නේ නැහැ. ඔයා කරපු දේවල් තමයි මතක තියාගෙන ඉන්නේ. ඒක තමයි ජීවිතය කියන්නේ. එහෙනම් ඉතින් අපි හાર્ට් බීට් පටන් ගමු මේ විදිහට. ඔයාට පුළුවන් දවල් එක වෙනකම් මාත් එක්ක ඉන්න. උදේ 10යි විනාඩි 10යි දැන්.

0: උදේ 10යි විනාඩි 18යි දැන්.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: Heartbeat.

ඔයයි වෙලාව හඩ්බීට් එක ඉන්න වෙලාවේ වාට මතක් කරන්න ඕනේ. වාට මේ පැත්තට මැසේජ් එකක් දාන්නත් පුළුවන් නේද? දැන් අලුත් සතියක අලුත් දවසක සඳුදා දවසේ සතියේ මුල්ම දවස තමයි මේ විදිහට ඔයයිවමයි හම්බ වෙන්නේ. ඉතින් කාට පුළුවන්කම තියෙනවා වැඩ කරන තැන නම් ඉන්නේ, ඔන්න ඒ කට්ටියව එකතු කරගන්න. නැත්තම් ගෙදර නම් ඉන්නේ. ඒ වුණාට කමක් නැහැ, ගෙදර හිටියත් ඔයාලට පුළුවන් ගෙදර කට්ටියව එකතු කරගෙන මේ පැත්තට එන සින්දු අහන්න. මම නම් එක මතක් කරන්නම් WhatsApp එකට මැසේජ් එකක් දාලා තියන්න. 0703 93 5 93 7 0703 93 5 93 7 WhatsApp මැසේජ් එක දාලා තියන්න. විවිධවට මතක් කරන්න උදේ පාන්දර වැඩ කරන ඔයාට උදේ නැගිට ගමන් අපි මොකද කරන්නේ? කිරි එකක් එහෙම බොනවනේ නේද? හැබැයි සමහර වෙලාවට අපි ඒ කිරියකින් තමයි දවසම කොහොමහරි ගේම ගහගන්නේ නේද? දවල්ටත් කන්න වෙලාවක් නැති වෙනවා. එතකොට උදේ ගත්ත ඒ කිරිපිටි වීදුරුවෙන් කිරිතයකින් තමයි අපි මේ ජීවත් වෙන්නේ. ඉතින් එහෙම ගන්න කිරිපිටියක ඔයාට ශක්තිය දෙන්න ඕනේ, පෝෂණය දෙන්න ඕනේ, මේ හැමදේම නේද? අර කම්මැලි නැතුව වැඩ කරන්න පුළුවන් වෙන්න එපැයි. ඉතින් ඒ හැමදේටම තමයි පැල්වත්ත නිෂ්පාදන තියෙන්නේ. ඉතින් පැල්වත්ත නිෂ්පාදන ගැන කතා කරනකොට ඔයා දන්න කිරියාශුද්ධ නිෂ්පාදන ගැන කතා කරනකොට අපිට අමතක කරන්නම බැරි නිෂ්පාදනය තමයි පැල්වත්ත කියලා කියන්නේ. ඉතින් ඒකෙත් පැල්වත්ත කිරිපිටියක කොහොමද අමතක කරන්නේ නේද? මම දන්න ඔයා වැඩට යනකොට කොහරි යනකොට අනිවාර්යම පැල්වත්ත කිරි වීදුරුවක් බීලා තමයි යන්නේ. ඉතින් ඔයාට පුළුවන් කැමතිනවා පැල්වත්ත කිරිපිටියක මෙද සහිත මෙද රහිත කියන කාණ්ඩ දෙකෙන්ම ගන්න. ඔයා කැමති විදිහට හදාගෙන ඔයාට කිරිත එකක් ගන්න පුළුවන්කම තියෙනවා. ඒකත් මතක් කරන ගමන් ඔයාට පුළුවන් අර කිව්ව විදිහටම මාත් එක්ක එකතු වෙන්න එන්න. මැසේජ් එකක් දාලා තියන්න 0703 93 5 93 7

0: උදේ 10යි විනාඩි 29යි දැන්.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: Green Life Plantation Private Limited. I'm going to live a new green life.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය විනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
3: මානවී

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනින්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා තමන කෝටි යටේ NLB දනඩ දහනේ නුතරයි රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත දන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: ලක්කන රේඩියෝ ITN
3: දහය විනාඩි 38යි දැන්.

0: හත් බිට හඟින වෙලාව උදේ 10:42යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනෝම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 01176 79 579.

උදේ 10යි විනාඩි 43 වෙද්දී තවත් කට්ටියක් එකතු කරගෙන තමයි මේ විදිහට දුවගෙන ආවේ. ඔයා තාම මට මැසේජ් එකක් දැම්මේ නෑ නේද? ඔව් ඔව් ඔන්න ඔයා හොල කසන්නේ. එහෙනම් ඉතින් මැසේජ් එකක් දාලා මේ පැතර එන්නවට පුළුවන්කම තියෙන කට්ටියක් එකතු කරගන්න සින්දුව හන්දියට තමයි හાર્ට් බීට් තියෙන්නේ. තවල් එක වෙනකම් මම මේ පැති ඉන්න නිසා. 0703 93 5 93 7 0703 93 5 93 7 ඔයාගේ මැසේජ් එක මේ පැතරේ වල තියනවා. එතකොට මම ඔයාගේ මැසේජ් එක කියවනවා. ඔයා එකතු කරගන්නවා. ඒ විදිහට අපිට මේ පැතර මැසේජ් එකක් කියවලා තියෙනවා. ඕපල් ෆැෂන් එකෙන් ඔන්න කට්ටියම එකතු කරගන්න තමයි මේ හදන්නේ. ඩිලංක රසික චනිතු පසිදු චමෝත් ගයාන් ඊට පස්සේ ගමිනි ලසිත අනුර කුමාරි ශාන්ති නිරෝෂෝ මේ විදිහට නම් ගොඩාක් කියවලා තියෙනවා. හැමෝම ගොඩක් ආදරෙන් එකතු කරගන්නම් කියනද. ඊට පස්සේ සුපිරි සුබ දවසක් කියලා දාලා තියෙනවා. බොයිගර ෆැසෙන් තමයි මැසේජ් එක එන්නේ. සුමනාස සන්ත ලසන්ත රුවන්ෂි අතකොට සුජාචගත් ඉන්නවා කියලා තියෙනවා. සිංදුකට එකතු කරගන්න ඔයාලව ගොඩක් ආදරෙන් මේ වෙලාවේ. ඊට පස්සේ කොටා වීරකොඩිය බේකරියෙන් මැසේජ් එකක් දාලා තියෙනවා. ජය මාම වගේම කොටා වීරකොඩි බේකරිය හැමෝම මේ වෙලාවේ එකතු කරගන්නවා. මම බලමු මොකද්ද තියෙන්නේ කියලා. ඒව තමයි වැරදිනවනේ නේද? ඊට පස්සේ රුක්ෂා මැසේජ් එකක් දාලා තියෙනවා යටි අන්තට ඉඳන්. ඔය දෙන්නටම මම සින්දුවක් දෙනවා ලස්සන සින්දුවක්. ඊට පස්සේ තීක්ෂණා මේ වෙලාවේ මැසේජ් එකක් දාලා තියෙනවා මේ පැත්තට ලස්සන සින්දුවක් දෙන්න කියලා. ඊට පස්සේ ජය වේවා කියලා තියෙනවා. ගුඩ් මෝර්නින් කියලා තියෙන්නේ. සරච්චන්ද ඩයිස් තමයි රයිගමින මැසේජ් එකක් දාලා තියෙන්නේ. ඔන යාමුත් ගිරේ කාදරින් මේ වෙලාවේ සින්දුවකට මම එකතු කරගන්නවා. ඔයා තාම මැසේජ් එකක් දෙන්න නැතන් හොඳට තමයි මම මේ කියන්නේ. උදේ 10 විනාඩි 45 ඉන වෙලාව 11 වෙන්න කලින් මැසේජ් එකක් කියවනවා. 0703 93 5 93 7

0: the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes, all in one place, all on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
1: නවකදී දින එකක් මෝඩයා නවකදී ගන්න එකක් මෝඩයා හරිද තමන්ව අනවශ්‍ය විදිහට මොකෙක් හරි පීඩාවට පත් කරනවා නම් එක්ක උට විරුද්ධ ඇක්ෂන් එකක් ගන්නවා රටේ නීතියක් තියෙනවා පොලිසියට නැත්තම් බල කොල්ලෝනේ ඔය ඇච්චෝ මැච්චෝ කීප දෙනෙක් කියලා මට ගහන ගහපල්ලා
2: විසේකාරේ මොකද ජනිතයි මේ
3: වැඩක් නෑ අනේ වැඩක් නෑ මට ජීවිතේ මේ පාවෙලා තියෙනවා මම යනවා කඩේට බේත්තලයක් ගේන්න
2: ඒ මොකටද හොර ගෙඩියා රැවුල කපන්න නේද හදන්නේ අනේ හොඳයි ජනිත් අයියේ මමත් ඔය කැලෑව කවද සුද්ධ වෙයිද කියලා බලබලා හිටියේ
4: විසේකාරේ සතේ දින පහේම රාත්‍රී 9ට ITN

උදේ 10යි විනාඩි 54 හරියටම වෙද්දී හාඩ්බීට් අපේ පළවෙනි පැය ඉවර වෙන්නත් ළඟයි නේද? ඉවරුණාට ඉතින් අපේ දෙවනි පැය තියෙනවා, තුන්වෙනි පැය තියෙනවා, පැය තුනක්ම මම මේ පැත්තෙන් ඉන්න. ඉතින් ආට පලංකම තියෙනවා. තවල එක වෙනකම් FM 93.5 FM 93.7 මේ පැත්තට ආවොත් එහෙම සින්දු අහන්න නේද? මාත් එක කතා කරන්නත් ආට පලංකම තියෙනවා. 0.7, 0.3, 0.95, 0.7 ඔයාගේ මැසේජ් කතේ බලා WhatsApp එකට ඔන්න මේ පැතට එකතු වෙන්න පුළුවන්කම තියෙනවා. මේ වෙලාවට මතක් කරන්න ඕනේ පැල්වත නිෂ්පාදන ගැන. සිරසියක් දේශීය ක්‍රියාශීල නිෂ්පාදන අපිට ලැබෙන්නේ පැල්වත්ත කියන නමින්. ඉතින් ඒ නිසාව දන්නවා පුංචි දරුවගේ ඉඳලා ඕනම කෙනෙක්ට බයක් නැතුව සැකයක් නැතුව දෙන්න පුළුවන් ක්‍රියාශීල නිෂ්පාදනවල ඉන ප්‍රමුඛයා තමයි පැල්වත්ත කියලා කියන්නේ. පැල්වත්ත කිරිපිටික ගැන ඉතින් කියන්න දේවල් නැහැ. ඔයා දන්නවනේ ඉතින් හැමදාම හැම ගෙදරකම පැල්වත්ත කිරිපිටිකක් තමයි තියෙන්නේ කීිත එකක් බොනකොට නේද? පැල්වත්ත කිරිපිටික මේද සහිත මේද රහිත කියන කාණ්ඩ දෙකෙන් මාට ගන්න පුළුවන්කම තියෙනවා. ආ කැමති විදිහට ආසු විදිහට. එතකොට පැල්වත්ත අයිස්ක්‍රීම් එක ෆ්ලේවර්ස් ගොඩකින් ආට ගන්න පුළුවන්කම තියෙනවා. දෙවෙනි ඕනම කාගල් ෆුල් සිටි ඇතුළු ඕනම වෙනදසලකින් ආට පුළුවන්කම තියෙනවා. පැල්වත්ත නිෂ්පාදන මිලදී ගන්න. ඒකත් මතක් කරගෙන ගම WhatsApp එක පැත්තේ මගේ යාළුව ටිකව ආදරෙන් එකතු කරගෙන තමයි මම යන්න හදන්නේ. නැත්නම් බෑනේ, නැත්නම් නඩු ඒ පැත්තේ. ඔන්න මට මැසේජ්

තමයි මැසේජ් එක එවලා තියෙන්නේ. පණ්ඩාරගම ඉදන් තමයි එකතු වෙන්නේ. ඔයාව එකතු කරගන්න ගොඩක් ආදරෙන් ප්‍රදීප්. මේ ඊළඟ සින්දුවට ඊට පස්සේ රුක්ෂා මේ වෙලාවේ මම වහගෙන ඉන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා ගම්පහ පැත්තේ ඉඳන්. ඔයාවත් එකතු කරගන්න ගොඩක් ආදරෙන් රුක්ෂා. මේ සින්දුවට උදේ 10:56 වෙද්දී අපි ඊළඟට හම්බ වෙන්නේ පැය ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් පස්සේ. අපේ දෙවනි පැය එතක ගොහොම වින්නෝ.

0: WITN රටට වග කියන රේඩියෝ
1: එකලහයි විනාඩි 4යි

ekanahai vinadi atai velava api inne heart beat ek devani payigne eda dandema nathuwa velava yana jeevithayata hema neda api ada karanna inna weda tika apita ada karaganna beri wenawa aaye heta karana kiyala hitena irubasse heta thawa weda tikak ekathu wenawa ekata irubasse hitena aa kamak ne megat ek api ilanga dawase karumu kiyala ema thamai jeevithayata neda kaale yana velava yana apita therenna එහෙම වෙන්නේ නැතුව අද කරන්න තියෙන වැඩේ අදම කරන්න අදම කරලා ඉවර කරන්න. එතකොට තමයි ආට ජීවිතේ අලුත් බලාපොරොත්තුවකට යන්න පුළුවන් වෙන්නේ නේද? හර්බිට් එක දෙවෙනි පැයේ ඉන්නකොට ඉතින් මේ පැත්තට එන්න ආට පුළුවන්කම තියෙනවා. කලින් පැයේ මැසේජ් එකක් දානවද? දානවද? කීකී හිත හිත හිටියානම් දාන්නානේ මැසේජ් එකක් මේ පැත්තට WhatsApp එකට. එකතු වෙන්න පුළුවන්කම තියෙනවා. 9:05:03 මැසේජ් එකක් දාලා ඉන්න බලන්න මේ පැත්තට කට්ටිය කතා කරන්න. 11:08 අපි සිඳුවක් අහලා ආයි මේ පැත්තරිම මැසේජ් ටිකක් බලන්න නේද? බලන්නකෝ මේ සිඳුවත්.

0: 11යි විනාඩි 14යි දැන්.
1: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය. Deep Tech Pressure Pumps. අමතන්න 077යි 777යි 73යි 74.
2: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹා ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
3: ITN ලක්හඬ පූජා

0: සිට ජුනි 3 වෙනිදා දක්වා
1: බිලියන් බිල පුරවරේදී
0: ITN ලක්හඬ පූජා සම්බුද්ධ වන්දනා විසක් කලාපය
1: දකින්න නිවෙන්න

0: ප්‍රතිපර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ඡාන්තිය. ඊට අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසිකට රුපියල් 25000ක් දක්වා මිල තිකිනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ඡාන්තියයි.
0: Heartbeat.

එකලහයි විනාඩි 16 වෙද්දී ඔන්න මම දුවගේ දුවකින යන්න හදන්නේ WhatsApp එක පැත්තට. එපැත්තේ ඔන්න යුද්ධයක් දැකලා නැත්නම් WhatsApp යුද්ධෙ මෙන්න බලා ගන්නවා. අපිව තාම කිව්වේ නැහැ කියලා ඒ පැත්තේ මරා ගන්නවා. මම යන්න හදන්නේ හින්ද ඉක්මනට කට්ටිය එකතු කරගන්න. හෝගාල මැසේජ් එනකොට එහෙම තමයි ෂුටක් ඉන්න නේද? මඩපාදිනම් මේ වෙලාවේ අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. නන්දලාල් හේමපාල ඊට පස්සේ ජයතිස්ස සෝමදාස කරුණාදාස ජයසෙන් මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා සින්දුවකට. ඒකත් කියන ගමන් මම යන්න හදන්නේ බ්‍රිස්බේන් පැත්තට. පොඩක් ඒ පැත්තටත් ගිහින් ඉබු නේද? බ්‍රිස්බේන් වල ඉඳන් මේ වෙලාවේ සුනිල් මේ වෙලාවේ මම වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. හැම වෙලේම ලක්කනත් එක්ක ඉන්නවා කියලා. අවගඩ කාදරෙන් එකතු කරගන්නව දුර නොබල අපි වහනවට. ඊට පස්සේ රිකිලගස් කරින් මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා මధు, නිමාල් එතකොට බවන්ත, මధు පියා, දිලක්ෂි, දිනේෂ් මේ හැමෝම එකතු කරගන්නව මම ලස්සන සින්දුවකට. ඊට පස්සේ අපිව ලස්සන සින්දුකට එකතු කරගන්න වැඩ කරන ගමන් අහගෙන කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. අවිසාවෙල පැත්තට තමයි යන්න හදන්නේ. අවිසාවෙල්ලින් රේණු ඔන්නාගේ මැසේජ් එක. රේණු කියනවා රාණි දිල්හානි රේෂා රත්නායක මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ගුඩ් මෝර්නින් ෂාරු කියලා තියෙනවා. අපි තව සද්දටම අහගෙන වැඩ කියලා තියෙන්නේ. ලස්සන සින්දුකට අපිවත් එකතු කරගන්න කියලා නුවරෙන් ශෂිනි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඔන්න ශෂිනි ඔයාවත් එකතු කරගන්නවා. ඉරිමස්සේ යන හනන්නේ ඔය මාව අහගෙන කට්ටිය එහෙම යන්න ඕනම තැනක්. පින්වල පැත්තට. පින්වලින් චන්දි මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. සින්දුවක් ඕන කියලා තියෙනවා. මුතාලා සෙතු නේතු හස්බන්ඩ් සමින්ද මේ වෙලාවේ ලක්කනහන හැමෝමත් එකතු කරගන්නවා කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. මේ කට්ටිය වෙහෙනම් අපි එකතු කරගමු නේද? තනියෙන් බෑනේනේ. මේ හැමෝම එකතු කරගෙන ඉපයි හાર્ට් බීට් අහන්න. අපි එහෙනම් අහමු මෙන්න මේ සින්දුව. මේ හිත තනිය. එකලහයි විනාඩි 18යි දැන්.

0: Radio ITN. හැම්බෙලම එහෙම කංගුට වෙන ශබ්ද.
1: මේක ගන්න. මොනවද හලෝ? සමුන්නට කිසි වැඩක් හරියට කරගන්න බෑනේ.
2: හරි බබා. ඒ වගේම තමයි එනවා. ඔය ඔෆිස් එකේ ගිහින් ඉන්නවා.
3: හරි. දැන් ෆෝන් එක දියන්නකො. මා ලිස්ට් එක දාන්න. මම එනකොට අරන්.
1: මේ වෙලාව නම් එපා නේද?
0: FM 93.5 FM 93.7
2: අයිබෝවන්. අර සද්ද මේ සද්ද මේ හැම සද්දෙම මැද්දේ කූල් වෙන්න රිලැක්ස් වෙන්න බලාගෙන හවස 4ට ලකඳ ඉවෙනින් ඩ්‍රයිව් එකත් එක්ක එකතු වෙන්න.

0: සම අනුග්‍රහය
1: රසයනුත් ඉහල ගුණයනුත් ඉහල විජය තෝසේ මිශ්‍රණය
0: විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට
2: ශාන් විජේරත්න නිර්මාණයක්
3: තේරුම් ගන්න කලින් ඇඳුමත් දාගෙන ඉන්නකෝ ඔයාව හොමු දැක්කම මට මතක් වෙන්නේ අනුරාධපුරේ අටවුන් මැද තියෙන වාමන රූප
4: බඩ තිබ්බට නම් ඉතින් මං එච්චරම කැත නෑනේ ඇතෙක් වුණත් ලස්සන නම් ඉතින් බඩ තියෙද්දිනේ බඩ නැති ඇත්තු දැකලා තියෙනවා කැතයි බඩ තියද්දි තමයි ඇතෙක් වුණත් ලස්සන
5: පහේ ළමයි
6: අන්න ප්‍රසන්නයි අපි කෙල්ලයි දෙන්න මුකුළු කර කර ඉන්නවා
7: මුකුළු කර කර ගිය කොහොමද මුකුළු කරන්නේ
6: ඇයි මිනිස්සෝ දැන් නැති මුකුළු කර කර ඉන්න විදිය
7: වැඩින් කරලා පෙන්නන්නකෝ
6: මේ
2: සෑම සතියේ දිනකම රාත්‍රී 7:30ට ITN බලන්න. පහේ ළමයි.
8: පහේ ළමයි එක්ක පුර කවුද නංගියේ? කුචු කුචු කුචු කුචු කුචු.
0: FM 93.5 FM 93.7 ලකන්න. Radio ITN.
9: 11 විනාඩි 28යි.
10: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි ISO GMP තත්ත්ව සාධකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
0: ලකන්ඩ රේඩියෝ ITN

ඒක නහයි විනාඩි 33 වෙද්දී උන හාට් බීට් එක මං අපිලා තියෙන මේනි අපේ දෙවනි පැය. උනාට මේ පැයදිත් පොලෑන් කම තියෙනවා ඉතින්. මට මැසේජ් එකක් තාන මම බලාගෙන ඉන්නවානේ. මේ පැතර මැසේජ් එකක් දාන්න WhatsApp එකට. කට්ටියක් එකතු කරගන්න පුළුවන් මාවත් එකතු කරගෙන. අපි යමු සින්දුවන්. හාද. 0 7 2 2 3 0 3 5 0 3 7 0 3 5 0 3 5 0 3 5 0 3 5 0 3 5 0 3 5 0 3 5 0 3 5 0 3 5 0 3 5 0 3 5 0 3 5 0 3 5 0 3 5 0 3 5 0 3 5 0 3 5 0 3 5 0 3 5 0 3 5 0 3 5 0 3 5 0 3 5 0 3 5 0 3 5 0 3 5 0 3 5 0 3 5 0 3 5 0 3 5 0 3 5 0 3 5 0 3 5 0 3 5 0 3 5 0 3 5 0 3 5 0 3 5 0 3 5 0 3 5 0 3 5 0 3 5 0 3 5 0 3 5 0 3 5 0 3 5 0 3 5 0 3 5 0 3 5 0 3 5 0 3 5 0 3 5 0 3 5 0 3 5 0 3 5 0 3 5 0 3 5 0 3 5 0 3 5 0 3 5 0
ఐస్ క్రీమ్ ఎకాక్ యోగట్గా కగ్గే తీరడానికి వచ్చారు హోదు లేదో దేశీయ ఉదయాకరం ఇక తవత్ హోదాయి పల్వాతకి ఎలా తిందాను అనని పల్వాత నిష్పాదనకి ఎలా ఇవ్వహమ సిరసీయ దేశీయ నిష్పాదన ఆకిర్యాషత నిష్పాదన వల్ల ఇన్న అప్పటి ఇన్న ప్రముఖ్యాతమాయి పల్వాతకి ఎలా అని పుంచి దరువాగే ఇదాం గరిహిటి ఆట కిసి ప్రశ్నయాక్ నేతు కిసి బయాక్ సకాక్ నేతు అరగిన కుంటిల పొడిలో మేట తిన్నత్ పుల ఆట కాదత్ పుల ఇది దవాలి క్యామెన్ పస్ హేనాం పల్వాత ఐస్ క్రీమ్ హెక్ రహా బలన్న హెమదామ ఘన చాక్లెట్ వెన్నబుల్ట్ అంబసిడర్ ఆటి కమతి ఫ్లేవర్ కా గన పుల కమతీన ඕනම සුපරි වෙනසලකින් ඔයාට පල්වත්ත කියන නම වරඳින්නේ නැහැ. ඔයාට ගන්න පුළුවන්කම තියෙනවා. හැම නැත්තම් පල්වත්ත අවුට්ලට් වලින් ගන්නත් පුළුවන්. නුගේගොඩ ස්ටැන්ලි තිරකරත්න මාවත ඊට පස්සේ ගාලුපාර කොළුපිටිය අරංගල හන්දිය මාළඹේ පල්වත්ත හන්දිය බතරමුල්ල වගේම අනුරාධපුර මරදාං කඩවල මේ කියන තැන්වලින් උතුවාට පුළුවන්කම තියෙනවා. දේශීය ක්‍රියාශිත නිෂ්පාදන වලින් ප්‍රමුඛයා පල්වත්ත නිෂ්පාදන මිලදී ගන්න. ඊට පස්සේ ඒකත් මතක් කරනක මං මම්මේ කඩිමුඩිය යන්නේ වට්ස්ඇප් එක පැත්තට. උදේ ඉඳන් අහගෙන ඉන්නවානේ කියන්නේ නෑනේ මාව කියලා. ඒකෙන් මට ඔන්න මැසේජ් එකක් දාලා තියෙනවා හෝ ගාලා. ඒ හින්ද කෝ බලන්නේ ආව කියලා ඉන්න. අකේ අපිව සින්දුකට එකතු කරගන්නකෝ අපි ගම්පහසු යන්නේ එකේ කට්ටිය කියලා තියෙන අපිත් අහගෙන ඉන්නේ කියලා තියෙන ගම්පහින් ටිෂාන් තමයි ඔන්නේ මැසේජ් එක දාලා තියෙන්නේ උදේ ඉඳන් අහගෙන ඉන්නවා කිව්වේ නෑයි කිව්වා. ඔන්නේ හින්දෝයාව ගොඩාක් ආදරෙන් එකතු කරගන්න ඊට පස්සේ එකතු කරගන්න කියලා තියෙනවා සම්පත් ප්‍රසන්න මේ හැමෝම එකතු කරගන්න අකේ කියලා තියෙනවා. ඔන්න ගොඩාක් ආදරෙන් එකතු කරගන්න ඊට පස්සේ ආයිබෝම ලස්සන සුන්දර දවසක් හැමෝටම කියලා තියෙනවා. අද කෙසෙල් හේනාවින් කෙසෙල් හේනාවින් ඔන්න කෙනෙක්ගේ උපන්දිනයක් ශිහානි ශියානි ඔයාගේ උපන්දිනේ නේද? හැපි බර්ත්ඩේ ඔන්න ආට සුබම සුබ උපන්දිනයක් ශියානි. එහෙම විශ් කරන්නේ මං විතරක් නෙවෙයි චතුරෝසි ශ්‍රීමති මේ හැමෝම එක විශ් කරනවා කියලා තියෙනවා. සමීරා සමන්මලි කීර්ති නන්ද මේ හැමෝමත් විශ් කරනවා කියලා තියෙනවා. යාගේ උපන්දිනේ ශ්‍රියානි ඔන්න හොඳේ. ඊට පස්සේ තව මැසේජ් එකක් බලමු. කොටිකාවතෙන් ඉඳන් කොටියාවතෙන්ද කොටිකාවතේ ගිරන් චොමින්ද තමයි මැසේජ් එක දාලා තියෙනවා. එකතු කරගන්න ගොඩක් ආදරින් මේ වෙලාව සිද්ධුවකට. අද හාඩ්බීට් සින්දු ටික ලස්සනයි කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. අපිවත් ලස්සන සින්දුකට එකතු කරගන්න කියලා මැසේජ් එක දාන්නේ නිට්ටබුවෙන් ජයමාලි මහත්ය පුතා දුව මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඊට පස්සේ තව මැසේජ් එකක් කියවලම අපි සින්දුවකට යමු. රුවිනි මැසේජ් එකක් දාලා තිනවා රත්මලාණෙන් වැඩ කරන තැන හැමෝම එකතු කරගෙන මේ වෙලාවේ සින්දුවක් දෙන්න කියලා තමයි යාගේ මැසේජ් එකේ තියෙන්නේ. කටියුම් ඉතින් එකතු කරගමු නේද? තැත්තන් ඉතින් බෑනේ. ඒ කටියට තමයි මෙන්න මේ සින්දුව. 11:37 දැන්.

0: FM 93.7 Lakana Radio ITN
1: 11 විනාඩි 40යි දැන්
2: වෙලාව ඔබ වෙතගෙන ආවේ
3: අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි
1: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහෙනේ. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
4: හැබැයි අම්රිතා ස්ටෑන්ඩඩ්ස් වලට හදන නිසා හැම හඳුන්කුරම හොඳ සුවඳයි. නිවිලා ගියට පස්සෙත් සුවඳයි.
5: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්රිතා.
6: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: උණුසුම සනසුම හදවතේ රැලි විජයතේ
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හඳහන ඔබත් අදම NLP හඳහන බලා ගන්න
5: ලකන්ඩ Radio ITN

එකලා හයි විනාඩි 47යි වෙලාව. හාඩ් බීට් එක ඔයා එකතු වෙලා ඉන්නේ. මහන්සිද සින්දු අහලා එහෙනම් අපි කතා කරමුද? එන්න බලන්න කටිය මාත් එක කතා කරන්න. හරි හරියට වැඩ වගේ මහන්සි නේද? එහෙනම් බලමුද අපි කතා කරලා. කටියක් ඉන්න මේ පැත්තට ඇවිල්ලා ඉතින් ඔයාලා මහන්සි නම් මම්මි කියන්නේ. මේ පැත්තට මැසේජ් එකක් දාන්නානේ. 0703 93 5 93 7 0703 93 5 93 7 වගේ මැසේජ් එක දාලා තියන්න. නැත්නම් එහෙම ඔන්න කියන්න වෙන්නේ නැහැ. මේ වෙලාවේ මට මැසේජ් එකක් දාලා තියෙනවා පන්වැල්ලෙන් උපුල්. ඔයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්න උපුල් අසුර සින්දුවකට මේ වෙලාවේ. ඒත් එක්කම මේ කවුද අපිට සින්දුවක් දෙන්න පුළුවන් දහන? අනේ පුළුවන් අනේ. LNG ගාමන්ටිකේ කට්ටිය තමයි මට මැසේජ් එකක් දාලා තියෙන්නේ. LNG එකෙන් කියලා තියෙන්නේ. කට්ටිය කටුනායක තමයි නේ හැමෝම එකතු කරගන්න මේ වෙලාවේ ලස්සන සින්දුවකට. ඒත් එක්කම මම යන්න හදන්නේ අබුදාබි පැත්තට. අබුදාබි වල ඉඳන් චන්දන මේ වෙලාවේ පවහගරේ ඉන්නවා. ජපානයෙන් පොඩි දුව දෙල්ශී තංගලෙන් ආදරණීය බිරිඳ ශාමා චාන්සි සමග ජෝන් පුතාමයි හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා ලස්සන සින්දුවකට. සුපිරියට ප්‍රෝග්‍රෑම් එක කරනවා පට්ට කියලා තියෙනවා. තැන්කූ චන්දන ඔනවත් එකතු කරගන්නවා සින්දුවකට. ඒත් එක්කම මේ වෙලාවේ අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා වැඩ කරන ගමන් ඉන්න කියලා. මාවනැල්ල ගාමන්ටකින් තමයි මැසේජ් එක එන්නේ. චලනී ඔන්න ඔයා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඔයාගේ මැසේජ් එක තමයි මම කියෙව්වේ. ඔයාවත් ගොඩක් ආතරින් මේ වෙලාව එකතු කරගන්නවා. අපිට තව කතා කරන්න චාන්ස් එකක් තියෙයිද? ඇයි අපි අපේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට යන්න ඕනේ? නෑ අපිට පුළුවන් වෙන්නේ දිගට වෙන්න මේ පැත්තට වෙලා. 11:49 දැන්.

0: එකලහයි විනාඩි 53යි දැන්.
1: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩතහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
3: ලකන මොඩින් ඉස් ඇලි

එකලහයි විනාඩි 55යි වෙලාව. අපේ හાર્ට් බීට් දෙවදී පැයත් ඉවර වෙන්න යන්නේ. අපේ කදිමුඩිය දුවන්න ඕනේ. අපේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට නේද? කවක් නෑ, ඔයා මැසේජ් එකක් දාලා තියන්න. අපි ප්‍රවෘත්ති අහලා රටේ තොටේ වෙන දේවල් අපි දැනගන්න ඕනේ අනිවාර්යෙන් නේද? ඒවත් අහලා අපි මේ පැත්තට එමු. එතකන් ඔයා මැසේජ් එකක් දාලා තියන්න. 0.7.3.93.5.7 0.7.3.93.5.7 වාකි මැසේජ් එක දාලා තියන්න. යන කලින් පල්වත නිෂ්පාදන ගැන මතක් කරන්න ඕනේ. ක්‍රියාශිත නිෂ්පාදනවල අපිට අමතක කරන්න බැරි. බයක් නැතුව සැකයක් නැතුව පුංචි දරුවාගේ ඉඳන් ඕනම කෙනෙක්ට දෙන්න පුළුවන් නිෂ්පාදනයක් තමයි පල්වත කියලා කියන්නේ. පල්වත කිරිපිටියක මේද සහිත මේද රහිත කියන කාඩ දෙකෙන්ම ගන්න පුළුවන් වගේම පල්වත යෝගට්, පල්වත අයිස්ක්‍රීම්, ගෙතෙල් මේ කිරි, මේ හැම දෙයක්ම අට පුළුවන්කම තියෙනවා. පල්වත කියන නමින්ම මිලදී ගන්න කාගේ සුරසිටි ඕනම තැනකින් ආට පල්වත නිෂ්පාදන ගන්න පුළුවන්. 11:56 වෙලාව. අපි ප්‍රවෘත්ති අහලා මේ පැත්තට එමු.

0: на столе.
1: යුද්ධය අවසන් කිරීමේ 17 වන සැමරුම හෙට ජනපති ප්‍රධානත්වයෙන්. අඩු පීඩනයේ පහව ගියත් නිරිත දිග මෝසම සක්‍රිය වන ලකුණු. ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල යළිත් ඉහළට. විදේශ අමාත්‍යාංශයේ විද්‍යුත් ලේඛන සහතික කිරීම තාවකාලිකව නවතී. දුරකථන රැහන් කපා තඹවලට විකුණු දෙදෙනෙකු අත්අඩංගුවට. ඉරානයට ට්‍රම්ප්ගෙන් දරුණු අනතුරු ඇඟවීමක්.
0: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
1: ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යවසම් ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් ගුණවිතාරණ. මෞබිමේ ඒකීයභාවය සුරකිමින් 30 වසරක කුරිරු යුද්ධය අවසන් කර අදට වසර 17ක් සපිරෙනවා. අනාගත පරපුරට නිදහස් නිවහල් දේශය දායාද කරන්නට දෙවි දෙවැනිකල විරෝධාර රණවිරුවන් තම ඇස් ඉස් මස්ලේ පමණක් නුව ජීවිතද පරිත්‍යාග කළා. එම පරිත්‍යාගයන්ගේ ප්‍රතිඵලයක් ලෙස මෙරට ඉතිහාසගත වූ කුරිරු යුද්ධය නන්දි කඩාල් කලපුවෙන් අවසන් වූයේ 2009 වසරේ අදවැනි දිනකයි. යළිත් යුද්ධයකට මාතෘභූමියේ කිසිදු ඉඩක් නොමැති බවයි එදා අපගේ රණවිරුවන් ලොවටම පෙන්වා දුන්නේ. යුද්ධය අවසන් කිරීම සඳහා උර දුන් සියලු රණවිරුවන් මේ මොහොතේ අප සිහිපත් කරන්නේ ඔවුන් ඉටු කළ අමිල මෙහෙයට ගෞරවයක් එක් කරමින්.

දෙදහස් හත වසරේ මාවිල්ලාරු සොරව වසාදමමින් ජනතාවට ජලය ලබාදීම අවහිර කළ කොටිනායක වේලුපිල්ලේ ප්‍රභාකරන් LTTE බ්ලේඩ් චත්වය යළිත් ස්මතු කර පෙන්වනු ලැබුවා. ඊට නිසි පිළිතුරු දෙමින් මානුෂීය මෙහෙයුමක් ඇරඹූ ආරක්ෂකංශ නැගෙනහිර පළාත ත්‍රස්ත ග්‍රහණයෙන් මුදා ගනිමින් LTTEට පළමු පරාජය අත්කර දුන්නා. ඉන් අනතුරුව උතුරේ කොටි පාලන යටතේ පැවති ප්‍රදේශ අඩියෙන් අඩිය ආරක්ෂකංශ පාලනයට නතු කර ගනිමින් හමුදාව ගොඩින් දියෙන් බිමෙන් ත්‍රස්ත ඉලක්ක වෙත පහර පිට පහර එල්ල කරමින් 30 වසරක කුරිරු යුද්ධය අවසන් කරනු ලැබුවා.

0: ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව මෙන්ම පොලිසිය ග්‍රාමාරක්ෂක බලකායේ විරුවන්ගෙන් ලැබුණු ශක්තියද මිල කළ නොහැකි. කොටි බලකොටු බිඳ දමමින් දිවාරෑ දෙකේ අපමණ වෙහෙසක් දරමින් සටන් වැදුණු ආරක්ෂකංශ සාමාජිකයන් කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ඝාතනය කිරීමත් සමග LTT ත්‍රස්තවාදයේ අවසානය නිල වශයෙන් නිවේදනය කළා. වසර 30ක් පුරා අපේ රට විලාගෙන සිටි කුරිරු යුද්ධය පරාජය කිරීමේ එම මානුෂීය ජයග්‍රහණය ලොවටම රැගෙන යාමට ස්වාතීන රූපවාහිනී මාධ්‍ය කණ්ඩායමට එදා හැකි වුණා. රණවිරුවන් හා උරෙන්නුර ගැටි පෙරමුණු තුනක සිට මානුෂීය මෙහෙයුමේ ආරම්භයේ සිට අවසානය දක්වාම ස්වාතීන රූපවාහිනී අප මෙම ජාතික කර්තව්‍යයට උරදුන්නා.
1: දසක තුනක් පුරාවටම දහස් ගණනක් දරුවන්ට දෙමාපියන් අහිමි කළ, දෙමාපියන්ට දරුවන් අහිමි කළ, මේ මුළු රටම පමණක් නොව ලෝකයම භීතියට පත් කළ, සාහසිකත්වය, ම්ලේච්ඡත්වය, අමානුෂිකත්වය තුළින් තම ඊනියා අරමුණ ඉටු කරන් ගන්නට ගමන් කළ මහා ඝාතකයෙකුගේ මලසිරුරයි ඔබ ඉදිරිපිට මේ දිවෙන්නේ.
0: යුද්ධය මෙන්ම ත්‍රස්තවාදයේද කිසිලෙසකින් අනුමත නොකළ ශ්‍රී ලාංකිකයන් මෙම යුද ජයග්‍රහණයත් සමග සැනසුම් සුසුම් හෙළුවේ ත්‍රස්තවාදයෙන් ශ්‍රී ලාංකිකයන්ට සිදු වූ විනාශයන් පිළිබඳව පැවති පුළුල් අවබෝධය පෙරදැරිවයි. රටම එක්සේසත් කළ රණවිරුවන් අනාගත පරපුරට නිදහස් රටක් දායද කළේ මිල කළ නොහැකි රණවිරු ජීවිත දහස් ගණනක් මව්බිම වෙනුවෙන් පූජා කරමින්, එමෙන්ම තවත් රණවිරුවන් විශාල පිරිසක් යුද ගැටුම්වලදී ආබාධ තත්ත්වයට පත් වුණා. මේ සියලු විරුවන් සෑම මොහොතකම අප සිහිපත් කළ යුතු වන්නේ 30 වසරක් පැවති කුරිරු යුද්ධය නිමා කිරීමට ඔවුන් කළ කැපකිරීම හා පරිත්‍යාග හේතුවෙන්. යුද්ධයකින් කිසිවෙකුට ලැබෙන දෙයක් නැහැ, ඇත්තේ අහිමිවීම පමණමයි. නැවත කෙදිනකවත් යුද්ධයක් හෝ ත්‍රස්තවාදයක් රට තුළ ඇති නොවි රටට ස්ථීරසාරව සාමය උදාකරගත හැක්කේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ග, මැලේ ආදී සියලු ජනකොටස් සහයෝගයෙන් ජීවත්වන සංහිඳියාවෙන් පිරුණු ලස්සන රටක් නිර්මාණය කළහොත් පමණයි. එහි වගකීම මේ මොහොතේ අපේ රටේ ජීවත්වන සියලුම දෙනාට තිබෙනවා. යුද්ධයක් ඇතිවීමට බලපාන සකල විද සාධකයන් මුලින් උපුටා දැමීම රටක් ජාතියක් ලෙස අප සැමගේ වගකීමක් වෙනවා. එමෙන්ම පක්ෂ, පාට, ආගම්, කුල, මල බෙහෙද වලින් තොර එකිනෙකාට සැබෑවටම ආදරය කරන මනුදමින් පිරුණු පරිපූර්ණ මානව සමාජයක් ඇති කිරීමෙන් පමණමයි යුද්ධයක් හෝ ත්‍රස්තවාදයක් වැළැක්විය හැක්කේ. එනිසා බෙහෙත වලින් තොර සමානාත්මතාවයෙන් පිරුණු මානව සමාජයක් නිර්මාණය කිරීම රටක් ලෙස අප සැමගේම වගකීමයි. එමෙන්ම යුද්ධය නිසා බිඳුණු සිත් නැවත නැවත පෑරීම වෙනුවට එම සියලු සිත් සතන් සුවපත් කිරීමත් අප සැමගේම යුතුකමක් මෙන්ම වගකීමක්ද වෙනවා. මේ අතර 30 වසරක කුරිරු යුද්ධය අවසන් වීමේ සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල පිහිටි රණවිරු ස්මාරකයේ අභියසදී හෙට පැවැත්වෙනවා. 30 වසරක කුරිරු යුද්ධය අවසන් කිරීම සඳහා දියත් කළ මානුෂීය මෙහෙයුමට දායකත්වයේ ලබා දුන් රණවිරුවන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල සමාජිකයන්ද මෙම රණවිරු සැමරුමට සහභාගී වීමට නියමිතයි.
2: වෙනදට වැඩියෙන් විශාල වශයෙන් වැඩි කරලා තියෙනවා රණවිරු පවුල්වල සමාජිකයන්ගේ සහභාගිත්වය. වෙනදා අපි සහභාගී වුණාට වැඩිය උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් ත්‍රිවිධ හමුදාවට එක්වලා යුද වැදිලා මේ රටේ නිදහස ස්ථාපනය කරන්නට කැපවිච්ච උතුරු නැගෙනහිර ද්‍රවිඩ සහ මුස්ලිම් රණවිරුවන් සමූහයක් ඉන්නවා. අපි බොහෝ විට ඔවුන්ගේ සම්බන්ධතාවය අඩුවෙන් තමයි අරගෙන තියෙන්නේ. ඒ නිසා අපි විශේෂ අවස්ථාවක් මේ සැරේ උදා කරලා දීලා තියෙනවා උතුරු නැගෙනහිර දිවිපිදු රණවිරුවන්ගේ ඥාතීන් මේ උත්සවයට සහභාගී කරවා ගැනීමට.
3: ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලේක මිල ඉහළ ගොස් ඇත්තේ 1.32%කින්. ඒ අනුව එම වර්ගයේ බොරතෙල් බැරලේක මිල ඇමරිකා ඩොලර් 110.70ක් ලෙස සටහන් වී ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ. එය පසුගිය මැයි 5 වනදායින් පසු වාර්තා වූ ඉහළම අගය බවද සඳහන්. WTI බොරතෙල් බැරලේක මිල 1.75%කින් ඉහළ ගොස් ඇති අතර ඒ නව මිල ඇමරිකා ඩොලර් 107.26ක් ලෙස සටහන්ව තිබෙනවා. විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ කොන්සියුල කටයුතු අංශයේ විසින් සියලුම විද්‍යුත් ලේඛන සහතික කිරීමේ සේවාවන් නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. ඒ විද්‍යුත් ලේඛන සහතික කිරීමේ පද්ධතිය ඇති වූ අනපේක්ෂිත තාක්ෂණික දෝෂයක් හේතුවෙන් බතරමුල්ල ප්‍රධාන කාර්යාලය මෙන්ම යාපනය ත්‍රිකුණාමලය මහනුවර මාතර සහ කුරුණෑගල යන ප්‍රදේශවල පිහිටි සියලුම ප්‍රාදේශීය කොන්සියුල කාර්යාලවල සේවාවන්ටද තාක්ෂණික දෝෂයෙන් බලපෑම් එල්ලව තිබෙනවා. අදාළ සේවා සපයන්නන් සහ පාර්ශ්වකරුවන් සමග සම්බන්ධ වෙමින් හැකි ඉක්මනින් පද්ධති යථා තත්ත්වයට පත් කරන බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ. ශ්‍රී ලංකාව තුළ වසරකට පිළිකා රෝගීන් 15,000 18,000 අතර සංඛ්‍යාවක් අලුතින් හඳුනා ගන්නා බව විශේෂඥ වෛද්‍ය බුද්ධික සෝමවර්ධන මහතා පවසනවා. මෙසේ හඳුනා ගන්නා රෝගීන්ගෙන් 2000ක් පමණ රුධිරගත පිළිකා රෝගීන් බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.
4: ලංකාවේ 15,000 18,000 අතර ප්‍රමාණයක් අලුතෙන් රෝගීන් රෝග මිශ්‍ර වෙන පිළිකාවන් සමග හැම වසරේම ඒ අතරින් 2000ක් පමණ වසරකට රුධිරගත පිළිකා රෝගීන් රෝග විනිශ්චයට ලක් වෙනවා හැම වසරේම අලුතෙන්. මේ රෝගීන් සඳහා ප්‍රතිකාර කරන්නට යොමු කරවන්නේ රුධිරගත පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන් වෙතයි.
3: විශේෂඥ වෛද්‍යවරයා මේ බව සඳහන් කළේ ඇටමිදුළු බද්ධ කිරීමේ සැත්කමින් පසුව සූවන්ගේ එකමුතුව විසින් සංවිධානය කරන ලැබූ දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින්. විශේෂඥ වෛද්‍ය නිලුපුණි ගුණරත්න මහත්මියද එෙහිදී අදහස් පළ කළා.
5: විවිධ පිළිකා තියෙනවානේ, බ්‍රෙස්ට්, බඩ වැල් වගේ ශරීරයේ අවයව වගේම ලේ සිස්ටම් එක කියන්නේ අපේ ඇඟේ මේ ප්‍රධාන වශයෙන්ම ක්‍රියාකාරීත්වයට සහ ප්‍රතිශක්තිකරණයට වැදගත් වෙන සිස්ටම් එක. එතකොට ඒකේ මෞසයිල තියෙනවා, දරුසයිල තියෙනවා. අපි ලේ පිළිකාවක් කියන්නේ එකක් ඇටමිදුළු සෛලවල අසාමාන්‍ය ක්‍රියාකාරීත්වයට පත් වුණාට පස්සේ ලේ සිස්ටම් එකම කැන්සර් සෛල බවට පත් වෙනවා, ලියුකීමියා තත්ත්වයක්. විශේෂයෙන් නොමේරු සෛලවල. එතකොට ලියුකීමියා තත්ත්වයක් ආවට පස්සේ අපිට එක තැනක් කියලා කියන්න බෑ, මුළු බ්ලඩ් සිස්ටම් එකම එකේම කැන්සර් සෛලයක විවිධ මට්ටම් වලින් සමහර ලෙඩුන්ට 30% තියෙනවා, සමහර ලෙඩුන්ට 90% තියෙනවා. එතකොට අපි ඒ වගේ අවස්ථාවක කරන්නේ මුලින්ම ලෙඩ අඳුරගත්තට පස්සේ දැන් අලුත් විදියටම අපි ජානවල ඇයි මේ ඒකට රෙඩේට හේතුුනේ කියලා ජානමය රිස්ක් එක අවදානම කොච්චරක්ද කියලා පරීක්ෂා කරනවා. ඒ පරීක්ෂාවටත් සමහර පරීක්ෂණ කරන්න රජයෙන් ගවර්න්මන්ට් එකකින් අපිට ෆන්ඩ්ස් නැහැ. එතකොට ඒකත් ප්‍රයිවට් සෙක්ටරකින් තමයි අපි කරගන්නේ. මොකද ඒක ලෙඩට කරන්න ඕනි. ඒ අනුව අපි කැටගරි කරනවා ලෙඩුම, ඊළඟට මූලිකවම තීරණය කරනවා මුලින්ම ඒ ජානමය රිස්ක් එක සහ අනිත් අවදානම් සහිත කලාපයක ඉන්නවනම් ඇටමිදුළු බද්ධයකට අවශ්‍ය යන්න වෙනවා කියලා.
3: යටත් විජිත සමයේ ඉවත් කරන ලද ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයන් නැවත ලබා ගැනීම සඳහා සාක්ෂි මත පදනම් වූ රාජතාන්ත්‍රික ප්‍රවේශයක් අවශ්‍ය බව නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පවසනවා. ඒ කොළඹ පැවති සම්මන්ත්‍රණයකදී අදහස් පළ කරමින් එෙහිදී අමාත්‍යරයා සඳහන් කළේ සංස්කෘතික වස්තුන් ජාතීන්ගේ ජීවමාන උරුමයක් ලෙස සලකා බලමින් ශ්‍රී ලංකාවේ උරුම ආරක්ෂාව හා ප්‍රතිස්ථාපන උත්සාහයන් ශක්තිමත් කිරීමේ වැදගත් වේදිකාවක් බවට එම සම්මන්ත්‍රණය පවත්වන බවයි. නීති විශේෂඥයන්, ඉතිහාසඥයන්, කෞතුකාගාර නියෝජිතයන් සහ ජාත්‍යන්තර හවුල්කරුවන් එක්ව සංස්කෘතික උරුමයන් පිළිබඳ නීතිමය හා ඓතිහාසික කරුණු එහිදී විමර්ශනය කළා. අතිපූජ්‍ය නිකපොත චන්ද්‍රජ්‍යෝති මහානායක ස්වාමින් වහන්සේ වෙත අක්තපත්‍ර ප්‍රධානය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ඒ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී මහාවිහාර වංශික උඩරට අමරපුර මහානිකායේ මහානායක ධුරයේ පිදුම් ලැබූ අතිපූජ්‍ය නිකපොත චන්ද්‍රජ්‍යෝති මහානායක ස්වාමින් වහන්සේ කෝටේ මාදිවෙල ශ්‍රී ඥානානන්ද බෞද්ධ මධ්‍යස්ථානය සහ හපුතලේ නිකපොත සුභද්‍රාරාම පිරිවෙන් මහාවිහාරය ඇතුළු විහාරගණයේ අධිපති ස්වාමින් වහන්සේ ලෙසද කටයුතු කරනු ලබනවා. උන්වහන්සේට අක්තපත්‍ර ප්‍රධානය කිරීමේ පුණ්‍යෝත්සවය පැවැතුනේ මහාවිහාර වංශික ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අනුශාසකත්වයෙන්. ඊට බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි මහතා සහ බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු නිලධාරින් මෙන්ම දායක දායිකාවන්ද එක්ව සිටියා. කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වා මාර්ග අවහිර කරමින් මහජන පීඩාවක් සිදු කිරීමේ චෝදනාවට විමල් වේරවංශ මහතා ඇතුළු 6 දිනකට ගොනු කර ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ජූලි 13 වනදා කැඳවීමට අධිකරණයේ නියෝග කළා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක බෝධරග මහතායි නියෝගයෙන් නිකුත් කළේ. එය අද නඩුව කැඳවූ අවස්ථාවේදී. එහිදී නඩුවේ සාක්ෂිකරුවන් අධිකරණයේ පෙනී සිටියේ නැහැ. ඒ අනුව වැඩිදුර සාක්ෂි විභාගයේ ජූලි 13 වනදා කැඳවීමටයි මහේස්ත්‍රාත්වරයා පියවර ගත්තේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඩල් හුසෙයින් කුමරු ලංකාවට පැමිණි අවස්ථාවේදී ඊට විරෝධය පළ කරමින් කොළඹ තුම්මුල්ල ප්‍රදේශයේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ඉදිරිපිට විරෝධතාවක් පැවතුනේ 2016 වසරේ පෙබරවාරි 6 වනදා. එහිදී මාර්ග අවහිර කොට මහජන පීඩාවක් සිදු කළ බවට චෝදනා කරමින් කොරුඳුවත්ත පොලිසියයි විත්තිකරුවන් 6 දෙනෙකුට එරෙහිව නඩුව පවරා තිබුණේ. විමල් වීරවංශ, ජයන්ත සමරවීර, වීරකුමාර් දිසානායක, පියසිරි විජේනායක, රොජර්ස් සෙනවිරත්න සහ මොහොමඩ් මුසම්මිල් යන විත්තිකරුවන්ට එරෙහිව මෙසේ නඩු පවරා තිබෙනවා. ලක්ෂ 20කට වැඩි වටිනාකමකින් යුත් දුම්වැටි තොගයක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. යුද හමුදා බුද්ධාංශයට ලද තොරතුරු මත ක්‍රියාත්මක වූ විශේෂ කාර්ය බලකා නිලධාරීන් වැටලීම සිදු කළේ වැල්ලවත්ත ප්‍රදේශයේදී. එදී නීති විරෝධීව අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ මෙම දුම්වැටි තොගය සොයා ගැනීමට හැකි වුණා. දුම්වැටි 22400 සොයා ගැනීමට හැකි වූ බවයි පොලිසිය පවසන්නේ. සැකකරුවන් සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා. දුරකථන රැහන් කපා උණු කර තඹවලට විකිණීමේ ජාවාරම පිළිබඳ තොරතුරු හෙළි වුණා. ඒ හැටන් ප්‍රදේශයේදී. හැටන් ටෙලිකොම් කාර්යාලය යටතේ පිහිටි නෝවුඩ් මස්කෙලිය සහ කාසල් රියාන ප්‍රදේශවල දුරකථන රැහන් කපා ළඟ තබාගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා. ඔවුන් රාත්‍රී කාලයේ වාහනවලින් පැමිණ දුරකථන රැහන් කපාගෙන ගොස් පුළුස්සා ඒ තුළ වූ තඹ අලෙවි කිරීම සිදු කර ඇති බවයි විමර්ශනවලදී හෙළිව තිබෙන්නේ. මෙසේ දුරකථන රැහන් කපාගෙන යාම හේතුවෙන් දුරකථන සම්බන්ධතාව නැනහිටීම සම්බන්ධයෙන් හැටන් පොලිසියෙන් ලැබුණු පැමිණිල්ලකට අනුවයි විමර්ශන ක්‍රියාත්මක වුණේ. ඒ අනුව නෝවිඩ් ප්‍රදේශයේ සිදු කළ පරීක්ෂා කිරීමකදී මෙසේ කපාගෙන ගිය දුරකථන රැහන් රැසක් හමු වුණා. පොලිස් භාරයට පත් වූ එම රැහන්වල වටිනාකම රුපියල් ලක්ෂ 40ක්. ඒ සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වුණේ රැහන් උණු කර ලබා ගන්නා තඹ කිලෝවක් රුපියල් 2500කට අලෙවි කර ඇති බවයි. ඔවුන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව හැටන් පොලිසිය සඳහන් කළා. ප්‍රදේශ කීපයක මිලිමීටර 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර මෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කවලත් තද වැසි ඇති විය හැකි බවයි කාර්ය නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවෙල් මහතා පෙන්වා දුන්නේ.
6: අද දිනේදී දිවයිනේ බස්නාහිර සබරගමුව මධ්‍යම වයඹ සහ උතුරු පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. එවැගේම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 50කට වැඩි තරමක තද වැසි අද දිනේදී බලාපොරොත්තු විය හැකි. අද දිනේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි වාර කීපයක් බලාපොරොත්තු වෙනවා. ඌව සහ නැගෙනහිර පළාත්වලත්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක පසුරු එකෙන් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු උතුරු මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට හමන පැයට කිලෝමීටර 30 සිට 40 දක්වා පමණ වන තරමක තද සුළං අද දිනේදී අපේක්ෂා කළ හැකි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පීවර ගන්නා ලෙස ජනතාවට මතක් කර සිටිනවා.
3: මේ අතර ජලාශ 18ක් තවදුරටත් වාන් තමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අධ්‍යක්ෂ ඉංජිනේරු HMPSD හේරත් මහතා පෙන්වා දෙන්නේ පසුගිය දිනවලට සාපේක්ෂව වාන් දැමීම මෙවන විට අවම මට්ටමකට පැමිණ ඇති බවයි.
7: වාරිමාර්ග දෙපාර්තමේන්තුවකින් පාලනය වන ප්‍රධාන ජලාශ 18ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 17ක් මේ වන විට වාන් දමමින් පවතිනවා. කෙසේ වෙතත් මේ වන විට පසුගිය දිනවලට සාපේක්ෂව මෙම ජලාශ වාන් දමන ප්‍රමාණය අවම මට්ටමක පවතින අතර මේ වන විට අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගනයේ නුවරවැව මහවිලච්චි ජලාශයද, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර වීරවිල සහ යෝධවැව ජලාශයද, කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැදුරුවේ ජලාශයද, මහනුවර දිස්ත්‍රික්කයේ නාලන්ද වැෑමැඩිලි සහ දේහෝ ජලාශද වාන් දමමින් පවතිනවා. මධ්‍ය පරිමාණ ජලාශ වල වාන් දමන ප්‍රමාණය මේ වනට අඩුමට්ටමක පවතින අතර ඉරියදී මෙම ජලාශවල ලැබෙන ජල ප්‍රමාණය සහ වර්ෂාපතනය අනුව මෙම වාන්දොට විවෘත කිරීමේ ප්‍රමාණයන් වෙනස් කිරීමට ඉඩ තිබෙන බවද දන්නවා.
3: අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා. ඉරානයේ කාලය අවසන් වෙමින් පවතින බව සඳහන් කරමින් ජනාධිපතිවරයා ආසිය ට්‍රුත් ගිනුමේ සටහනක් තබමින් මෙම අනතුරු ඇඟවීම නිකුත් කළා. ඉරානයේ ඉක්මන් වූයේ නැතිනම් ඔවුන්ට කිසිවක් ඉතිරි නොවනු ඇති බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ. ඉරානය සහ ඇමරිකාව අතර පාකිස්තානයේ මැදිහත්වීමෙන් සාම සාකච්ඡා පැවැත්වුවද ඒවාද එකඟතාවයකින් තොරව අවසන් වුණා. අමෙරිකා ජනාධිපතිවරයාගේ නව අනතුරු ඇඟවීමත් සමග විදේශ මාධ්‍ය පෙන්වා දෙන්නේ ඉරානය අමෙරිකාව සමග ගිවිසුමකට එකඟ නොවන්නේ නම් ඉරානයේ සමස්ත ශිෂ්ටාචාරයම විනාශ වනු ඇති බවට ට්‍රම්ප් මීට පෙරද ප්‍රකාශ කර ඇති බවයි. ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ රාජස්ථාන් රොයල් කණ්ඩායමට රී තරගයේ ජය ගැනීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් වුණා. ඒ කඩලු පහකින් ප්‍රථමයෙන් පන්දුවර පහර දුන් රාජස්ථාන් රොයල් කණ්ඩායම නියමිත පන්දුවාර 20 දී කඩු 8ක් දැවී රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 193ක්. පෙරතුරු නිමේදී පන්දුවාර 19යි පන්දු 2කදී කඩු 5ක් පමණක් දැවී ලකුණු 197ක් ලබා ගනිමින් තරගයේ ජයග්‍රහණය කිරීමට දිල්ලි කැපිටල් කණ්ඩායම සමත් වුණා. තරගාවලියේ 63 වන තරගයයි අද පැවැත්වෙන්නේ. චෙන්නයි සුපර් කිංග් සහ සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම් එක්වන තරගයේ අද රාත්‍රී 7:30ට චෙන්නයිදී ආරම්භ වෙනවා. ලක්කන්ද ප්‍රවෘත්ති යලි සිරස්තල යුද්ධයේ අවසන් කිරීමේ 17 සැමරුම හෙට ජනපති ප්‍රධානත්වයෙන්. අඩු පීඩනයේ පහව ගියත් නිරිත දිග මෝසම සක්‍රිය වන ලකුණු. ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල යළිත් ඉහළට. විදේශ අමාත්‍යාංශයේ විද්‍යුත් ලේඛන සහතික කිරීම තාවකාලිකව නවති. දුරකථන රැහන් කපා තඹවලට විකුණු දෙදෙනෙකු අත්අඩංගුවට. ඉරානයට ට්‍රම්ප්ගෙන් දරුණු අනතුරු ඇඟවීමක්. මෙලඟ ලක්කඩ ප්‍රවෘත්ති ප්‍රකාශය පස්වරු එකට. දැන් සංචාරයේ විශේෂාංගය.

0: අපේ රට ස්වභාව සෞන්දර්යෙන් අනූන රටක්. ගහකොළ, සතා සිව්පාවුන්, ඇලදොල, ගංගා සබා සුන්දරත්වය තවත් වැඩි කරනවා. එහෙම සුන්දරත්වයෙන් පිරුණු තැනක් තමයි මාදුගඟ කියන්නේ. මේ ප්‍රදේශය සංචාරක කලාපයක්. ඒ ගැන අද අපිට කියන්නේ සංචාරක සංවර්ධන අධිකාරියේ සැලසුම් සහ සංවර්ධන සහකාර අධ්‍යක්ෂ එස් ඩැඩීපන් මහතා.
1: සංචාරක සංවර්ධන අධිකාරියෙන් සංචාරක කලාප විදියට අපි මාදුගඟ ගැසට් කරලා තියෙනවා. ඒ මාදුගඟ ගත්තොත් ගාල්ල ඩිස්ත්‍රික් එකේ බලපදිය ප්‍රදේශය තමයි ඒක තියෙන්නේ. කලම්බුවෙන්දලා කිලෝමීටර් 80ක් විතර තියෙනවා දකුණු පළාත පැත්තේ. මාදුගඟ රිවර් කියන ගැත්තටම ඇක්ටිවිටීස් වලට ටුවරිසම් වලට සුදුසු තැනක්.
0: මනස නිදහස් කරගන්න අපූර්වම තැනක් තමයි කඩොලාන වනාන්තරය සහිත මේ මාදුගඟ.
1: මාදුගඟේ විශේෂත්වය තමයි ඔය මාදුගඟේ යනවා කඩලාන ටික, ඒ කියන්නේ මැන්ග්‍රෝස් ටික. ඒකේ වතුරෙන් තමයි ඒක මේ වෙලා තියෙන. ඒක තනිකරම කැලේ වගේ තමයි. ඒක පොඩි පාත් එක ක්‍රියේට් කරලා තියෙනවා. අපි දැන් සිංහරාජ ෆොරස්ට් එක ඇතුළට යනවා නම් කොහොමද? ඒ වගේ ලෑන්ඩ් එකේ නෝඩර මේක වතුර ඇතුළෙන් යනවා වගේ. ඒක බෝට් සෆාරි යනවා. බෝට් සෆාරි ගිහිල්ලා කුරුඳු තුබත් වගේ එකක් තියෙනවා. ඒක ඇතුළ පොඩි කමියුනිටි එකක් ඉන්නවා. ඒගොල්ලෝ කුරුඳු වගේ තියෙන ස්පෙෂල් ශේෂ කියන එක හදන්න කොහොමද ඔක්කොම කියලා දෙනවා. එහෙම රවුන්ඩ් ට්‍රිප් ගිහිල්ලා ඉබ්බසේ සම්පූර්ණම නේචර් ලවර්ස් තමයි ගොඩක් ඔතන දැනන්න. පොඩක් රිලැක්ස් එක මයින්ඩ් රිලැක්ස් වෙන්න තමයි ඔබ යන්නේ.
0: මේ සංචාරක කලාපයට ආවොත් තවත් අපූරු දේවල් රසක් විඳ ගන්න පුළුවන්.
1: එතන තියෙනවා ෆිෂ් බා. අදලා තියෙනවා තැනක්. ඒක ඇත්තටම එතන ඉන්න කමියුනිටි එක තමයි ඒ කරන්නේ. ඒ ප්‍රදේශයේ ඉන්න කට්ටිය තමයි පොඩි පොඩි තැන් හදලා තියෙනවා. ඒක ඇතුළේ ෆිෂ් ඔක්කොම තියලා ඒ හදලා තියෙනවා. ඒ ෆිෂ් ග්‍රැබ් එක එතන ගියා නම් සකුල් ටික තියලා ෆිෂ් ග්‍රැබ් ස්පා වල ෆිෂ් ග්‍රැබ් එක ගන්න පුළුවන්. ඒ වගේ බර්ඩ් වොචින් ඇත්තටම මේක ගත්තොත් ඩේ අවුටින් වලට තැනට කට්ටිය යන්නේ. විශේෂම ෆොරිනර්ස්ලාත් යනවා, ලෝකල් ටුවරිස්ට්ලාත් යනවා.
0: ස්වභාව ධර්මය දායාද කරපු මේ සුන්දර මාදුගඟ ලබා දෙන්නේ පුදුමාකාර සිසිලසක්.
1: පිටරටවලට ගත්තොත් සිංගප්පූරුවේ රටවලට ඕවගේ හදලා ගන්නවා. අපිට ඇත්තටම ලංකාවේ තියෙන නැචරලි ඒක ආපු එක තමයි මේ මාදුගඟ මාර ලස්සනයි. කූල් එක තමයි යන්නේ. සම්පූර්ණම සීතල කතියත් එක්ක ඇතුළට යන්න පුළුවන් බෝට්ටුවේ.
0: ස්වභාව සෞන්දර්යයේ අපූරු නිමවුමක් වෙච්ච මාදුගඟ මතු පරම්පරාවටත් ආරක්ෂා කර ගැනීම අපි හැමෝගේම වගකීමක්. හිත නැවතුණු තැන සංචාරේ. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: Radio ITN රටට වග කියන රේඩියෝව.
1: දවල් 12:25 දැන්.

0: මොකසේ කාරේ?
1: අනේ මැනිකේ අනේ අන්නකෝ ඉතින් ඕකනේ කියන්නේ. ඉතින් යශෝදරාගෙන් ගුටි කාපු එකට ඉතින් ගෑණියන් ඉනම කියන්නේ ඔන්න ඕකට තමයි. ඉතින්
0: දෙයනේ මේ මිනිස්සයා මට ගොනා කිව්වා. හිතේ උපන් මාගේ මිසේ කාරේ. මේ අයියෝ කවුරු හරි ගෑල් ළමෙක් පස්සෙන් යන දැක්කද?
2: ඇත්ත කියපන්, බොරු කියන්නේපා.
3: අපෝ බොරු කියන එක මම උපන්තේ කර දන්නෙත් නෑ, දැකලත් නෑ, කියන්නෙත් නෑ, කියනෙම මාස්ටර් කරන්නෙත් නෑ අක්කේ. අක්කේ බොරු කියලා කියන්නේ එකක් කිව්වට පස්සේ ඒක වහන්න 100ක් විතර කියන්න වෙන මොන අසරාණ සංකල්පයක්. ඒක නිසා අපි ඇත්ත කතා කරමු.
0: අනේ හරි මල්ලි, ඔයා කියන්න මේ අයව එහෙම කොයිද හරි දැක්කද?
4: සතේ දින පහේම රාත්‍රී 9ට ITN බලන්න.
5: Beat.

दबा दो लहाई बिना रे तीस पहाई वेलाबो खाटिया प्रवृत्ति है मैं हूँ आधा प्रवृत्ति यहाँ ला आई था आठ बीटे के कुत्ते ना वेलाबो उन्हें आठ दिनों था पुंछी वेलाबा मैं पत्रे ने मंदा बाले के बने कंगे पत्री ने वा तब सिंधु आहान दी ना इन्हीं समय पत्र मैसेज का दान और पलायन कर मत देना बिंदु आई हताई अनु तुनाई पहाई अनु तुनाई हाथ ඔයාගේ WhatsApp මැසේජ් එකක් මේ පැත්තට එවන්න හරිද? ප්‍රවෘත්ති කියන වෙලාවයේ හෝගාලමට මැසේජ් කරපු කට්ටියක් තමයි මේ මතක් කරන්න යන්නේ. සුබ දවසක් සින්දුකට මාවත් එකතු කරගන්න කියලා කෑගල්ලෙන් මැසේජ් එකක් දාලා තියෙන උපනන්ද ඔයාව ගොඩක් ආදරෙන් ඊළඟ සින්දුට එකතු කරගන්න. අපිවත් ලස්සන සින්දුකට එකතු කරගන්න කෝගල් මැසේජ් එකක් දාලා තියෙනපා. අලව කූල් හවුස් එකෙන් තමයි මැසේජ් එක එන්නේ උපාලි. ඔයාගේ මැසේජ් එක තමයි මම මේ කියුවේ. එකතු කරගන්න කියලා තියෙනවා ආයතනයේ අධිපතිතුමියව. එතකොට අධිපතිතුමා මේ හැමෝම එකතු කරගෙන සමිතා සිසිර නිලන්ති වසන්ති මේ හැමෝමත් එකතු කරගන්න කියලා කියනවා සින්දුවකට. හරි හරි ඒගොල්ලොන්ගත් එකතු කරගෙන මට සින්දුවක් දෙන්න කියලා තියෙනවා. මාතලෙන් දිල්රුක්ෂි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඔනෑමත් එකතු කරගන්න. ඔයාගේ පවුල හැමෝමත් එකතු කරගෙන ඔයාලත් ලස්සන සින්දුවක් දෙන්නම්. හරිද? අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. අලව කොහලේනෙන් ජයකලනි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. උපාලේ චිත්‍රානි මාධව කසුන් අතුළු මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. අපිවත් එකතු කරගන්නකො කියලා දාලා තියෙනවා. පොඩකින් හුස්මක් ගන්නක. අවිස්සාවෙලින් තමයි මැසේජ් එක එන්නේ අමිල. එතකොට අම්මා තාත්තා මේ හැමෝම එකතු කරගන්න කියලා දෙව්මින තමයි මැසේජ් එක මේ පැත්තට එවලා තියෙන්නේ. ලස්සනම ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න කියලා මේ මැසේජ් එක දාලා තියෙන්නේ හිමාෂි. හිමාෂි ඔන්නයාවත් එකතු කරගන්න ලස්සන සින්දුවකට මේ වෙලාවේ. දවල් 12යි විනාඩි 37යි කියන්නේ අපිට තව කතා කරන්න වෙලාව තියෙනවානේ. එහෙනම් මේ පැතර මැසේජ් එකක් දාලා තියන්න 0.7 0.3 93.5 93.7.

0: බෑවට එහෙම කන් ගොඩ වෙන සද්ද
1: ලේට ගන්න මොනවදලු සමුන්නට කිසි වැඩක් හරියට කරගන්න බෑනේ
2: හරි බබා වැඩ ඉවරුම් ගමන් එනවා ඔය ඔෆිස් එක ළඟට විදින්නකෝ
3: හරි හරි දැන් ෆෝන් එක තියන්නකෝ මා ලිස්ට් එක දාන්න මම එනකොට අරන්
1: මේ වෙලාව නම් එපා නේද
4: ලංකේ විශ්වාසයෙන් දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින්ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් ස්වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011767979
0: ලකන්ද රේඩියෝ ITN

දවල් 12 විනාඩි 48 වෙලාව. මට යන්න වෙලාව ලං වෙන ගමන් නේද තියෙන්නේ. යන්න කලින් ඉතින් කටිය හැමෝම එකතු කරගෙන යන්නේ. ඔයාලව අහක දාලා යනවද මම? නෑ නෑ නේද. අනේ හින්ද මම එකතු කරගන්න හදනේ. මට මේ වෙලාවේ මැසේජ් එකක් දාපු ඔයාව බලන්න ඔයත් ඉන්නවද කියලා. අපිට සින්දුවක් දෙන්න කියලා මාතලේ ඉඳන් කුමාරිතවයි මැසේජ් එක දාලා තියෙන්නේ. නයිනි ගෞමිනී සුභාෂිනී මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. අනිවාර්යයෙන්ම එකතු කරගන්න. සුබ දවසක් චාරු. ලක්කඩ හගෙන වැඩ කරන ගමන් ඉන්නේ කියලා චින්තක තමයි මැසේජ් එක දාලා තියෙන්නේ කොරියාව ඉඳන්. කොච්චර දුර වුණා චින්තකට මාව මතක වෙලා නැහැනේ. චින්තක ඔයාවත් ගොඩක් ආදරෙන් ඊළඟ සින්දුවට එකතු කරගන්නවා. සුබ දවසක්. අපිට සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා අහනවා. වෙන පුෙන් රස එතකොට මානෙල් දුවල දෙන සුසානි සුරේණී පුතාල සුලලිත ජේකබ් ඔබෙත් හනතන් චූටි දූ තීර්ෂා අයිය රංජිත් අක්ක මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. මං හිතනවා හරියට කිව්වා කියලා. ඊට පස්සේ කොරියාව පැත්තට ගියාට පස්සේ මම යන්න හදන්නේ කුවේට් වලට. කුවේට් වලින් මේ වෙලාවේ මම වහගෙන ඉන්නවා ප්‍රියන්ත. වයිෆ් කාන්තිවත් එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඕකේ. අනිවාර්යයෙන්ම එකතු කරගන්න ඕන ඔයාවත්. ඊට පස්සේ ලස්සන සින්දුවක් දෙන්න කියලා අම්පාරේ නම් මැසේජ් එකක් දාලා තියෙනවා. කරුණාදාස හිවගේ වසන්ති ජයසේකර රුචිර ශ්‍රේහාන් සෙවන්දි මෙන්න මේ කටිව එකතු කරගන්න කියලා තමයි කියන්නේ. ඕකේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ කුරුණෑගල පැත්තෙන් වෙන්න මෙහෙම දෙයක් කියන ඔබේ හඬින් වැඩසටහන දිලිසෙනවා. සැහැල්ල හිනාව හිත සනසනවා. සමන් දෙන්නන් හදවතට ළඟ වෙලා ළඟා වෙලා වෙන්න ඕනේ මං හිතන්නේ. දවසම ලස්සන කරලා යනවා. එච්චරයි වෙන්න ඕනේ කවි නේද? එන කවි ඔයාවත් ගෙන කාදරෙන් ඊළඟ සින්දුවට මං එකතු කරගන්නවා. ඊට පස්සේ රුමේෂ් මැසේජ් එකක් දාලා තියෙනවා. විනාඩි 50යි දැන්.

0: දවල් 12 විනාඩි 54යි.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: හැම්බෙලම එහෙම කන් ගොඩ වෙන සද්ද.
3: මේක ගන්න.
4: මොනවද අලු? සමුන්නට කිසි වැඩක් හරියට කරගන්න බෑනේ.
2: අයිබෝවන්
0: අද සද්ද මේ සද්ද මේ හැම සද්දෙම මැද්දේ කූල් වෙන්න රිලැක්ස් වෙන්න බලාගෙන හවස 4ට ලකඳ ඉවනින් ඩ්‍රයිව් එකත් එක්ක

0: සම අනුග්‍රහය
1: රසයනුත් ඉහල ගුණයනුත් ඉහල විජය තෝසේ මිශ්‍රණය
0: විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට හට් බීට්

දවල් 12යි විනාඩි 55යි වෙලාව. ඒ කියන්නේ ඉතින් හાર્ට් බීට් චෙක් කරන්න යන්න වෙලා පැවිලා කියන එක. අදට ගියාට ඉතින් හෙටත් ඔයාට හાર્ට් බීට් හඳ පළයන් කැවතින. දැන් මං ගියාට පස්සේ චාමියන ලස්සන සින්දු ටිකක් අරගෙන හාට පළයන් හවස 4 වෙනකම් චාමිත් එක්ක ලස්සන සින්දු ටිකක් අහන්න. එහෙනම් ඉතින් අදට මට යන්න වෙලාව හරි නිසා මම ගිහින් එන්නම්. අද මාව අහපු මට මැසේජ් එකක් දාපුවාල හැමෝටම මං ගොඩක් ආදරේ. එහෙනම් මං ගිහින් එන්නම්. ඔයාලට සුබම සුබ දවසක්. මම චාරෝ.

0: மைதா வாய் பீட் இட் மிக்ஸ் வெட்டர் ஹார்ட் பீட் අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් කම්මුණොත් මොනවාද කරන්න බැරි? මෙගා පවර් ටැග්ද ඩබල් වෙලා. සුපිරි ටැග් තුනක්. ප්‍රථම ටැග් 120. ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයකට ටැග්. මෙගා පවර්.

ලංකාවේ

0: ലക്കണ്ട് പ്രവൃത്തി സമഖിൻ മമ സമീര കാര്യവസം പ്രവൃത്തി സംസ്കരണേ മനോജ് ഗുഡവിധാരണ
1: ുര ඇති TVS അലവി നിയോജിതയാൻ വെത്തി വടിന ദുരത്തേക്ക് അൽമാരിയാക് നോമിലി TVS അഗ്രി ബിസിനസ് വെത്തി സൊനാലിക ട്രാക്ടറിയ
0: දෙවෙනිපුර ක්‍රියාත්මක අපරාධ සහ මද්‍රව්‍ය මැඩලීමේ මෙහෙයුම යටතේ ඊයේ දිනේදී පුද්ගලින් 22474 දෙනෙකු පරීක්ෂාවට ලක් කර තිබෙනවා. සැකපිට අත්අඩංගුවට සංඛ්‍යාව 641ක්. අපරාධ සම්බන්ධයෙන් ඍජුව පුද්ගලින් 10 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. වරෙන්තුකරුවන් 315 දෙනෙකු හා විවෘත වරෙන්තුකරුවන් 189 දෙනෙකුද ඒ අතර වනවා. බේමත් රියදුරන් 142 දෙනෙකු සහ පරීක්ෂාකාරී රියපැදවීම සම්බන්ධයෙන් 115 දෙනෙකු අත්අඩංගුවට ගත්තා. වෙනත් රථවාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 4185 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා. නේපාලයේ ප්‍රසිද්ධ කඳු නැගීමේ මග පෙන්වන්නෙකු වන කාමි රීටා 32 වරටත් එවරස්කන්ධ තරණය කර තිබෙනවා. ඒ වැඩිම වාර ගණනක් එවරස්කන්ධ තරණය කරමින් මේට පෙර ඔහු විසින්ම පිහිටුවා තිබූ ලෝක වාර්තාව යලිත් වරක් අලුත් කරමින් මෙවන විට ඔහුගේ වයස අවුරුදු 56ක්. ඔහු ප්‍රථම වරට එවරස්කන්ධ තරණය කළේ 1994 වසරේදී.

0: නේපාලයේ සංචාරක දෙපාර්තමේන්තුව කාමී රීටාට සුබ පැතුම් මෙක් කරමින් සඳහන් කර ඇත්තේ ඔහු කඳුකර සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා විශාල දායකත්වයක් ලබා දී ඇති බවයි. මෙලඟ ලක්හඬ ප්‍රවෘත්ති පස්වරු දෙකට
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ராட்டத்தை வாக கியன ரேடியோ
1: தன்னவாத டைம் பாஸ் කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මිනිස්සු එක්ක තෝරගන්නේම

0: කරන්න ඕනම නම් සතිය දෙනකල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: ඕවර් ටයිම් බීට්ස් විත් ජාමි ජාමි.

සුබ දහවලක් වේවා. අද මේ මාස 18 වෙනිදා අපි සඳුදා දවසේ මුණ ගැහෙන අලුත් සතියක ආරම්භයත් එක්ක කොහොමද ගියුණු දවස් දෙක සතිය අන්තය? මං හිතන්නේ නේද ජීවිතේ තව අලුත් පියවරක් තියන්න හිතට යම් අත්ලක් ලබා දුන්නම එවැනි මොනෝමහය දෙයක් කරන්න මං හිතන්නේ වන් දිනු. නිකම්ම නිකන් ඒ දවස් දෙක ගත කළා ඔෆිස් ආවට වැඩිය. මෙහෙමයි සාමාන්‍යයෙන් අපි මේ අපේ ජීවිතයේ ජයග්‍රහණ සහ පරාජයන් ගැන කතා කරනකොට හිතලා බලන්න සාමාන්‍යයෙන් පුංචි දරුවෙක් බැලුම් බෝලයක් අතේ තිබ්බත් ඒ බැලුම අතින් ගිලිහිලා ගියත් මොකද කරන්නේ? එයාලගේ මූණේ තියෙන හිනාව වෙනස් වෙන්නේ නැහැ බොහෝ දුරට. අපි මිනිස්සු විදියට ඉන්න අපේ චූටි කාලේ අපේ ළමා කාලේදී අපේ මනස ටිකන් හිස් කඩදාසියක් වගේ. ඒකෙදි අපිට ওই ජය පරාජය ගැන එහෙම හැඟීමක් නැහැනේ. අපිට ලැබෙන ඕනෑම දෙයකින් අපි ඒ කාලේ සතුටටපත් වෙනවානේ. හැබැයි කාලෙත් එක්ක අපේ වහසත් එක්ක අපේ මනසට වැටලා තියෙනවා එක්තරා සිතෙවිල්ලක් අපිට හරියන්නම ඕනේ. ඒක වරදින්න බෑ. එතකොට හැමදාම එහෙම වෙන්නේ නෑනේ නේද? හරියනවා තමයි. හැබැයි සමහර තැන්වලදී අපිට වරදිනවා, අපි පැරදෙනවා. එහෙම තැන්වලදී අපිට පුළුවන්කමක් තියනවා නම් අර ජයග්‍රහණයන් වගේම අර පරාජයන් පිළිගන්න වගේ මේ පරාජයන් සමරන්න. ඔන්න එතකොට අපි හිත පිළිගන්න පටන් ගන්නවා. ඔයා හැමදේම බාර ගන්න ලෑස්තියි කියලා. තවදුරටත් ඔය මානසිකව කඩා වැටෙන්නේ නැති වෙන්න ඒක හොඳ පියවරක් වෙනවා. ඒක නිසා මම ඔබට යෝජනා කරන්න කැමති ඔබේ ජීවිතයේ ජයග්‍රහණයන් වගේම පරාජයන් පවා සමරන්න පුරුදු වෙන්න. ඒ පරාජයන් එහෙම උනේ ඇයි කියලා හිතන්න පොඩ්ඩක් උත්සාහ කරන්න. ආයි එහෙම නොවෙන්න ඔයාගේ හිත ශක්තිමත් කරගන්න. එහෙම වුණාම ඒක සමරන්න හේතුවක් නෙමෙයිද මං කියන්නේ. හරි එහෙනම් ජයග්‍රහණ පරාජයමේ හැමදේම මැද්දේ හිත සහල්ලුවෙන් තියාගෙන අද තවස 4 වෙනකන් ලස්සන සින්දු ටිකක් අහගෙන වැඩි ටික පිළිවෙලට කරගෙන යන්න. ඕල් ටයිම් බීට්ස් ඉට් චාමි පටන් ගන්න තියෙන්නේ 0.7, 0.3, 0.3, 0.5, 0.3, 0.7 මැසේජ් එකක් එවන්න පුළුවන්. ඒ වගේම ලක්කර ෆේස්බුක් පේජ් එකට ගිහිල්ලා මගේ පෝස්ට් එකක් තියෙනවා. ඒක බලලා ඒකට ලයික් කරලා කමෙන්ට් එකක් දාලා ෂෙයා කරන්න තමතක කරන්න එපා. දවල් 1:13

0: දොස්තර එකයි වෙන අටදහසයයි.
1: ධම්මපදය තථාගත සම්බුද්ධ දේශනේ සනාතන මధుර භාෂණය සකල මනුෂ්‍ය වර්ගයාගේ බුද්ධි මහිමය සහ ඥාන දර්ශනය කූට ප්‍රාප්ත කිරීමින්ද ලෞකික මෙන්ම ලෞතුරා වූ විමුක්ති මාර්ගය එලිපෙහෙලි කිරීමින්ද දේශිත සම්බුද්ධ වචනේ හරය ධම්මපදයේහි අන්තර්ගත වෙයි. ධම්මපදය සමස්ත ලෝකවාසී බෞද්ධයින්ගේ සදා වන්දනීය ධර්ම ග්‍රන්ථය වන්නේය. මානව වර්ගයාගේ විමුක්තිය හා විභූතිය උදෙසාද සමස්ත ලෝකයේ ශාන්තිය උදෙසාද එම සනාතන සද්ධර්ම චින්තාවන් යුගයෙන් යුගයට ජීවමානව පවතිනවා.

0: බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසකට රුපියල් 25000ක් දක්වා මිල තිගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: FM 93.5 FM 93.7 ලකන්ඩා රේඩියෝ ITN
1: දවල් 1යි වෙනාඩි 18යි.
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: තියෙන සමහර ලස්සන පාරවල් හොයාගන්න නම් ඔබට මොහොතකට අතරමං වෙන්නම වෙනවා. එතකොට ලස්සනගේ ඇහෙන මතක මම් පෙතක සනසෙල්ලේ අතරමං වෙන්න කැමති නම් විතරක් දවල් එකේ ඉඳන් හතර වෙනකම් මාව අහන්න.
1: All Thai beats with Chami.
2: Suno na sang mal mal.
0: දවල් එක පහ වෙලා වෙනාට 24යි වෙලාව 0.7 0.3 0.3 5 0.3 7 ඒ මැසේජ් නම්බර් එකට හවස 4 වෙන්න කලින් වට වෙලාවක් තියෙනවා නම් මට මැසේජ් එකක් එවන්න පුළුවන් නේද? සුබතවසක් ශාභිවාට වැඩ කරන ගමන් අතත් අහගෙන ඉන්නවා කියලා කොරියාවෙන් චින්තක මැසේජ් එකක් එවලා තියෙනවා. අකි තමද පළවෙනිට මම මැසේජ් එකක් දැකින්න. සුබතවලක් වේවා ඒජේ අනුර ඔයාව ආතරෙන් එකතු කරගෙන මම පුස්සල්ලාවෙන් මේ කවුද මේ කියලා බලමු. බරුදල් පොලින් නෙසල් ප්‍රනාන්දෝ ලහිරු ශහනේ නතාලි ශනාරා දුමින්ද සයිරි ශනාල් මිරොන් එක ඇන්ටන් වසන්ත මැක්සිමස් ඔයාලවත් එකතු කරගන්න. ඊට පස්සේ අපිටත් ලස්සන සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා අහලා තියෙන්නේ. දින දෙකකට පසු අහන්නවා කියලා තියෙනවා. අපුටාපෙන් චන්දනකේ හැම්මදි ජපානෙන් පොඩි දුවතිල් ශී තංගලේ නාතරණිය බින්ද ශ්‍යාමා ජෝන් ඔයාවත් එකතු කරගන්න. ස්තුතියි වැඩ අතර කොහොමද වෙලාවක් වගේ මට මැසේජ් එකක් එව්වට. සුබදහමලක් එවා චාවියක් අතත වරදත්තන්නේ නැතුව ඔයාව අහන් ඉන්නේ. නුවරින් ශෂිනී ලස්සන සින්දුවක් ඕනේ කියලා කියන්නේ. සුබදාසක් එවා ඔයාට. කියනවා සියල්ල ඉවසන අතුරු පමණක් ඔබ හොඳම කෙනා විය හැකි. එරෙහිව නැගිටි පළමු තත්පරයේ සිට ඔබ තරම් නරක තවත් කෙනෙක් නොමැත. මීටිං වලදීම එහෙම වෙනවනේ. ඔෆිස් වල ඉන්න අය දන්නවනේ ඒක. අනේ කමක් නෑ නේ දන්නේ. ඒකයි විනාඩි 25

0: 93.7 ලකන රේඩියෝ ITN
1: තිමිර උඩල මත්ත නිර්මාණයක්.
2: ඔය පත්තරේ දිහාම බලාගෙන ඉඳලා හරියන්නේ නැහැ. ගෙදර සිද්ධ වෙන දේවල් ගැන ටිකක් බලන්න.
3: මේ ගෙදර වෙන දේවල් මම හොඳට බලාගෙන ඉන්නේ. කට වහගෙන තේක දීලා යනවද මෙතනින්?
2: මොකටද තේක දෙන්නේ? මං අරගෙන යනවා.
3: ඕන දෙයක් කරගන්න.
1: සිහිනක තනි වෙලා.
4: සතියේ
1: දිනවල රාත්‍රී 8:30ට ITN බලන්න.

0: රාත්‍රියේ දිනමලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහර සඳදිය දහර
2: පසර 1යි වෙනාඩ 2යි
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
2: 0.7, 0.3, 0.95, 0.97 එවලා තියෙන messages අපි මෙසෙන් දෙන්න පස්සේ බලමු

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: ලෝකේ මනුස්සෙක්ට දැනෙන ධර්මතම හැඟීම මොකක්ද කියලා දන්නවද?
2: ඔව්, ඒ මනුස්සේ

0: ඇබේමත් කලාවෙන්න
1: ඕවටයි බීට්ස් විත් චාමි
0: සතේ දෙනව දවල් එකේ ඉඳන් හතර වෙනකන්
2: සංචල හිත කිති කැවුනා තෙන්දරවදනට ඩිංගක් ලඟ වෙන්නට හිතුනා
1: ඕවටයි බීට්ස් විත් චාමි
0: ඒක තනි කරම ඇබේය පසර එක පහු වෙලා විනාඩි 34යි වෙලාව. ලක්කන Facebook page එකට ගිහින් බලවද all time bits එච්චාම අපේ post එකක් තියෙනවා කියලා දැක්කද? දැක්කා නම් එකට like එකක් දාලා comment එකක් දාලා තියාන මම තුනේ පැදී අත අනිවාර්යෙන් කියනවා. වෙනද හැමදාම කියන try කළාට වෙලාව මැද වුණාද මම කොහොමරි වෙලාව balance කර ගන්න බලන්න. චාමි සුබ දවසක් වේවා කියලා සරත් චන්ද්‍ර රයි ගමින් එවලා තිනවා message එකක් අපි සිඳුවක් අහමු ඊට පස්සේ අත උපන්දනයක් තියෙනවා කියලා දිග message එකක් එවලා තිනවා හසතරා කියන්න යන්නේ අහගෙන නේද බර්ත විශ් එකක් තියෙනවා පොල් කහවිල දුටුගැමුණු හන්දිය DP education ඉංග්‍රීසි මැඩම් ගැන කියන්න කියලා තියෙන එක බර්ත් එක කියලා සඳක් වගේ පායලා මගේ ලෝකෙට එළිය දෙන්නේ සඳ සිසිලක් වගේ හරිම තුටින් අකුරු කරමි මම ලෝකේ දිනනා පැතුමින් දෙවනි අම්මා විය ඔබ මට සඳ කිරණක් මෙන් සුබ පතනවා අත දින හත පිරිසතුටින් සියක් ආයු ලැබ නිදොක් නිරෝගී සෙනෙහස හා ආදරේ පිරිසුබම සුබ උපන්දිනයක් වේවා යේෂා මැඩම් එහෙම තමයි විශ් එක තියෙන්නේ අම්මා අප්පච්චිත් එක්ක යසින්දි හසන්දරාදව ලක්කනත් එක ආදරෙන් සුබ පතනවා කියලා තියෙනවා හැපි බර්ත්ඩේ අයෂා මැඩම් කියලා තමයි උන්න කියන්න තියෙන්නේ සතටින් ඉඳ ලැබෙව පුංචි දොයගේ ආදරණීය සුබ පැතුමක් නිසා අපි ගොඩක් ආදරෙන් මතක් කරනවා ස්තුතියි හසන්දරා අපි වාත ආදරෙන් මතක් කරනවා හොඳයි හයි චාමි අපිත් ඉන්නවා සින්දුවකට කවුද යමි ප්‍රඩක්ස් පොතු පිටියෙන් වාත වෙන සමන්ත වගේ මැසේජ් එක ස්තුතියි අපි සින්දුවක් අහමු පස්සේ අපි යනවා ඔපෙල් ෆැෂන් එකේ අයව බලන්න චුට්ටක් කවුද ඉන්නේ අද ඇවිල්ලා ඔස් වැඩ කරන්න කවුද ඇවිල්ලා තියන්නේ විමල සේන දිලංක නදේශන් රසික චනිතු පසිදු චමෝද කයන් සිරිවංශ ගාමිනී ලසිත චුට්ටි අනුර ශාන්ති කුමාරේ නිරෝෂා හර්ෂණී සුභා දිනුෂා කමනී චන්ද්‍රානි හිරේෂා නයනී දිල්ප චිත්‍ර එයාව එකතු කරගන්න ඕනේ විශේෂයෙන්ම දිල්ප චිත්‍ර කියන්නේ ඇයි එයාක නම එහෙමද තියෙන්නේ සුබ දවසක් චාමියක්කේ ඔයාගේ ප්‍රෝග්‍රෑම් එක ඇව්වට මං මැසේජ් කරන්න පළවෙනි වතාවට කියලා තියෙන මොන් අව ආතරෙන් පිළිගන්නවා බොයගොඩි ලක්ෂානි ස්වර්ණ ජයන්ති විද්‍යාලයේ 2025 බැච් එකේ යාළු ඔක්කොමලව එකතු කරගෙන ලස්සන සින්දුවක් අහන්න ඕනේ කියලා ඒ මැසේජ් එකේ තියෙනවා ලක්ෂානි දිකටම මාව අහන්න ඕනේ ඔයා හරිද නෝරද මම මැසේජ් එකක් යවන්න ඕනේ කොහමනේ මං ඔයාව අපේ රැහට එකතු කරගන්නවා ඔයා දැන් අපේ රැහේ කෙනෙක් ඒකයි විනාඩි 37යි සෙදුවක් අහලා මේ පැත්තට එන්න

105 FM 93.7 La Khanna Radio ITN Rita Vibe Beat Ek Mix Winner

0: ඇහෙ දෝරගගේ තලනහි නහදෙම විපෙනිලා
1: සම අනුග්‍රහය
2: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනාද කරන්න බැරි මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා සුපර් ටැග් තුනක් ප්‍රථම ටැග් 120 ලක්ෂ දෙකේ ටැග් සමග සුපර් අංකයට ටැග් මෙගා පවර්
3: From the channel that shaped generations From the stories you grew up with Movies that resonate Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max
4: වෙලාව දන්නවද 1:42
5: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි
4: මතකද මැසේජ් නම්බර් එක 0703 93 5 93 6

0: FM 93.5, FM 93.7, La Kana, Radio ITN.
1: හැම කාලෙටම කැලපෙන හැම තාලෙම සින්දු හැමෝටම කැලපෙන්න
0: පැය
1: තුනක් එක දිගට සද්දට මහන්න සතියේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකම්

0: Tommy.
1: Miskara kan ne pa? Pasalu ekahe binade hatale sahatai velawa. සබදාව ලක්ෂාමේ කුඩුමහතුගෙන් මේ මැසේජ් එක බොස් සම්පත් රේණුකා මානෙල් නන්දනී නයනා උදේශී දුලේකා නිලෝකා නුවන් පහන් එකතු කරගන්න කියලා දිලේකා එපු මැසේජ් එකට ස්තුතියි වේද. ඊට පස්සේ අද දවසේ සතුට පිරිය සුන්දර වාසනාවන්ත දවසක් වේවා දුවේ කියලා තියනවා ජය මාමා. ආගේ මැසේජ් එක කියන්න හදන්නේ අදත් ඉතින් මෙන්ද වගේම අහන් ඉන්න බලන් ඉන්නා කියලා තියනවා. වේරකොඩි බේකරියකෙන් ලොකු බොස්ස පුල් පොඩි බොස්ස වරුණ ලක්ෂ්මි මිස් ධනුෂ්ක මදුෂංක චම්ප මිස් එකතු කරගන්නයි. ඊට පස්සේ අපි යනවා කොහෙටත් අන්නවා අද ග්ලෝබල් අපරල් එකේ අය එකතු කරගන්න. අනෝමා ජාති සුසිලා මිස් මාහිරස ලතා මදු ප්‍රියන්ත ඒ හැමෝම එකතු කරගන්න ඕනේ. සන්නාලියන්ගේ මතකයේ ටික හරි ලස්සන නිසසක් වෙලා තියෙනවා. ඒක ඇත්ත නේද? මැසීම ඇගේ ආඩම්බරය හා කීර්තිය විය. ඇය භාවිතා කළ ඉන්දිකටුවක් සහ නූල් එම මැහුම් තුළින් නිමාවන වාටිය ඇය නිමා කරන නිර්මාණයට හරි අපූර්වට එකතු කරයි. වඩත් නිමාවක් ලබා ගැනීමට එකතු කරන බොත්තම් සහ ස්ටිපර් ලස්සන නිමාවක් ලබා දේ. ඇයගේ නිර්මාණයට ලබා දෙන කාලය කොපමණ දැයි කිවහොත් දවස සම්පූර්ණ වූ බවක් ඇයට නොදැනේ. ඇගේ හදවත කෙතරම් බර වුණත් ඇගේ දෑත වේගෙන් වැඩ කරයි. මේ සියල්ලක් තුළින්ම පිළිබිබුවන්නේ ඇගේ තේජස සහ කලාත්මක හැකියාවයි. ඒ අය තමයි අපේ රටට සැහෙන සම්පතක් ලබා දෙන්නේ නේද? ඒ අය නිසා තමයි අපේ රට වැඩියෙන්ම විදේශ විනිමය ප්‍රමාණයක් ගන්නෙ. ඒසා ග්ලෝබල් අපරලගේ ඔක්කොම මම ආතරනේ මතක් කරනවා වගේම ලස්සන සින්දුවක් ගන්න එකතු කරගන්න. අපි තාගෙන ඉන්නේ ලස්සන සින්දුවක් දනවද කියලා අහන්නේ නෝකා. ඒ නෝකා කොහෙන්ද කියලා මමම හොයලා කියන්නද? කණ්ඩලමෙන්. අද මැසේජ් එක මොකෝ හදිස්සියට වගේ වෙලා තියෙන්නේ. චාමි අතත ලස්සන ගී ගොන්නක් අහන්න ඕනේ කියලා තේමු. මේ වෙලාවේ අම්බෝයේ කොටේ ඉඳන් සුමනක් සුසන්ත ලස්සන්ත ට්වින්ස්ලා එකතු කරගන්න රුවංශ ජගත් සුජා ඉන්නවා කියලා තියෙනවා. මගේ වටේ සෑහන ශ්‍රාවක පිටිසක් ඉන්නවා කියලා එයා දැනගෙන තියෙනවා. ඒ අතර මෙන්න මේ සින්දු අහන්න ඕනමයි කියලා දිනේෂ් මැසේජ් එකක් එවලා දෙව්වා. අහන්නතෝ කොහොමද?

0: FM 93.5, FM 93.7, La Khanda Radio ITN.
1: Pasaro ekai venade panas tonai.

එකයි විනාඩි 54යි කියන්නේ අපි යන්නේ ඊළඟ පැයට කියන එක නේද? 0.7, 0.3, 0.3, 5.7ට මේ සිදුවාගෙන අතරවාරේ මට මැසේජයක් එවන්න පුළුවන්. අපි එහෙනම් මුණ ගැහෙන අපේ දෙවන

විලාව පස්වරු දෙකයි

0: ලක්කඬ ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යවසම් ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් ගොඩ විතරණ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය.
2: වාර්තා පිට වාර්තා කබිනේ කෝටි යටේ NLB දනඩ තහනිය ලොතරයියේ රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය. දැන් දිවයිනපුරා ඇති TBS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TBS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 28713 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 15ක්. ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර මහත්මිය පෙන්වා දෙන්නේ පවතින වැසි සහිත කාලගුණයත් සමග ඩෙංගු රෝගීන් වාර්තා වීම තවත් ඉහළ ගොස් ඇති බවයි. ඒ හේතුවෙන් මදුරු අනුභව වීම වැළැක්වීමට සහ ඩෙංගු පැතිරීම පාලනය කිරීමට ජනතාව දැඩි ලෙස සැලකිලිමත් විය යුතු බව වෛද්‍යවරිය සඳහන් කළා. ඊශ්‍රායල් හමුදාව යලි ඉරානයට ප්‍රහාර එල්ල කිරීම සඳහා සූදානමක් ඇති බවට ඉරාන මාධ්‍ය වාර්තා කළා. අමෙරිකා විසින් එල්ල කරනු ලබන ඕනෑම නව ප්‍රහාරයකට ඊශ්‍රායලයේ දෙක්වීමට සූදානම් සිටින බවයි රට මාධ්‍ය පවසන්නේ. ඉරානයේ බලශක්තිය අඩිතල පහසුකම් ප්‍රහාරවල ඉලක්ක විය හැකි බවද සඳහන්. විදේශ මාධ්‍ය පෙන්වා දෙන්නේ ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු අතර දුරකථන සංවාදයක් සිදුවීමෙන් පසු ප්‍රහාරයක් පිළිබඳ මෙවන් වාර්තා පළවීම විශේෂත්වයක් බවයි. මේ ළඟ ලක්කඬ ප්‍රවෘත්ති පස්වරු 3.

පසළු දෙකයි විනාඩි 9යි වෙලාව. ඕල් ටයිම් බෙට්සෙත් චාමි අපි ඉන්නේ අපේ දෙවැනි පැයේ 0.7.3.3.5.4 මැසේජයක් එවන්න පුළුවන්. මහබලගම පියාජේ සිද්ධාක හනෝනේ කියලා මැසේජ් එකක් එව්වා නේද? දැන් තමයි දැක්කේ. සුබ සන්ධ්‍යාවක් ශාමි. වතුරුබෙන් ඉසුරු මතුෂන් සමගින් යමුනා, ලක්ෂ්මී, නිශාන්ත, ඉමාශ, පුබුදුසයින, කුමාරස, හොර්ණින් හැමදාම ලක්කඩහනවා, මහින්ද කුමාර, ගගනි, උදාරා, මාලා, කුශාන්ති ඇතුළු ලක්කඩහන හැමදෙනාම එකතු කරගෙන ලස්සන සිද්ධාක් ආම කියලා මැසේජ් එකේ තියෙනවා. ශාමි දුව අපිට සිද්ධාක් දෙන්න පුළුවන්ද? දෙන්නම්. වෙන්න පුෙන් මේ මැසේජ් එක රසල් මහත්මයාගේ. නොන මානෙල් දුවල දෙන්නා සුසාන සහ සුරේනි, පුතා සුලලිත, ජේකබ්, ඔබෙත්, නේතන්, චුටි දෝ, තීර්ෂා එකතු කරගන්නවා තැන්ක් යූ මැසේජ් එකට. සුබදාව ලක්ෂාමි අක්කා, මම ඔයාට තන මුල්ම මැසේජ් එක කියලා තියෙනවා. ඔයාත් මං ආතරෙන් පිළිගන්නවා හොඳද? කෑකලන් ප්‍රීති අපි ලස්සන සින්දු අක්කහම. සුබ දවසක් ඔයාට. අපි අරුන් ගාමන්ට් එකෙන් අත බර්ත්ඩේ එකක් තියෙනවා. කාකෙද? සිතමාගේ උපන්දිනේ. යාට නිතක් නිරෝගීමත් සුබම සුබ උපන්දිනයක් වේවා කියලා විශ් කරන්න කියලා තමයි කුමාරි මට මැසේජ් එකක් එවලා තියෙන්නේ. සිතමා, හැපි බර්ත්ඩේ ටු යූ. කේක් එක කෑවද? සතුටින් ඉන්න ඕනේ හැමදාමත්. සුබම සුබ තහවලක් වේවා කියලා මේ තියෙන මැසේජ් එක කාගෙන්ද? අනුරගම අනුලාවති, කෙතර හැමෝමත් එකතු කරගන්න කියලා අමෙලියා සමරසේකර මට මැසේජ් එකක් එවලා තියෙනවා. අමෙලියා සමරසේකර වගේ ෆොටෝ එකකුත් එවලා තියෙනවා. චුරි දෝනි කෙනෙක්. හරි ලස්සනයිනේ. Thank you message එකක් එවුවට අමෙලියා. හස දෙකයි විනාඩි 11යි.

0: 105 FM 93.7 Lakana Radio ITN
1: හවස දෙකපහ වෙලා විනාඩි 14යි.
2: ධම්මපදය තථාගත සම්බුද්ධ දේශනේ සනාතන මధుර භාෂණය සකල මනුෂ්‍ය වර්ගයාගේ බුද්ධි මහිමය සහ ඥාන දර්ශනය කූට ප්‍රාප්ත කරමින්ද ලෞකික මෙන්ම ලෞතුරා වූ විමුක්ති මාර්ගය එලිපෙහෙලි කරමින්ද දේශිත සම්බුද්ධ වචනේ හරය ධම්මපදයේහි අන්තර්ගත වෙයි. ධම්මපදය සමස්ත ලෝකවාසී බෞද්ධයින්ගේ සදා වන්දනීය ධර්ම ග්‍රන්ථය වන්නේය. මානව වර්ගයාගේ විමුක්තිය හා විභූතිය උදෙසාද සමස්ත ලෝකයේ ශාන්තිය උදෙසාද එම සනාතන සද්ධර්ම චින්තාවන් යුගයෙන් යුගයට ජීවමානව පවතින

0: ලක්හඬ සමග බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලිය. ඉතා අඩු මිලකන නැටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25000ක් දක්වා මිලති ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලියයි.
2: ITN ලක්හඬ පූජා

0: පස්සට ජුනි 3 වෙනිදා දක්වා
1: බිලියන් බල පුරවරයේදී
0: ITN ලක්හඬ පූජා සම්බුද්ධ වන්දනා විසක් කලාපය

0: FM 93.7 Lakana Radio ITN
1: හවස 2යි විනාඩි 22යි කෘෂි ක්ෂේත්‍රයේ නව පනක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය ඊට අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි
2: ලෝකේ මනුස්සයෙක්ට දැනෙන ධර්මතම හැඟීම මොකක්ද කියලා දන්නවද?

0: ගියේ මත් කලාවන
1: ඕල්ටයි බීට් විත් චාමි
0: සතේ දෙනවල දවල් එකේ ඉඳන් හතර වෙනකන්
2: සංචල හිත කිති කැවුනා තෙන්දරවදනට ඩිංගක් ලං වෙන්නට හිතුණා
1: ඕල්ටයි බීට් විත් චාමි
0: ඒක තනි කරම අපේය හවස දෙක පහු වෙලා විනාඩි 23යි මතකද මැසේජ් නම්බර් එකකට මුලින්ම මාව අහන කෙනෙක් නම් ඔයා දන්නානේ මැසේජ් නම්බර් එක කොහොමද මැසේජ් එක වන්න ඕනේ කියලා 07 03 93 5 93 7 අපේ මැසේජ් නම්බර් එක හවස 4 වෙනකම් මං ඉන්නවා ඊට කලින් ඒ කියන්නේ 4ට කලින් මැසේජ් එක කෙවතේ මං කියන්නයි එහෙම නැත්නම් ප්‍රශ්නයක් නැහැ චාරු සහ චමිත් ඉන්නවා ඉවිදින් ඩ්‍රයිවර් එකත් අරගෙන 4න් පස්සේ දෙන්න ඉන්නේ එතකොට ඒගොල්ලෝ හරි මැසේජ් එක කියයි හරිද සුබසවතාවසක් වේවා චාමි අතත්තිති මට චාමිගේ සුන්දරහඬ අහන්න පුළුවන් වුණා කියලා තේරෙනවා අනේ වාසනාවන් නන්දනි හෙරත් පාදණියන් වගේ මැසේජ් එක ආදරෙන් එකතු කරගන්න ඊට පස්සේ අකි අද මගේ හොඳම යාළුවෙක් වෙන ශදේෂා වික්‍රමසිංහ නංගගේ උපන්දිනය එයාට සුබ උපන්දිනයක් කියලා සුබ පතන්න පුළුවන් නම් එයා සතුටින් කියලා කවුද මේ මැසේජ් එක එවලා තියෙන කෙනාගේ නමක් නෑනේ හැබැයි ශදේෂා වික්‍රමසිංහ අහගෙන ඉන්නවා නම් ඔයාලට අපි ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ උපන්දිනයක් වේවා කියලා යාළුවගේ නම නෑ හැබැයි මට මෙහෙම උදව්වක් කරන්න පුළුවන් වුණ නම් මං අන්තිම නම්බර්ස් තුන කියන්න ඊට පස්සේ ඔයාලට අහගන්න පුළුවන් කවුද වට මේ හොරෙන් විශ් කරේ කියලා ඔන්නේ නෑනේ කොහොමරි කමන්න කවුරු හරි වට ආදරෙන් මට මැසේජ් එකක් කියවලා තියෙන්නේ සුබම වෙන්න ඕනේ සුබ උපන්දිනයක් වේවා ඔයාට ආයුෂ බොහෝ වේවා ලක්හට සුබ දහවලක් කියලා තියෙනවා සුබ දහවලක් වේවා හැබැයි දැන් හැන්දෑවේගෙන තේනවා නේද චාමර තනු එයාවත් එකතු කරගෙන මාවත් එකතු කරගෙන ඔයාවත් එකතු කරගෙන ලස්සන සින්දු ටිකක් ඕනේ කියලා තමයි කියන්නේ හරි අපි ලස්සන සින්දු ටිකක් අහන්න ඕනේ සුබම සුබ දවසක් වේවා අපි තාගෙන ඉන්නේ හදයි කවුද මේ මාතලෙන් කුමාරි එනබුදු කොල්ල නයිනි සුභාෂිනී ගාමිණී වැකතු කරගන්න කියලා මැසේජ් එකේ තියෙන්නේ අපි සින්දුවක් අහලා එමුද මොකද කියන්නේ හාද හනේ එහෙනම් මේ සින්දුව මන් තෝරගත්තේ දෙකයි

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: හවස දෙකයි වෙනහටට සැකයි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: NLP හදහන. ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: ඩෙංගු රෝගීන්ගෙන් 50%ක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර දිස්ත්‍රික්ක 25න්ම මේ වන විට රෝගීන් වාර්තා වීම සිදුවේ. කොළඹ, ගම්පහ, මාතර, ගාල්ල, රත්නපුර, කළුතර, නුවර දිස්ත්‍රික්ක වලින් වැඩිපුර රෝගීන් හමු වී ඇත. ඩෙංගු රෝගියෙකු වීමට පෙර ඩෙංගු මදුරුවන් මර්ධනයට එක්වන්න ඔබ ක්‍රියාත්මක වනවා නම් සමාජයම ආරක්ෂිතයි.
0: ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු. FM 93.5, FM 93.7, ලකන්න. Radio ITN.
4: හද නිසා රෙද්දගත් මිනිස්සු දවසක තරුවක් නිසා හරි

0: තනිකර ගේ මතක හිත රන්දන ආකස්මික පැල්තනායක
1: Overtime Beats with Chami
0: සතියේ දෙනවල දවල් එකේ එදත් හවස

හවස 2:33 වෙලාව ඩෝම ගැන කතා කරන්න යාවේ මම මේ වෙලාවේ. දැන් ගෙදරදීම සෞඛ්‍ය ආරක්ෂිතව පොල් තෙල් විතරක් නෙමෙයි සමහර කෑම වර්ගවලට සහ බෙහෙත් වර්ගවලට උමනා වෙන තෙල් ටික හදා ගන්න පුළුවන් ලේසිම ක්‍රමයක් කර තමයි කියන්න හදන්නේ. ඩෝමා හෝම් ඔයිල් මේකර් එක. වැඳ පෙළේ තියෙන පොල් තෙල් වෙනුවට ගෙදරදීම පහසු වෙන අලුතින් පොල් තෙල් වට හදා ගන්න පුළුවන්කමක් තියෙනවා. සිංගල් පෙස් විදිහෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ධාර්තාවේ ගතොතින් පැට බෝතල් එකක් දෙකත් අතර ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. රටකජෝ කජෝ සුදේකන්ත වටක අබ එඬරු කොහොඹ මේ දේවල් වලින් තෙල් හදා ගන්න උමනාවක් තියෙනවා නම් වඩාත්ම පහසු ඔයා ඩෝමා හෝම් ඔයිල් මේක එකක් ගෙදර තියන් ඉන්න එක බිල රුපියල් 88,000යි 88,000කට ගන්න පුළුවන්. සම්පූර්ණ යන්ත්‍රයම හදලා තියෙන සුදු යකඩ වලින් ඒක නිසා ගෙවි යෑම අවමයි. තවත් දරගන්න දෙයක් තියෙනවා නම් තවත් මදි වගේ නම් 0117 679 579 ට කෝල් එකක් අරගෙන මට හරියටම විස්තර ටික තව වැඩි වශයෙන් තනකියා ගන්න පුළුවන්. එතකොට බලමුද 0703939537 කවුද මැසේජ් එකක් එවලා තියෙන්නේ කියලා. ගුඩ් ආෆ්ටර්නූන්. අපිටත් ලස්සන සිද්ධාක් ගන්න. අපේ සුදු පුතාගේ පළවෙනි උපන්දිනය 16 තිබුණේ කියලා තියෙනවා. අපි නිවාඩුනේ එතකොට සෙනසුරාදා නේද? හැපි බර්ත්ඩේ. දවසේ හිට මිටුනට කාරිනේ. එයාට සුබ පතනවා කියලා තියෙනවා. අම්මා තාත්තා චම්මා සියා අක්කා සවේ කලවානේ නෑදෑය හැමෝමත් එකතු කරගන්න කියලා තියෙනවා. මොර්ටුවේ ප්‍රදීප තමයි මට මැසේජ් එක එවලා තියෙන්නේ. ජනේෂ සිත්‍රු අවුරුදු 1යි කියන්නේ ඉතින් තාම යට තේරෙන්නේ නැහැ. හැබැයි දවසක යට කියන්නේ. එයාගේ පළවෙනි උපන්දිනයට ලක්කඩින් චාමිනන්ද. එයාට ආදරෙත් විශ් කළා කියන. නෙදුක් නිරෝගී වාසනාවන්ත සුසුබ උපන්දිනයක් වේවා ජනේෂ් බබාට. සුපත් වෙන්න ඕනේ නේද? අනාගතේ පැපලෙන්න ඕනේ. ඊට පස්සේ අයිපෝ වේවා කියලා තියෙන මැසේජ් එක මට පාතින් ලක්ෂ්මන් තමර නිශානි චේතනා තේජවර් පුංචි පුතා භාග්‍ය විශ්කත් එක්ක සර්වාවලින් කෙඩිය සමරසිංහවත් එකතු කරගන්න කියලා මැසේජ් එකේ තියෙනවා. ඊට පස්සේ ස්තුතිය ප්‍රසාද් රාජපක්ෂ වාගේ විශ්කට දොහ කතර වලින්නම් වෙනද වගේම වැඩ කරන ගමන් අහන් ඉන්නවා කියලා තියෙනවා. කෑගල්ල දීවල ගමයාවත් එකතු කරගන්න. මොකද මේ කියන්නේ ඔයා? ප්‍රේමයට අවශ්‍ය ප්‍රේමය මිස පෙනුම නොවේ. ප්‍රේමයට අවශ්‍ය හිත් එකිනෙකට ගලපා ගැනීම මිස තත්වය තරාතිරම නොවේ. ප්‍රේමයට ප්‍රේමයෙන්ම පිළිතුරු ලැබෙන විට හදවතින් හදවත එකිනෙකාට බැඳෙන විට පෙනුම තත්වය තරාතිරම යනු හොදෙක් අංශු මාත්‍රයක තරම්වත් ගණන් නොගත යුතු හිස් වචනයක් පමණි. ප්‍රේමය යනු අඩුපාඩු මදිපාඩු කර නොගෙන ගමනාන්තය තෙක්ම එකට බැඳී සිටීමයි. ප්‍රේමය යනු අඩුපාඩු මදිපාඩු කර නොගෙන ගමනාන්තය තෙක්ම එකට බැඳ

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: හවස දෙකයි වෙනාඩි 46යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
1: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
1: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.
4: ඇහිනා කියන්නේ කොතේ ගැළපෙනා කියන එකනේ.
5: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
4: කොහොමද දෙවිලා?
5: දෙවිලා විතර නෙවෙයි මේ ඇලිලා.
4: තුමනි මේ කඩලා බලන්නකෝ.
1: අර සද්ද මේ සද්ද මේ හැම සද්දෙම මැද්දේ කූල් වෙන්න රිලැක්ස් වෙන්න බලාගෙන හවස හතරට ලකඳ ඉවෙනින් ඩ්‍රයිව් එකත් එක්ක එකතු වෙන්න.
2: සම අනුග්‍රහය
1: රසයෙනුත් ඉහළ ගුණයෙනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
2: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වන්ට්‍රි වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0771 711 711 1
3: හවස 2:43 07:03 93.5 93.7 ඇවිල්ලා තියෙන මැසේජස් මම මේ සිමේ සිඳින් පස්සේ පැටලුණා කියන්න

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN.
1: धन्यवाद සමහර හමුවීම් දෙවියන් ලෙස නිර්මාණය කරලා තියෙන්නේ අනාගතයේ වෙනුවෙන් නෙවෙයි මතකයන් සඳහා පමණයි.

හවස දෙකයි විනාඩි 47යි වෙලාව. මේ මැසේජ් එක කාගෙන්ද කියලා බලන්නයි හදන්නේ. ඉතින් කොහොමද වැස්ස කියලා අහලා තින අපිට වැස්ස තින් පායනවා. අපි රෙදි ටික ඌවට දැම්මහම චුට්ටක් වහිනවා. අපි අපව රෙදි ටික ගෙට ගත්තාම ආපහු හොඳට පායනවා. එහෙම තමයි අපිට නම්. අපිට ලැජ්ජද නැහැ, හසට ලැජ්ජකුත් නැහැ. අපිට සමාදානෙන් නේද එහෙම ඉන්නවා. පොල් ගහවිල ජයවර්ධන මහත්තයා තුෂාරි වගේ මැසේජ් එක රජ්‍ය අය ලංකඩන සේරම යාළුවන්ව එකතු කරගන්න කියලා තියෙනවා. බහරේ ඩුබායි කාමන්තල් වැඩ කරපු සෞදි වැඩ කරපු යාළුවෝ ඔක්කොමලම දැන් ලංකඩන එකතු කරගෙන ඉන්නවා කියලා තියෙනවා. ස්තුතියි ඒ වෙනුවෙන්. ඊට පස්සේ බර්ත්ඩේ එකක් තියෙනවා කියලා තේනවා නේද? අත දින උපන්දිනය සමරන අලව්ව සතස ශාඛාවේ නිරෝෂා ලංකානි කචවීර මිස්ටර් සුබ උපන්දිනයක් වේවා කියලා wish කරන්න කියලා තියෙනවා. Happy birthday to you. සතටින් ඉන්න පොල් ගහල තුෂාරි අතළු පොල් ගහවල ශාඛාවේ හැමදාම එකතු කරගෙන තමයි wish කරන්න කියලා තියෙන්නේ. ඊට පස්සේ වාගේ තියෙන ආවිෂයකට බොහොම ස්තුතියි. මම ඒක හදවතින්ම පිළිගත්තා. අකේ මම වාසනා කහවත්ත GTS සුපර් එකෙන් අපිවත් එකතු කරගන්න. හරි. අමතක කරන්න නැහැම. මේ මැසේජ් එක අස්වින්, ශ්‍රීරන්ත, මුම්තාස්, ඉර්ෆාන්, සදාර, රුවන්, මෙන්ඩෙස්, රොකි, ප්‍රින්ස්, කේඩීන්, ෂාන්, ගසිලි, හරිනේ, ෆස්ලීන්, නිරෝධාගමකේ, MCG මෙම්බස්ලා ඔක්කොමලව එකතු කරගන්න කියලා මැසේජ් එකක් කියලා තියෙනවා. බලව හතරෙන් එකතු කරගන්න ස්තුතියි මැසේජ් එකක් ඇව්වට. සුබම සුබ දවසක් ශාමි. හුඟක් වැඩ කර කර ඉන්න අතරේ අතත් මං වාගේ පිම්බර කටහඬ හංගනවා කියලා තියෙනවා. මීරිකම චින්තා ස්තුතියි වාගේ මැසේජ් එකට. අප ප්‍රගුණ කළ යුත්තේ හම්බ කිරීමේ කලාවයි. එය ධාර්මික වූ තරමට, ස්වාධීන වූ තරමට වේදම් කිරීමේදී අපට දැනෙන අභිමානය වැඩිමය. අපි දුක් මහසෙන් හම්බ කරගත්ත සල්ලි අපි වේදම් කරන්නේ හොඳ දෙයකට කියන අභිමානය හැම මනුස්සයෙක්ටම දැනෙන්න ඕනේ නේද? සුන්දර දවසක් චාබි ඔයාට කියලා මේ මැසේජ් එක එවලා තියෙන ආසිරි සම්පත්තෙන් ඩේරමුල අත මොකද කලබල නම් එවලත් නැහැ. කියනවා ජීවිතේ කායිකවත් තරහක් තියාගන්න ඕන නැහැ. බැදීම් දවසක නැති වේවි, මිනිස්සුන්ට අපිව අමතක වේවි. කරපු කියවපු දේවලුත් දවසක අමතක වෙලා මෙයාවේ. අපි ළඟින්ම හිටපු එක්කෙනෙක් දෙන්නෙක්ට ටික කාලයක් මතක් වේවි. ඊට පස්සේ ඒ අයටත් අලුත් දේවල් මුණ ගැහෙවි. ඉතින් දවසක අපි යන්න මෙයාවේ උන දේවල් අමතක කරලා වෙන්න තියෙන දේවල් සුබවහදී කරගමු. ගෙවෙන මොහොත සතුටින් ජීවත් වෙමු. මේකේ ලස්සනම කැලල මොකක්ද දන්නවද? අපි ළඟින්ම හිටපු එක්කෙනෙක් දෙන්නෙක්ට ටික කාලයක් අපිව මතක් තියේවි. ඊට පස්සේ ඒ අයටත් අලුත් දේවල් මුණ ගැහෙවි. ලෝකෙමයි. ඒක නිසා ජීවිත කායකවත් තරහක් තියාගන්න ඕනෙම නැහැ. හවස දෙකයි විනාඩි 50යි.

0: Lakhana Radio ITN.
1: දන්නවද සමහර පැදෙම් වලට නමක් නැහැ හැගීමක් විතරයි තියෙන්නේ ආදරය පිරුණු සතුටු පැතුණක්
0: ඕල්ට

0: ලංකාවේ 93.7 ශ්‍රී ලංකීය හඬ
1: වෙලාව 5:03යි වෙලා

0: ലക്ഷണ പ്രവൃത്തി സമകിൻ മമ സമീര കാര്യോ സംപ്രവൃത്തി സംസ്കരണ മനോജ് ഗുഡോ ധാരണ
1: සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩිතහනේ නුතරයි රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත දනනිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
1: සහයෝගීතා අනුග්‍රහය
3: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
0: නව අන්තර් විශ්වවිද්‍යාලය ශිෂ්‍ය බල මණ්ඩලය අත්පත් කරගෙන සිටි මල්වානේ නිවසෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා. එයා ග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. නව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සඳහන් කළේ මල්වාන ප්‍රදේශයේ පිහිටි ඉඩමසා නිවස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත පැවරීමට අග්‍රාමාත්‍යවරිය එකඟ වූ බවයි. එම නිවස අක්කර 16කින් සමන්විත භූමියක ඉදිකර තිබෙනවා. හිමිකරුවෙකු හඳුනා ගැනීමට නොහැකි වූ එය හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අයත් බවටයි වාර්තා පළව
3: තිබුණේ.
0: අමෙරිකාවේ ප්‍රහාරක ජෙට් යානා දෙකක් එකිනෙක ගැටි අනතුරක් සිදුව තිබෙනවා. විදේශ මාධ්‍ය වාර්තා කළේ ගුවන් යානා සංදර්ශනයක් අතරතුර මෙම අනතුර සිදුව ඇති බවයි. ජෙට් යානා දෙක ගැටීමත් සමග යානාවල සිටි නියමුවන්ට පැරිෂුට් ආධාරයෙන් ආරක්ෂිතව ඉවත් වීමට හැකි වුණා. අමෙරිකා නාවික හමුදාවට ජෙට් යානා දෙකක් මෙසේ අනතුරට ලක් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. සිද්ධිය සම්බන්ධයෙන් රට ආරක්ෂක අංශ වැඩිදුරටත් විමර්ශන සිදු කරනවා. මෙලක ලක්ඛණ්ඩ ප්‍රවෘත්ති පස්වරු හතරට.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය

0: ITN රටට වග කියන රේඩියෝ
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න

0: රන නැවේ. ආදරේ බෙදාගන්න ඕනෙම නම් සතිය දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකම්.
1: Overtime Beats with Jamie.

හවස 3:05 විනාඩි 5යි. All time bets it's charming. අපි අපේ අන්තිම පැය නම් පටන් ගත්තා.

0: Anda Radio ITN.
1: ධන්නවද කොලේ ගෙවල් වගේ හිත්වලට ආදරය කරන්නේ පරිස්සමින්. මොකද ජන්න කිව්වහම ජන්නම වෙනවා.

0: දේවල් එක්ක නෙවෙයි, දැනෙන දේවල් එක්ක ජීවත් වෙන්න. සතියේ දිනවල දවල් එකේ ඉඳන් හවස හතර වෙනකන්
1: All Time Beats with Charmy.

0: It's with Chami.
1: හවස තුනයි විනාඩි 11යි වෙලාව. 0.7 0.3 93 5 93 4 මැසේජ් එකක් එවන්න පුළුවන්. 4 වෙනකම් මං ඉන්නවා. 4 කිව්වට 3:50 වගේ වෙනකොටවත් මැසේජස් එවලා ඉවර කරන්න. හරිද? ඊට පස්සේ ඉවිදින් ඩ්‍රයිව් එකේ ඇට් තමයි මැසේජස් ටික හිමි. ජීවස ෆරීඩා, දීප්ති සිල්වා, ශුරින් ඩයස් ගානි සිල්වා, රොසට ගමගේ නිරෝසහ චන්ද්‍රානි මාරසිංහ මේ හැමෝටම ලස්සන සින්දුවක් අහන්න ඕනේ කියලා මැසේජ් එකේ තියෙන මං ආතරෙන් එකතු කරගන්න ඔයාලව. හයි චාමි, සුබ සන්ධ්‍යාවක්. එසේම වේවා. කඩුවෙල ශාතර්ලෝසෝ ෂොප් එකේ ඉඳන් සත්තට අපි වහගෙන ඉන්නා කියලා තියෙනවා. සඳගිරි සමාජ මාධ්‍ය ව්‍යාපාරික සංසදේ හැමදෙනාම අත එකතු කරගන්නවා. ඉන්දික තැන්ක් යූ ආගේ මැසේජ් එකට. ඊට පස්සේ සුබ දහවලක් වේවා කිව්වට හැන්දෑවේගෙන තැවිලා නේද? දවස් දෙකකට පස්සේ වගේ කතා දැහනකොට දැනෙන සතුටෝ කියලා තියෙනවා. මැසේජ් එක ප්‍රියා බාතාරකමින් ස්තුතියි. අපි ලස්සන සින්දුවක් අහමු හොඳ. හයි චාමි නන්දි, හරි පොඩි එකෙක් මට මැසේජ් එකක් එවලා තියෙන්නේ. නවක ඇල ඔසිස් ඇග්‍රකෙන් ඖෂධ රථයට නව එකතු කරගන්නවා. තැන්ක් යූ. ඊට පස්සේ චාමි, අදත් මම අහගෙන ඉන්නවා මේ මැසේජ් එක පිටිගල බොරළු හේනේ සුසන්ත සම්පත් ඔයාගෙන්. අද මෙයාට මැසේජ් එකක් එවන පළක් වුණාද? හලාවත පැට්‍රික් වාගෙන් හැවෙමු. ඇන් සහන්, ෂෙවන්, ෂනෙල්, මෙතුෂ, රශ්මිතුව, ලිලි, මොනස් තාතප මොරේන් මාවත් එකතු කරගන්නවා කියලා තියෙනවා. මේ ඉන්නේ කවුද? අක්කේ, අතත් මම ඔයාව අහනවා. යටියන්තොට සීපෝත ජනපදයේ චතුනි නේත්‍ර නංගින තම ගෙදරාවේ නෑ, යාවත් එකතු කරගන්න කියලා තියෙනවා. එයා දැන් නම් ඇවිල්ලා තිනේ. ඔය 2:46 වගේ මැසේජ් එක එවලා තියෙන්නේ. ධනෝෂි දිදුලංගනානේ, මට ඒක නම මතකයි. මම මතක් කළා කිව්වා කියලා කියන්න හොඳේ මතක ඇතුව. සෙන්දුවක් අහමු. හවස 3:13.

0: 93.5 FM 93.7 Lakhana Radio ITN
1: හවස 3යි විනාඩි 16යි.
2: වස විෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞපිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරි. දැන් ළඟම කීල් සුපර් ශාකමකින් මිලදී ගත හැකි.
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: FM 93.5 FM 93.7 Lakhana Radio ITN
0: හවස 3 වෙනි විනාඩි

0: Lakhanda Radio ITN
1: හවස 9 වෙනාට 21යි.
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන්ප අපි තහරින. දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න. අදම අමතන්න 011767979 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම.
3: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබ දිනවා තිරවන ජාතිය මහතන සම්පත ධන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියෙක් වන්.
0: හැම්බෑවට එහෙම කන් ගොඩ වෙන සද්ද
4: මොනවදලු සමුන්නට කිසි වැඩක් හරියට කරගන්න බෑනෙ.
0: අයිබෝවන්
1: අර සද්ද මේ සද්ද මේ හැම සද්දෙම මැද්දේ කූල් වෙන්න රිලැක්ස් වෙන්න බලාගෙන හවස 4ට ලකඩ ඉවෙනින් ඩ්‍රයිව් එකත් එක්ක එකතු වෙන්න.

0: සම අනුග්‍රහය
1: රසයනුත් ඉහල ගුණයනුත් ඉහල විජය තෝසේ මිශ්‍රණය
2: විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට FM 93.5 FM 93.7 ලකන්න රේඩියෝ ITN
3: සතියේ දිනවල දවල් එකට All time beats with Chami.
1: හවස තුනයි විනාඩි 24යි වෙලාව. text messages පැත්තට ගියවත් නැහැ. කියලා මට බලමන ඉන්නවනේ. මට තේරුණා. ඒක නිසා මම බැලුවේ WhatsApp එක පැත්තෙන් text messages පැත්තට නෝනේ කියන. සුබ දවසක් සිද්ධකට මාවත් එකතු කරගන්නකෝ කියලා මේ දිනේ ගමේ උපනන්දව මට මුලින්ම මැසේජ් එකක් එවලා තිබුණේ. අම්මා දැන් සනීපෙන් ගෙදර එක්කන් ආවා කියලා නුවරින් සංජීව මැසේජ් එකක් එවලා තියෙනවා. ස්තුතියි ගැන කිව්වටත් හොඳද? අම්මාගේ උපන්දිනයේ දවසේ මට මැසේජ් එකක් දාන්න මයි 20 කියලා මතක් කරලා තියෙනවා. 20 වෙනිදාට මට මැසේජ් එකක් දාන්න හොඳේ. සපුන් හරි අපි සිද්ධාක හමු ගිරගත එනවා වැගත කරගන්න ඇහලෙකුතින් ආනන්ද චාමි අක්කා සුබ සොන්දයක් එවා ඔයාට අපි නිමේෂ් ලකිඳු ගිම්හාන් සවිඳු මල්ලි නෙත්මි පියුමි සෙත්මිනි මේ අයයි හස්බන්ඩ් ගේ නම මනෝජ් එකතු කරගන්න කියලා අම්පාරෙන් හෂිනී මැසේජ් එකක් එවලා තියෙනවා අපි සිද්ධාක හමු ඊළඟ කෙනා සේරුවා වෙලින් කෙටිය සමරසිංහ අපි සිද්ධාකහමු ඔන්න මමත් ඉන්නවා කියලා තියෙන රත්නපුරේ එරාත්නේ තමලා කුමාරි නේද වාටත් ලස්සන සිද්ධාක අහන්න හිතුනද සිද්ධාකහමු සුබදා වලක් සහෝදරි කියලා තියෙනවා එසේම වේවා නුවර සමන්ත වර්ණසිරි මේ නම් ටිකක් මතක් කරන්න දෙලන්ති ජයන්ත සමන්ලතා මිනුද මෙත්නුක කවිෂා උදයන්කනී සංජීවනී මේ වෙලාව වෙන නුවරට ටිකක් වහිනවා කියලා තියෙනවා ලක්කඩේ හැම දෙනාම එකතු කරගන්න කියලා තියෙනවා thank you message එකක් එවුවට මම හිතන්නේ අපිට අලුත් යාළුවෙක් නේ ටිකටම අපි වහන් ඉඳී කියලා මම විශ්වාස කරනවා ඒ කියන්නේ FM 93.5 හරි 93.7 හරි එක සැරයක් වට අපිව අහනුදී ටිකටම අපිව අහන්න පටන් ගන්නවා හවස 3යි විනාඩි 25යි

0: දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් කෘමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් කෘමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට කෘමිරාජ කරල් කුලී
0: හවස 3 වෙනාට 2යි
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හඳහඳ බලා ගන්න
5: FM 93.5 FM 93.7 ලකන්න Radio ITN
6: සතියේ දිනවල ඩබල් එකට All Time Beats with Chami
0: හවස 3 විනාඩි 31යි වෙලාව. කුරුණෑකලින් සේනායාව එකතු කරගන්න. චාමී සුබ දවසක් වේවා අපිත් ඔයාව අහගෙන ඉන්නේ කියලා වැයන්ගොඩින් මේ මැසේජ් එක. කවුද දන්නවද දේවා? ඔයාගේ මැසේජ් එක. දවචතෝ පොතමතු මහත්තයා සුදත්තත් එකතු කරගන්න ওই පැත්තේ. චාමී ඔ කොහොමද හොඳින් ඉන්නවද කියලා අහලා තියෙනවා. ටික දවසක් අක්කිව හඳ බැරි වුණා. ඇයියේ? අපි සෙද්දා කමු කටුනායකෙන් ජනුලි. Thank you message එකක් ඇවුවට. අයියකි කොහොමද? අද මගේ යාළුවගේ birthday එක. එයාගේ නම තිලින කියලා තියෙනවා. තිලිනට happy birthday කියලා අපි wish කරනවා. කොහෙන්ද කියලා තැබැයි නැහැ. message එක අසම්පූර්ණයි. එවපු කෙනෙකුත් නැහැ. කොහේ හරි ඉන්න තිලින ඔයාට සුබ වන්දනයක් වේවා. ඊට පස්සේ අලෝබ ගුණසිරි ගෝල් හවුස් එකේ උපාලි ඔයාගේ message එක බලනවම පත්මිනේ මිස් උදේ කුමාරස සමිතා සෙසිර නෙලන්තේ වසන්ති නන්දන ඇතුළු ලකඩාන හැමෝටම සින්දුවක් අහන්න ඕනේ කියලා තමයි මැසේජ් එකේ කියන්නේ. අදත් ඔයත් එක්ක ඉන්නවා. සෙවිතික ලස්සනයි කියලා තියෙන මක්කොණ මුං NHD වසන්ත කුමාර thank you. කොහලානට ගියාම ජයකලනි චිත්‍රානි මාතව උපාලි කසුන් එකතු කරගෙන සින්දුවක් අහන්න ඕනේ කියලා තියෙනවා. කකුලාවල රත්න කහඳව සුනිලා ජාගනි ස්වර්ණිත් ඉන්නවා කියලා මැසේජ් එකක් තියෙනවා. තමිදෝ වාතුවෙන් එපු මැසේජ් එකට ස්තුතියි ඔයාට. තමිදෝ අපි සින්දුවක් අහමු. ඔයා කොහෙන්ද කියලා නෑ හැමදාම ඔයා විශ් එකක් විතරක් කියනවා. ස්තුතිය වෙනුවෙන් අපිටත් ලස්සන සින්දුවක් දෙන්න මන්තරු මහත්තයා ප්‍රසන්න පුතා යනුල් දුව යනාලි අපි පොතු හැරින් කියලා මැසේජ් එක තියෙනවා. හරි thank you මං ආයෙනෝ මේ සින්දුවෙන් පස්සේ WhatsApp එක පැත්තට 0703 93 5 93 7ට message එකක් එවන්න පුළුවන් හවස 3 විනාඩි 55 වෙන්න කලින්.

0: හවස 3 විනාඩි 38යි.
1: Silom Green Life Plantation Private Limited. I'm going to live a new green life.
2: සතියේ දිනවල දවල් 1ට All Time Beats with Charmy.

හවස 3 විනාඩිය 38 වෙනව 0.7 0.3 0.5 0.3 වල තියෙන WhatsApp messages ටික බලන්න මං ආයෙම අතාව. බලමු කවුද එන්නේ කියලා. චාමියක්කා කොහොමද? අතම පරක් උනානේ කියලා තියෙනවා. කවුද ඔයා? ධර්මයේගලින් තරෝෂි බස්නායක. මම පෝස්ට් එකක් කියලා තියෙනවා බලන්න. ජීවිතේ එක කාලෙකදී අපිට තේරෙනවා අපේ ගෙදර කොච්චර මොඩර්න් එකක්ද කොච්චර ලොකු එකක්ද කියන එක වැදගත් වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඒ ගෙදර බිත්ති ඇතුළේදී අපිට කොච්චර සනසීමක් දැනෙනවද, ඒකේ ඉන්න මිනිස්සු එක්ක අපි කොච්චර සතුටින් ඉන්නවද කියන එක විතරයි වැදගත් වෙන්නේ කියලා. සහතික හත් ඔය කතාව නේද? අදත් අපි අහගෙන ඉන්නවා ලස්සන සින්දුවක් දෙන්නා කියලා තියෙනවා. අලව්පර අපරල කේ ගෑන් ළමයි ටික. දර්ශනී කුමාර්තුංග ඔයා තමයි මට මැසේජ් එකක් කියවලා තියෙන්නේ. අපි සින්දුවක් අහමු. රුක්ෂාන් යටියන්තොට බැරන්නාවෙන් මටයි සුදුටයි ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. එයාගේ නමේ වලත් තිබ්බන වටිනවා නේද? සුන්දර සන්දාවක් අද අපේ යාළුවගේ උපන්දිනේ. එයාගේ නම තමයි ශ්‍රියානි. සුබ පැතුම් එකතු කරන්න කියලා තියෙනවා. චතුර්, රෝසි, සමන්මලි, රමාලි, අයරාංගනි, සමීරා, ශ්‍රීමති, කීර්තිනන්දා, හසන්ත, සිංහ, බහු, ගීතිකා ඔයාලව එකතු කරගන්නවා YSS ෆැෂන් එකෙන්නේ. මට මතකයි සුබ උපන්දිනයක් වේවා කියලා අපි විශ් කරන්න ඕන ශ්‍රියානි අක්කා ඔයාට. Happy birthday to you. සතුටින් ඉන්න ඕන. මම නිසංසලා ධර්ණී කළ හස්බන්ඩ් සිවරාජ පුතා කවිෂ්ක අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. මං ආදරෙන් එකතු කරගන්න ස්තුතියි. චාමි අක්කා කොහොමද, හොඳින් ඉන්නවද කියලා තියෙනවා. වැස්ස පායපු ගමන් ඔයා වහන්න රේඩියෝ එක දැම්මා කියලා තියෙනවා. ඇයිද දන්නේ වැස්සට? මහතලේ දිලිනි අපි සින්දුවක් අහමු. අපිට වහගෙන ඉන්න නංගී අටියන්තොට මේ පිටි කන්දෙන් රෝහිණි මහත්තයා ජාන්ත දුවවාසනා පුතා ඉස්රු ගමේ හම්ලා දෙනා මවත් එකතු කරගන්න කියලා තියෙනවා. කියන ධර්ණී ගලන්ද නෑ නෑ නෑ යටියන්තොට මේ පිටි කන්දෙන් අහගෙන දෙන්න ඔයාලා ගමේ අය. සින්දුවක් අහමු කොනේ. හවස 3:41.

0: තුනයි විනාඩි 44යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි. සතියේ දිනවල දවල් එකට All Time Beats with Chami.
0: හවස 3 වෙනාඩි 45 වෙලාව. ආදරණීය සුන්දරතා අවසා කාදරේ ලකඳ කියලා කෑගල්ල කංකිරි හිටු මුල්ලේ චන්දිමාගේ මැසේජ් එක. කවුද ඉන්නේ අනේ? බය වුණාද? ලාලනී, නිෂානි, රේනු, දිනු, අම්මා කටලෙන් චන්දනාගේවත් එකතු කරගන්න කියලා තියෙනවා. කියනවා ජීවිතය වරදින්න ඕනේ, පරදින්න ඕනේ, වැටෙන්න ඕනේ, තැලෙන්න පොඩි වෙන්න ඕනේ, ඊට පස්සේ කාටවත් වටන්න බැරි වෙන්න නැගිටින්න පුළුවන් කියලා. ඒක ඇත්ත. මම හේලක රත්නපුරේ භාග්‍ය අපි දෙන්නවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තියෙනවා. ලස්සන වැඩසටහනක් කියලා පුරත් සැගලියෙන් දහරා ඔය අයිපු මැසේජ් එකට ස්තුතියි. ඔයාට ලස්සන නමක් තියෙනවා දහරා. චූටි දුව මම මේ මැසේජ් එක අන්තිමට කියන්නම්. හොඳේ, දැන් මේ කියන ටික අන්තිමට කියන්නම්. සුබ සන්ධ්‍යාවක් ශාමිනන්ගේ. මාත් ඉන්නවා අහගෙන ප්‍රෝග්‍රෑම් එක. මන්දාරගම ලංකා ප්‍රදීප් ආවෙකතු කරගන්න ස්තුතියි. ඊට පස්සේ ගුඩ් ඊවනින් චාමියක්කේ අපේ කටනායක LNG එකෙන් අද අපේ ට්‍රෙවින් මල්ලිද, එයාගේ නම ට්‍රවින්ද, ඔයාගේ 31 උපන්දිනය කියලා වයසත් එවලානේ මේ ගෝල්තෝ දන්නද දන්නෑ නේද විශ් කරන්න කියලා තියෙනවා. සුරේෂ්, සසිද්ධ, තෙලක, දිලීප, දීපා, ධන, සදමාලි, මාලා, හේරත්, චම්පා, ස්වර්ණ, ශෂිනී, සුනිල් එකතු කරගන්න කියලා ඇන්තනී තමයි මට මැසේජ් එක කියලා තියන්නේ. මම විශ්වාස කරනවා වෙනම ට්‍රේවින් වෙන්න ඇති කියලා. හැපි බර්ත්ඩේ වාට. නිතුක් නිරෝගී වාසනාවන්ත සුබ උපන්දිනයක්ම වේවා. ඊට පස්සේ අපි මහවැවෙන් කියලා තියෙනවා යුගාෂ් වෙන්න ඇති එකතු කරගන්නම්. ධනෝෂී, ඔයා ඉස්කෝලේ ලාවද? ඔයාවත් ආදරෙන් මතක් කරනවා. ඊට පස්සේ මම කියන්න නැතුව නවත්තපු මැසේජ් එක මොකක්ද කියලා හිතුවනේ. වාකී චූටි දුව වාසනාගේ අද 3 උපන්දිනය කියලා තියෙනවා. එයාට අම්මා චමෝත්‍යා, තාත්තා කල්හාර සුබපතනවා කියලා තියෙනවා. එයාගේ බර්ත්ඩේ එකක් තියෙනවා කියලා මම දැක්කා. මැසේජස් එනකොට මම දැක්ක දුවෙක් බර්ත්ඩේ එකක් තියෙනවා කියලා. දුවෙක් ඉන්නවා කියලා කියන්නේ තින්නේ. හරි ලස්සන ලෝකයක්. පුතාල හැම නෑ කියනවා නෙමෙයි. දුවෙක් කියන්නේ වෙනම දෙයක්. හවස 3 වෙනාඩි 47යි. දුවට සුබ සුබ උපන්දිනයක් වේවා.

තුනයි විනාඩි 51 වෙලාව ලස්සන සිද්ධාක් නේ අහන් හිටියානේ දහනකට සමවැදලා දෙහිටිය සිද්ධාගෙන අකි අතමගේ මහත්තයාගේ උපන්දිනය අට සුබ උපන්දිනයක් වේවා කියලා ඉනෝක මට මැසේජ් එකක් කියලා තියෙනවා. එයාගේ නම සංජීව ලොකු දුව පුතා චූටි දුව පවුලේ හැමෝම එකතු කරගෙන යාට විශ් කරන්න කියලා තියෙනවා. සංජීව හැපි බර්ත්ඩේ වාටත් සුබ සුබ උපන්දිනයක් වේවා කියලා අපි වට ආතරෙන් ආශිර්වාද කරනවා. චාමියෝ අද අපේ චාමිකේ හැපි ඇනිවර්සරි එක යාට විශ් කරනවා. මිස් නිලු, නිමේෂා, සමිතා, ශිරෝමි, ශාන්ති, ශ්‍රියා, සීතා, කුසුම, සදමාලේ, EMD ෆැෂන් එකෙන් ඉෂාංක තමයි මැසේජ් එක වෙලා තියෙන්නේ. හැපි ඇනිවර්සරි කියලා අපි අදත් අපි ආතරෙන් ආශිර්වාද කරනවා. සුබ සන්ධ්‍යාවක් චාමියාට. කොහොමද මම නම් හොඳින් කියලා තියෙනවා. එහෙනම් ඉතින් එච්චරයි. පුතා සකිල දුව චතෝ පවුල අයවත් එකතු කරගන්න විදුලිපුරෙන් මල්කාන්ති ටික දවසකට පස්සේ මම ඔයාලගේ මැසේජ් එකක් දැක්කේ. චාමි ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්න කියලා කොරියාවෙන් කසුන් ඔයාලගේ මැසේජ් එකට ස්තුතියි. ඊට පස්සේ හෙලකෝගේ මැසේජ් එක මං කිව්වා හොඳ රත්නපුරේ භාග්‍යව එකතු කරගන්න කියලා ආයි මැසේජ් එකක් එවලා අයියාට ඇහුනේ නෑ කියලා කිව්වද? අට කියාට මං කිව්ව කියලා. හරිද? භාග්‍ය ඇහුනනේ? අයිය ඇහුනේ නැතත් ඇහුනේ නෑ කියලා කියන්නේ යා. 3:52

අවස තුනයි වෙනාඩේ පනස් පහයි නෙමේ පනස් හයයි. වෙලාව කොහොමද එච්චරික්මට යන්නේ නේද? චම්දේ මහවත්ත පස්සාලෙන් ආවේගතු කරගන්න පරාජය තුලින්මය ජයග්‍රහණයක් එන්නේ, ඒක නිසා උත්සාහ කරන්න කියලා නුවරින් සංජීව මැසේජ් එකක් එවලා තියෙනවා. ඊට පස්සේ කවහරි මගහරිනුද කියලා බලමු. අපිටත් සින්දුවක් ඕනේ කියලා චුට්ටක් ඉන්නා යන්න කලින් කොහොමයි කරුණා කැචෆ් එකේ හංග ඉන්නවා කියලා මැසේජ් එකක් එවලා තිබ්බා ප්‍රේමසිරි බංගමුගේ. මං තක්කල ගියා ෆේස්බුක් එකට. නිලංක තුෂාර, සුමනා කනතිලක, අංජන ජයතිලක, අසංග ෆර්නාන්ඩෝ, සනත් කුමාර දැනට ඔච්චර නම් ටික කියන්නේ. එහෙනම් යන්නම්. අපි ආපහු මුණ ගැහන්නේ කවද්ද? හා කවද්ද? වැඩි ඈතක නෙවෙයි, හෙට දවල් එකට. එතකම් පරිස්සමට ඉඳලා හෙට එක වෙනකොට මේ පැත්තට එන්න. සුබ දවසක්. මම චාමිකා මනෝජිනී.

0: ලක්කඬ ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යව සම්ප්‍රවෘත්ති සංස්කරණේ මනෝජ් ගොඩවිතාරණ.
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය.
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ එන්.එල්.බී. දනඩිතහනේ දුතරයි රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත දනනිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතිය කුවන්.
1: සහයෝගීතා අනුග්‍රහය.
3: සොනාලිකා ට්‍රැක්ටරය. දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
0: කුෂ්මන්ත්‍රවයේ තොගයක් සමග ශ්‍රී ලාංකික ගුවන්මගින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කටුනායක ගුවන්තොටුපළ රේගු මත්ද්‍රව්‍ය පාලනාංශයේ නිලධාරීන් සිදු කළ පරීක්ෂාවකදී කුෂ්තුගේ වටිනාකම රුපියල් 14,26,20,000ක්. අත්අඩංගුවට ගස් සැක්කරුවන් දෙදෙනා දෙමඩගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඉන්නෙක් අයකු 23 වියේ පසුවන මත්පැන් අලවිසලක සේවකයන් බවයි පොලිසිය සඳහන් කළේ. තිස්සවරදී අනෙක් සැකකරු නාටාමිවරේ බවට අනාවරණ වී තිබෙනවා. ඔවුන් දෙදෙනා මෙරටට පැමිණ ඇත්තේ තායිලන්තයේ බැංකොක් නුවර සිට පැමිණි යානයකින්. ගමන්මලු දෙකක් තුළ ඇඳුම් අතර ඇසුරුම් 28ක් ලෙස සකස් කර සූක්ෂමව සංවාති වූ කුෂ්තුගේ බර කිලෝග්‍රෑම් 14යි ග්‍රෑම් 562ක් බවයි පොලිසිය පවසන්නේ. කටුනායක ගුවන්තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ වැඩිදුර විමර්ශන සිදු කරනවා. තායිලන්තයේ මගී ප්‍රවාහන බස් රථයක් සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් එකිනෙක ගැටී සිදු වූ අනතුරේදී දුම්රියේ රියදුරු මත්ද්‍රව්‍ය රැගෙන සිටි බවට අනාවරණය වී තිබෙනවා. පසුගිය සෙන්ස්රාදා අනතුරු සිදුනේ බැංකොක්කේ දුම්රිය හරස් මාර්ගයකදී. එහිදී බස් රථයක් දුම්රිය ගැටීමෙන් එම බස් රථයේ ගිනිගෙන පුපුරා ගොස් තිබුණා. අනතුරෙන් පුද්ගලයන් 8 දෙනෙකු මියගොස් ඇති අතර තවත් විශාල පිරිසක් තුවාල ලබා ප්‍රතිකාර ලැබමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. පසුව සිදු කළ පරීක්ෂා කිරීම්වලදී දුම්රියේ රියදුරු මත්ද්‍රව්‍ය භාවිත කර සිටි බවට අනාවරණ වූ බව එරට දුම්රිය ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළා. ලක්කඬ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ කනට රහත හවස හතරට Evening Drive with Chanit and Chanu සම අනුග්‍රහය
1: රසයනුත් ඉහළ ගුණයනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
0: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
1: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන්ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0117 679 579

0: හතරයි විනාඩි හතයි වෙලාව. සුබ සන්ධ්‍යාවක් හැමෝටම. සුබ සන්ධ්‍යාවක් චාරු.
1: සුබම සුබ සන්ධ්‍යාවක්.
0: අද මුන්ඩේ.
1: මුන්ඩේ.
0: අද මුන්ඩේ. කියන්නේ අද මන්ඩේනේ.
1: ඔව්.
0: අපි අර ඉස්සර මේ අර ඉංග්‍රීසි වචන සමහර ඒවා මතක තියාගන්න.
1: හා.
0: ඒවට කියන්නේ ස්පෙලිං හරියට මතක තියාගන්න.
1: ඔව්.
0: ස්පෙල් වෙලී විදිය අපි සිංහලෙන් මතක තියාගන්න.
1: හා. ඔව් ඔව් ඔව්.
0: ඒ කියන්නේ careful.
1: හා.
0: careful. හරි. careful කියන එක ලියන්නේ.
1: ඔව්.
0: එහෙමනේ.
1: careful. මතක් කරලා careful කියලා ලියනවා.
0: careful කියලා ලියනවා.
1: careful.
0: මුන්ඩේ.
1: මුන්ඩේ.
0: අද මුන්ඩේ. ඒක නිසා ඉතින්
1: මුන්ඩේ පටන් ගන්න හදන්නේ.
0: අදෝ අපි මුන්ඩේකේ ඉවිනින් ඩ්‍රයිව් පටන් ගන්න හදන්නේ. සඳුදා දවසේ.
1: ඔව්.
0: ඉතින් අද මැයි මාසෙ 18 වෙනිදා.
1: හරි.
0: ඉතින් ඉවිනින් ඩ්‍රයිව් එක එකතු වෙන කියලා ආරාධනා කරනවා. හවස 6:00 වෙනකන් ඔයා කැමතිම ලස්සන සින්දු අහන්න පුළුවන්කම තියෙනවා.
1: මේ පැත්තේ මැසේජ් එකක් දාන්න තමතක කරන්න එපා. ඔයා දාන්න. ඉතින් හැමදාම ආඩ පුළුවන් අපිත් එකතු වෙන වෙනද වගේ ඉවිනින් ඩ්‍රයිව් එක ඔන්න සතියේ අලුත් දවසේ සතියේ ඔන්න පළවෙනිම දවසේ සඳුදා දවසේ මේ විදිහට හම්බ වෙනකොට කතා කරන්න ගොඩක් දේවල් තියෙන. එන්න මේ පැත්තට මැසේජ් එකක් දාන්න ආඩ පුළුවන්කම තියෙනවා. WhatsApp එකට මැසේජ් එකක් දාලා තියෙනවා. 0.7 5 3 7 93 5 93 7 ඔයාගේ WhatsApp message එක මේ පැත්තේ වල තියන්න.
0: ඒ වගේම තමයි අපි විශේෂයෙන් මතක් කරන්න ඕන අපේ post එකක් තියෙනවා Facebook එකේ.
1: ඕ
0: ඒක බලන්න.
1: ඔව් අපේ ලක්කඩ ඔෆිෂියල් Facebook page එකට ගිහිල්ලා ඒකට like එකක් දාලා follow කරලා ඔයාට පුළුවන් අද evening drive එකේ අපි දාලා තියෙන post එක මොකක්ද කියලා බලලා ඒ පැත්තෙන් ඒකට උත්තරක් දෙන්න.
0: එවනම් ඉතින් බලන්න උත්තරේ මොකක්ද කියලා හොයාගෙන අපිට WhatsApp message එකක් දානත් පුළුවන්. එහෙම නැත්නම් Facebook එකේ අපි post එකට adding comment කරන්නත් පුළුවන්කම තියෙනවා.

0: ඇවිදෙක්ට
1: ලක්කඩ ඊවෙනින් ට්‍රයි සිරෝ ග්‍රීන් ලයිෆ් ප්ලන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ් I'm going to live a new green life.

0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: Cool drive එකට
0: ලක්හඬ. Evening drive.

0: හතරයි විනාඩි 19යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් එක. කොහොමද වීකෙන්ඩ් එක අපි අර ගිය සිකුරාද කිව්ව විදියට හරිම හැපි එකේ ගෙවුණු නිදහසේම හිටපු සතියන්තයක් උනාද
1: නැත්නම් ගෙවිල ගියාද
0: නිකම්ම ගෙවිල ගියාද
1: මම දෙවෙනි එකට අතොස්සන
0: නිකම්ම ගෙවිල ගියා
1: ඔව් ඔයා මොකටද අතොස්සන
0: ගොඩක් අය අතොස්සන දෙවෙනි එකට මොකද මෙහෙමයි අර අපි කිව්වනේ මේ වැස්සත් එක්ක මේ ඔක්කොමත් එක්ක නිවාඩු දවස් දෙක නිකම්ම නිකන් ගත වෙලා ගියා කියලා තමයි දැනුනේ.
1: ඔව්.
0: වැස්සට ටිකක් වෙලා එළියට බහලියට බහින්න බැරුව ගෙදරට වෙලා හිටියා.
1: හා.
0: තව ටිකක් වැඩිපුර නිදාගත්තා.
1: ඔව්.
0: ඔවා මේවා එක්ක
1: අපි කිව්වා නිදාගන්න එපා කියලා.
0: ඔව් සෙනසුරාදා දවසේ වුණා කමන්නෑ ඉරිද දවසේ අපි මොනවා හරි දෙයක් කරන්න ඕන කියලා මහා ලොකුවට ප්ලෑන් කරගෙන හිටියට ඉරිදත් ඒ ටිකම තමයි
1: කරේ. ඒ සිරිතම තමයි.
0: මේ විදියටම තමයි ගත වෙලා නිවාඩු දවස්වල උදේ නැගිටද කියන එක සංගණනයක් කරවතින් අපිට පොල්ලක් කරගෙන ඔළුවට ගහගන්න වෙනවා.
1: ඒක
0: වෙන්නේ නැහැ කවදාවත්. අපි ඇතුළුව අපි ඇතුළුව
1: අපි ඉන්නේ තන්තිම
0: එක වෙන්නේ නැහැ. ඒ නිසා ඉතින් ඕවනිකන්
1: සුරංගනා කතා
0: වැඩි බණ කියලා වඩ කියන්නේ වැඩි බණ රයිට්. විජය නිෂ්පාදන ගැන මතක් කරන්න ඕන 100%ක්ම අපේ රටේ රසවත්ම නිෂ්පාදන පෙළක් ඔබට හඳුන්වා දෙන්නේ විජය නමින් විජය නිවසින් කෑම වේල රස ගන්ව ගන්න වස විස නැති රසකාරක නැති කල්තබා ගැනීම ද්‍රව්‍ය නැති විජය නිෂ්පාදන ගෙදර ගෙනින් තියාගන්නම වෙනවා.
1: ඉතින් කෑමක් රස කරගන්න අපි හැමෝම කැමති. ඉතින් ආට පුළුවන් කැමතියනවා විජය කුළුබඩු ටිකේ ඉඳන් විජය ඉන්දියාප්ප පිටි විජය තෝසෙ පිටි විජය කුරක්කම් පිටි මේ හැමදේම විජය කියන නමින් බෙලදී ගන්න එකයි අපේ රසේ රටේ සමර බෙදෙන විජය නිෂ්පාදන කියලා අපි කියන්නේ. ඉතින් ළඟම තියෙන සුපිරි වෙනසලෙන් වෙන්න පුළුවන්
0: මුදලාලි මහත්තයාගේ සෑහෙන්න අපිට මේ මොනවද ගණන් බලන්න වෙනවා.
1: ඕ රස් බලන්න වෙනවා.
0: ඕ ඕඩ කියන්නේ රෙස්පෙක්ට්. රෙස්පෙක්ට් බලන්න වෙනවා. ඉතින් එහෙම වෙන්නේ මොකද මේ ගොඩක් අය වී කොටන්න එනවා.
1: හැබැයි
0: මේ තියෙන මැෂින් එකේ කොටන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනුනේ පැයකට මෙච්චරයි කියලා. ඉතින් ඒක නිසා ඉතින් එයාගේ රෙස්පෙක්ට් බලන්න වෙනවා. ඉතින් කොමහරි දැන් මේ නෝම මැෂින් එක හඳුන්වා දුන්නට පස්සේ ඉතින් බොහොම කාර්යක්ෂමව තමන්ගේ වීඩියෝ කොටලා අරන් යන්න. එතකොට බුදුරාජ මහත්තයාටත් තමන්ගේ රැස් පිට කරන්න නැතුව බොහොම කාම් විදියට තමන් ගාවට එන පාරිභෝගිකයට හොඳ සර්විස්
1: එකක්
0: සලකන්න පුළුවන්. මොකද හරි ඉක්මනට බොහොම කාර්යක්ෂම බැටරි කරගන්න පුළුවන් මැෂින් එකක් තමයි ඩොම කණු දෙක එළිවෙට යන්ත්‍රය කියලා කියන්නේ. ඉතින් එතනින් එහාට ගිහිල්ලා මාක්ස්මන් හෝල්ඩින්ග්ස් දැන් මැෂින්ස් ගණනාවක් හඳුනා දීලා තියෙනවා. ඒවත් ඉතින් ඔයාලට ප්‍රයෝජනට ගන්න පුළුවන්කම තියෙනවා.
1: ඩොම කළු වැටිවත් කිරීමේ යන්ත්‍රය කැඩුණු සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර වගේම සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍රය ඇතුළු සහල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය කරන සියලුම යන්ත්‍ර උපකරණ වලට පලෑකම තියෙන එකම වහලක් යටින් අවශ්‍ය මාදලි වලින් අවශ්‍ය ධාරිතා වලින් මිලදී ගන්න. ඒකට යන්න තියෙන හොඳම තැන තමයි මාක්ස්මන් හෝල්ඩින්ග්ස් කියලා කියන්නේ නම්බර 31 ඇල්හින පාර මහර්ගම ප්‍රධාන ශාඛාව තියෙනවා මාක්ස්මන් හෝල්ඩින්ග්ස්. එහෙම නැත්නම් කතා කළා වට සම්බන්ධ කර ගන්නත් පුළුවන් 011-579-579 ට කෝල් එකක් දෙන්න.
0: අලවින් පසු හොඳ සර්විස් එකකුත් මාක්ස්මෙන්ලා අනිවාර්යෙන් වාට ලබා දෙනවා.

0: ලකන්න රේඩියෝ ITN.
1: මේ සමහර අඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහෙනි. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
2: හැබැයි අමෘතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම අඳුන්කුරුම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම අඳුන්කුර අමෘතා.
4: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLV දනඩ තහනිය ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබ දිනවා රටත් දිනවන ජාතියේ මහත් අන සම්පත

0: බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: හවස 4 විනාඩි 30 වෙලාව.
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලා ගන්නවා.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: උණුසුම සනසුම හදවතේ රැලි විජයතේ
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන ඔබත් අදම NLP හඳහන බලා ගන්න.

ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන් වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මැනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 0117 679 579.

0: ಕೃಷಿ ಕ್ಷೇತ್ರದ ನವಪನಕ್ ಲಪಾತೆಬಿನ್ ಕಸಾಗಲ ಪ್ಲಾಂಟೇಷನ್ ಮಗಿನ್ ಆರಂಭ ಅತಿ ಪ್ರಧಾನ ವ್ಯಾಪ್ರತಿ ಅತರ ಒಬ್ಬ ಸಮೀಪ ಕಸಾಗಲ ಗ್ರೀನ್ ಸೂಪರ್ ಮಾರ್ಕೆಟ್ ಚಾಲಿಯ ಇತ ಅಡು ಮಿಲಕನ ನೆರತೆ ಒಬ್ಬ ಪಸು ಮೀಟರ್ ಸಹನೆಯಾಗ್ದ ಮಸಕಟ ರೂಪಾಯಿ ಲವಿಸಿ ಪಂದಹಸಕ್ ದಕ್ವ ಮಿಲತಿಗೆ ನೇಮ್ ಸಂದಹ ನಯ ಸಹನೆಯಾಗ್ದ ಹಂದೋನಾದೋನ್ ಏಕಮ ಸೂಪರ್ ಮಾರ್ಕೆಟ್ ಚಾಲಿಯಾಯಿ
1: ගන්න එකත් මෝඩය. හරිද? තමන්ව අනවශ්‍ය විදිහට මොකෙක් හරි පීඩාවට පත් කරනවා නම් එක්ක උඩ විරුද්ධ ඇක්ෂන් එකක් ගන්නවා. රටේ නීතියක් තියෙනවා පොලිසියට. නැත්තම් බල කොල්ලෝනේ. ඔය ඇක්චු මැච්චෝ කීප දෙනෙක් කැලේ වුණා ගහන ගහපල්ලා.
2: විසේකාරේ.
3: මොකද ජනිතා යමේ?
4: වැඩක් නෑ අනේ වැඩක් නෑ. මට ජීවිතේ මේ පාවෙලා තියෙනවා. මම යනවා කඩේට බේත්තලයක් ගේන්න.
3: ඒ මොකටද? හොරගේ දියා රැවුල කපන්න නේද හදන්නේ? අනේ හොඳයි ජනිත් අයියේ, මමත් ඔය කැලෑව කවද සුද්ද වෙයිද කියලා බලබලා හිටියේ.
2: විසේකාරේ සතිය දින පහේම රාත්‍රී 9ට IT

0: හතරයි විනාඩි 37යි වෙලාව. වාසනාව කොතන තියෙනවද කියලා අපි දන්නේ නැහැ. වාසනාව අපිට ගලප ගන්න විදිය අපිම තීරණය කරන්න ඕන.
1: ඔව්.
0: එහෙම නැතුව අපි වාසනාව ඔය දොර ඇරලා බලනවා කියලා සින්දුවල කිව්වට
1: එහෙම වෙන්නේ නැහැ.
0: එහෙම වෙන්නේ නැහැ. අපි දොර ඇරලා
1: බලුවට
0: අපි බලන්න ඕන දොර ඇරලා. එහෙම නැතුව වාසනාව දොර ඇරලා බලනවා කියලා සින්දුවල කිව්වට මෙච්චර කාලෙකට නම් අපේ එක්ක අපේ දොරවල් තිබිලා නැහැ.
1: ඔව්. එක්ක ඒව අරින්න බෑ.
0: එහෙම නැත්තම් ඒව අරින්න බැරි දොරවල්. මොකද එහෙම දොර ඇරලා බලපු දවසක් නැහැ අපිට.
1: නෑ නෑ ඇත්ත ඇත්ත.
0: එහෙම මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා.
1: අපේ පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ එතන.
0: එක්ක අපේ දොරවල් වල ලොක් තදයි. අරින්න බෑ යතුරු නැහැ.
1: මලකඩ කාලා.
0: මලකඩ කාලා. ඒකේ හිර වෙලා.
1: ඔව්.
0: අරින්න බැරි දොරක්.
1: හ්ම්.
0: එහෙම නැත්තම් අපේ වාසනාවකේ දොරවල් නැහැ. දොරවල් නැහැ. දෝ ඉල්ලේ. හරිද? ඉතින් ඒක නිසා අපි වාසනාවම අපිම ගලප ගන්න ඕනේ. ඒකට කරන්න තියෙන හොඳම දේ තමයි වාට මහජන සම්පත ලොතරැයියක් ගන්නවා කියන එක.
1: අදසේ වසකට වඩා වැඩි කාලයක් රටටම වාසනාව කියා දුන් ලොතරැයියේ ප්‍රමුඛයා වගේම ලොතරැයි ලොව රජකිරුල තමයි මහජන සම්පත ලොතරැයිය. ඉතින් රටේ සංවර්ධනයේ සෞඛ්‍ය අධ්‍යාපනයට වෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට වගේම රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන ගමන් තමයි ඔන්න මහජන සම්පත ලොතරැයි ඔබව ලක්ෂපතියෙක් ඔබව කෝටිපතියෙක් කරන්නේ. ඉතින් සුපුරුදු විදිහට මාට පුළුවන්කම තියෙනවා කෝටි දෙකක සුපුරි තෑග්ග, ලක්ෂ 25 ප්‍රථම තෑග්ග වගේම ලක්ෂයේ තෑග්ග සමගින් අනෙකුත් සෙසු තෑග්ග හැම එකක්ම දිනා ගන්න. එකට කරන්න තියෙන්නේ පුංචි රුපියල් 40ක් වියදම් කරන්න වැඩි වැඩියෙන්. ආඩ පුළුවන් මහජන සම්පත ලොතරැය ගත්තොත් එහෙම මේ විදිහට වාසනාවන්තයෙක් වෙන්න.
0: එමගින් විශේෂයෙන්ම දැන් ඩීප් ටෙක් පොට පම්ප් එක කිව්වට පස්සේ ඔයාට ඔයාගේ වගාවෙමඩ ඕන කරන වතුර ටික ඉතාම පහසුවෙන් විදුලි බිලක් නැතුව අරගන්න තියෙන හොඳම වතුර මෝටරය තමයි ඩීප් ටෙක් පොට පම්ප් කියන්නේ. ඉතින් මේක අර වැසි කාලේට අපිට නිකන් වතුර ඕනේ නැහැ කියලා වගේ හිතුණාට පෑවුමක් ඇවිල්ලා හොඳට අවුව වැටෙන කාලේට අපිට වතුර ටික නැති වුණාම තමයි
1: තරුපේන්නේ.
0: ඒ නිසා මේ වෝටර් පම්ප් එකක් ඒක ලෑස්ති කරගන්න එක විදුලි බිලට තිත තියලා ලිප්ටෙක් කෝට පම්පයක් ගන්න.
1: ඉතින් අපි ගොවි මහතුන්ට පුළුවන්කම තියෙනවා අස්වැන්න සරු කරගන්න, පිරිවැය අඩු කරගන්න, ඩීප්ටෙක් සෝලා වතුර මෝටරයක් අදම මිලදී ගන්න. මොකද ඩීප්ටෙක් ආයතනයේ අපේ ගොවි මහතුන් ගැන හිතලම ඕන ඩීප්ටෙක් සෝලා වතුර මෝටරය මිල සුවිශේෂී මිල අඩු කිරීම එක්ක දෙන්න සූදානම්ෙන් ඉන්නවා. ඒ නිසා අපි පුළුවන්කම තියෙනවා අස්වැන්න සරු කරගන්න, පිරිවැය අඩු කරගන්න, ඩීප්ටෙක් සෝලා වතුර මෝටරයක් මිලදී ගන්න. මම නම් එක මතක් කරන්නම්, ඩීප්ටෙක් ආයතනයේ සම්බන්ධ කරගන්න 0711711711 කතා කරන්න.
0: හරි, දැන් මේ මම පහුගිය දවසේ බස් එකේ වැඩට එනකොට
1: හරි
0: මේ බස් එකේ යන දවසක එක මිනිස්සෙක් නෑ ෆුට්බෝඩ් එකෙත් සෙනගෙනවනේ.
1: ඔව් ඔව් ඔව්.
0: දෙයට සෙනග වැඩි, ෆුට්බෝඩ් එකේ හැමත් සෙනගෙනවා.
1: තදබදේ වැඩිනේ.
0: තදබදේ වැඩිනේ.
1: හා
0: මේ ෆුට්බෝඩ් එකේ මිනිස්සෙක් ඉන්නවා. දැන් අපි සාමාන්‍යයෙන් බස් එකේ යනකොට අපි ඉස්සරහ පැත්තේ කියන්නේ අපිට මූණත නැත්නම් පාර පේන පැත්තට හැරිලා යන්නේ අපි. ඉස්සරහින් පාර පේන විදිහට අපි බස් ෆුට්බෝඩ් එකේ ගියත් යන්නේ. ඒ විදිහට අල්ලගෙනනේ. එතකොට දැන් පාර දිහා බලාගෙන තමයි අපි යන්නේ. එක මනුස්සයෙක් ඉන්නවා ෆුට්බෝඩ් එකේ පහල අර මේ වාඩි මේ නැගලා. එයා ඉන්නේ මේ
1: කොහෙ බලාගෙනද ආයේ?
0: එයා ඉන්නේ පාර කියන්නේ ඉස්සරහ පැත්තට පිටිපස්ස හරවල. අපි දැන් ඉස්සරහ පාර දිහා බලාගෙන යනවනම් එයා ඒ පැත්තට පිටිපස්ස හරවලා බස් එක ඇතුල් පැත්තට මූණ හරවගෙන තමයි ඉන්නේ ෆුට්බෝඩ් එකේ අල්ලගෙන ඉන්නේ. එන්නේ නුහුරු වැඩක්ම නේද? සාමාන්‍යයෙන් අපි යන්නේ මේ ඉස්සරහ පැත්තට හැරිලා හැම බලාගෙන යන්නේ පාර දිහා බලාගෙන. එහෙමනේ මෙයා අනිත් පැත්ත හැරිලා ඉන්නේ හොඳට ෆුට්බෝඩ් එකේ දොර අල්ලගෙන.
1: ඊ මොකද
0: මම බැලුව මොකද කියලා මටත් දැන්
1: වාරත් ඉතින් ඕන නැති දෙයක් නෑනේ අනේ.
0: ඕන නැති දෙයක් නෑනේ අපිටත් ඉතින් දැක්කම මොනවාරි මං කල්පනා කරා.
1: පාඩුව යන්නේ නේතුව.
0: ඇයි මේ මිනිස්සයා මෙහෙම යන්නේ කියලා කල්පනා කළා මං.
1: මං
0: පොඩ්ඩක් නේවර් සේන අඩුව නැගන් ඉඳලා.
1: හරි.
0: ඇයි මහත්තයා මේ ඔයා ඇත්තොම යන්නේ? කියන්නේ බස් එකේ ඉස්සරහ පැත්තේ නේ හැමෝම යන්නේ. ඔයා අපිත් එහෙම ඔයා අනිත් පැත්ත හැරලා යන්නේ. මේකනේ මල්ලි මම මේ ට්‍රේන් එක යන කෙනෙක්. අද ට්‍රේන් එක පොඩ්ඩක් මිස් වුණා. ට්‍රේන් එකේ මිනිස්සු යනවා කියන්නේ අර පිටිපස්සෙන් වාඩි වෙලා යන සීට් එකේ හැමදාම යනවා කියන්නේ.
1: ආයේ නිසාතම යපුරුද්දට එහෙම වාඩි වෙලා ඉගෙන සොරි හිටගෙන ගින් තින්නේ.
0: මට නැත්තම් මල්ලි මට වොමිට් වෙන්න පුළුවන්.
1: මට වාකන්නේ තුන දෙකක්.
0: මට පිටිපස්සට තමයි යන්න ඕන. එහෙම නැත්නම් මට වොමිට් වෙන්න පුළුවන්. ඒකයි මම මේ යන්නේ කියලා කිව්වා.

0: Lakhanda Radio ITN.
1: මේ හඳුන් කුරුවල්ඩට ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු. අපි හුස්ම ගන්න තැන් වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කුර අමෘතා. සිත් සුවඳින් පිරේවා.
4: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
5: NLB 4000 ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැයිය NLB 4000 ඔබත් අදම NLB 4000 බලා ගන්න.
6: හවස 4:51 වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නේ. කවුද අපිට මැසේජ් කරපු කට්ටිය? ඉක්මනට මතක් කරන්න ඕන මේ වෙලාව මැසේජ් කරන අය.
3: පොඩකින් ඉතින් හොයාගන්න
6: තිබේ. එහෙනම් මං කියන්නම් මේ පැත්තෙන් මැසේජ් කරපු අය ඉන්නවා. ලක්මාල් මැසේජ් කළා තියෙනවා සිදුවකට ගදු කරගන්න කියලා. ඒ වගේම ගගන ඉඳුහස් ඇතුළු කට්ටියම ගදු කරගන්න කියලා ගිනිගත් වෙන තමයි මැසේජ් එක වෙලා තියෙන්නේ. ඒ වගේම අනුබමාව ගදු කරගන්නවා පිළියන්දලින් සචිත්‍ර වගේම සේනාල ඇතුළු මගේ ආලෝ කට්ටියම ගදු වෙනවා කියලා තියෙනවා මේ වෙලාවේ.
1: හායි අපිවත් සින්දුකට එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. පොතු පිටිය වාතුවේ ඉඳන් සමන්ත ලක්හඬ අහගෙන ඉන්නවා කියලා මේ වෙලාවේ දාලා තියෙනවා. නැවත් එකතු අනුෂා සෙව්වන්දි, ඊට පස්සේ ගීතා, මංකලි, නන්දනී, වරුණි, නිරංජලා, නිශාන්ති මේ හැමෝම එකතු කරගන්න කියලා මනාෂ ගාමන්ටකින් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ.
6: අපි සමහර වෙලාවට අපේ මේ දියුණු වෙනවා කියන දේ හීනයක් කරගෙන සමහර වෙලාවට හීනයක්ම තියාගෙන අපිට හැමදාම මේ අර අපි පුරුදු දේම පිළි අරගෙන ඉන්න වෙන වෙලාවල් තියෙනවා.
1: හරි.
6: පුරුදු තත්වයන්ම පිළි අරගෙන ඉන්න වෙන වෙලාවල් තියෙනවා. හැබැයි අපිට දියුණු වෙන්න කියලා උමනාව තියෙනව නම් ඒකට කවුරු හරි අත දිගෑරලා උදව් කරන්නත් එනව නම් ඒක තරම් වටින වෙනත් කිසිම දෙයක් නැහැ.
1: ඔව්.
6: මනුස්සයෙක්ට දියුණු වෙන්න, මනුස්සයෙක්ගේ ජීවිත ගමන වෙනස් මාවතකින් ඉස්සරහට අරගෙන යන්න පුංචි උදව්වක් හරි කාට හරි කරන්න පුළුවන් නම් ඒක හරි වටිනවා. ඉතින් ඔයාට කරන්න පුළුවන් දේ ඔයා කරන්න ඕනම කෙනෙක්ට. හැබැයි ඔයාට උදව්වක් ඕන වෙලාවට වාට උදව්වක් කාගෙන් හරි නොලැබුණා කියලා
1: අනේ මට ලැබුණේ නැහැනේ මම මේ ඇයිට මෙහෙම කරානේ
6: කියලා පසුතැවෙන්න එපා.
1: ඔව්.
6: ඔයා කරන්න ඔයාට පුළුවන් දේ. එතකොට ඔයාටත් කවදා හරි අනිත් පැත්තෙන් ලැබෙවි. විශ්වයෙන් හරි ලැබෙයි.
1: ඔව්.
6: ඒක නිසා එහෙම ට්‍රයි කරන්න. ඒ වගේම තමයි දැන් ඔයාට ඔයාගේ ගමන යන්න ඔන්න කාගින්වත් උදව් අවශ්‍ය
1: නැහැ.
6: මම කසාගල ප්ලාන්ටේෂන් උදව් කරන්න බලාගෙන ඉන්නවා.
1: කසාගල සමූහ ව්‍යාපාරය කියලා කිව්වහම අපේ රටේ කෘෂිකර්මාන්තයේ නව මට්ටමකට ගෙන ගියපු ජාත්‍යන්තර වෙළඳපොළ ඉලක්ක කරගත් විශ්වසනීයම නාමය කියලා. දැන් හැමෝම දන්නවා. ඉතින් විශේෂයෙන්ම මම මතක් කරන්න ඕනේ කසාගල සමූහ ව්‍යාපාරයේ උන්ගේ ප්‍රධාන අරමුණු අතරින් විශේෂිතම දේ කරගෙන තියෙන්නේ අපනයන කේන්ද්‍රීය කෘෂි නිෂ්පාදන සමග රටට නව කෘෂිකාර්මික ආයෝජන අවස්ථා හරහා අනාගතය ගොඩනගමින් වගේම අපේ තරුණ පරපුරට ව්‍යවසායකත්වයට පිවිසීමට අවශ්‍ය මඟ සැලසීම කියලා කියන්නේ. ඉතින් ඔබටම තේරෙනවා ඇති කසාගල සමූහ ව්‍යාපාරය උන් සතුව කොයිතරම් විශ්වාසයක් කොයිතරම් වගකීමක් තියෙනවද කියලා. ඉතින් දේශීය වුණත් විදේශීය වුණත් ශ්‍රී ලාංකික ඔබට අවස්ථාව තියෙන විශ්වාසයෙන් යුතුව කසාගල සමූහ ව්‍යාපාරය සමගින් එකතු වන්නට.
6: ඒ වගේම වාගේ gedara කැම වේල විශ්වාසයෙන් වාට වාගේ දරුවන්ට වාගේ වැඩිහිටියන්ට gedara හැමෝටම විශ්වාසයෙන් හොඳ ගුණදායි පෝෂදායි කැම වේලක් විදිහට හදලා දෙන්න වාට පුළුවන්කම තියෙනවා. විජේ නිෂ්පාදන වාගේ කැම වේලට එකතු කරගත්තොතින් රසකාරක වර්ණකාරක නැතුව හොඳම නිෂ්පාදන පෙළක් වාට විජේ නමින් දැන් ගන්න පුළුවන්කම තියෙනවා.
1: ළඟම තියෙන වෙළඳ සැලෙන් වෙන්න පුළුවන් පුංචි වෙළඳ සැලෙන්, ලොකුම වෙළඳ සැලෙන්, සුපිරි වෙළඳ සැලෙන් මේ ඕනම තැනක වාට පුළුවන්කම තියෙනවා. අපේ රසය රටේ සම්පත බෙදෙන විජේ නිෂ්පාදන දී ගන්නවා.

0: ලස්සන වෙලා හිත හොඳ මිනිස්සු කොහමද ලස්සනයිද?
1: දැන් එතකොට මේ ඔය බක පඬිතුමෝ මොකද? ආ සර් කන්නඩිය කිසරා ගිහලා බලන්න.
0: එතකොට මෙන්න
2: විසේකාරී සතිය දින පහේම රාත්‍රී 9ට ITN බලන්න.

0: තුළ 9-8 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: ITN ලක්හඬ පූජා

0: වෙනිදා සිට ජුනි 3 වෙනිදා දක්වා
1: බිලියන් බිල පුරවරේදී
0: ITN ලක්හඬ පූජා සම්බුද්ධ වන්දනා විසත් කලාපය
1: දකින්න නිවෙන්න ඔබ

0: ප්‍රතිපර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25000ක් දක්වා මිල තිගැනීම සඳහා ණය සහනයක් ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි. සිවිනක තනි වෙලා.
2: ඒතර සචින කියන්නේ හොඳට ඉගෙන ගන්න දරුවෙක්. එයා මේ වෙලාවේ උපාධිය හදාරන කෙනෙක්. එතකොට දැන් ඔයා බලන්නකෝ. ඔයා බස්කොන් දොස්තර කෙනෙක්. කොහොමත් ඔය දෙන්න ගැලපෙන්නේ නැහනේ අජිත්.
1: තිමිර උඩලමත්ත අධ්‍යක්ෂණයක්.
3: මෙහෙම පොඩ්ඩක් ඇදගෙන ඉමුකෝ. නැත්ත වැඩි දෙල්ලෙනු.
4: දෙල්? මෙහෙ දෙල් තියනවාද?
3: තියනවා තියනවා. දෙල් කන්න පොරේ තියනවා දෙල්. ඔක්කොම කරලා ඉනත් වෙනවනේ.
1: සතියේ දිනවල රාත්‍රී 8:30ට ITN බලන්න.
5: සීනික තනි වෙලා.
0: Lakhanda Radio ITN.

0: හවස පහයි විනාඩි 6 වෙලාව අපි දෙවෙනි පැයට ඇවිල්ලා තියෙන්නේ.
1: සුබ සන්ධ්‍යාවක්.
0: ඉතින් දැන් ලෝකේ ඉස්සරහට යනවා. අපි හැමදාම කියනවා අර AI තාක්ෂණයත් එක්ක ඉස්සරහට ගිහිල්ලා අපිට මේ ලෝකේ මොනවද
1: නැත්තේ කියලා හිතනවා.
0: මොනවද ඒ AI වලින් නැත්තේ? එහෙම කියලා හිතන තරමට දේවල් වෙමින් තියනවා කියලා හිතෙනවා. මොකද මේ අපි ගිය සතියේ කිව්වා රොබෝ නැත්නම්
1: හිමිනමක්.
0: AI හිමිනමක්. එතකොට දැන් මේ නවතම සොයා ගැනීමක්, නවතම අත්හදා බැලීමක් දරුවන් බිහි කරන රොබෝ අම්මලා. වෛද්‍ය විද්‍යාව සහ රොබෝ තාක්ෂණය එකිනෙක මුසු වෙලා ලෝකේ මවිත කරන නවතම් පෙරලියක් දැන් සිදු වෙමින් තියෙනවා කියලා තමයි කියන්නේ. චීනයේ තමයි මේ වැඩේට අත ගහලා තියෙන්නේ. ඉන්නලෝ ප්‍රථම වතාවට තමයි කෘත්‍රිම ගර්භාෂයක් සහිත හිමනොයිඩ් රොබෝ වරියක නිර්මාණය කිරීමේ පරීක්ෂණ දැන් සාර්ථකව සිදුවෙමින් තියෙනවා කියලා කියන්නේ. මේක මේ හුදෙක් විද්‍යා ප්‍රබන්ධයක්, එහෙම නැත්නම් චිත්‍රපටයක දර්ශනයක් කියලා ඔයාලට හිතේවි. මෙහෙම දෙයක් කිව්වට පස්සේ
1: හිතාගන්න බෑනේ අපිට.
0: ඔව්, හැබැයි දැනට එහෙම ඔළුවේ තියාගත්තට කමක් නැහැ. අපි මේ වගේ දේවල් සමහරවිට ෆිල්ම් වලින් දැකලා ඇති නේද? ඒ වුණාට මේක අනාගත ලෝකයේ තුල යථාර්ථයක් වෙන දෙයක් කියලා තමයි මේ විද්‍යාඥයින් පෙරලියක් සිදුවන තාක්ෂණික විප්ලවයක් පිළිබඳව අනාවැකි පල කළ තියෙන්නේ. ඉතින් මේකේ තාක්ෂණික ක්‍රියාවලිය කියලා පොඩ්ඩක් හොයලා බැලුවොතින් රොබෝවරියගේ උදරය තුල සවි කරලා තියෙන කෘත්‍රිම ගර්භාෂය මගින් මනුෂ්‍ය මවකගේ සිරුරේ පවතින පරිසරය උපරිමයෙන් අනුකරණය කරනවා කියලා කියනවා. එවැගේම කෘත්‍රිම පෝෂණ සැපයුම විදියට කියන මවකට අර ලැබෙන පෝෂණය කෘත්‍රිමව ලැබෙනවා කියලා කියන්නේ මවකගේ පෙගිනි වැල හරහා ලැබෙන පෝෂණය හා ඔක්සිජන් වෙනුවට මෙහිදී විශේෂිත පද්ධතියක් මගින් කලලයට අවශ්‍ය පෝෂණය ලබා දෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් ඒ විදියට ගත්තට පස්සේ දැන් කෘත්‍රිම බුද්ධිය, ඒ කියන්නේ වැඩෙන දරුවගේ මොළය නිර්මාණයට AI මගින් කලලයේ වර්ධනයත් එක්ක ඒ වගේම හෘද ස්පන්දනය සහ සෞඛ්‍ය තත්ත්වය තත්පරයෙන් තත්පරය නිරීක්ෂණය කරමින් තමයි මේ කටයුත්ත සිදු වෙනවා කියලා කියන්නේ. ඉතින් මේක සිදු කරන්නේ ඇයි කියලා කවුරු හරි අහුවුතින් ඇයි මොකද මේක කරන්න හේතුව?
1: ඇයි මේකම කරන්න කියලා?
0: මේ මව්වරු මෙච්චර ඉන්නව මදිද?
1: ඔව්.
0: කියන්නේ කාන්තාවකට මමක් වෙන්න බැරි කමක් නැහැ නේද? ඉතින් මේ කියන්නේ මේ බැරි කමක් නැහැ කියන්නේ දැන් කාන්තාවක් සමහර අවස්ථාවන්වල බැරි වුණාට මේ අවස්ථාව තියෙනවනේ. එහෙම තියෙද්දි ඇයි මේක කරන්න කියලා කවුරුරැ ඇහුවතින් ඒකට විද්‍යාඥින් දෙන උත්තරේ තමයි
1: ඒකත් එහෙම තමයි උත්තරේ නේද?
0: ඒකට උත්තර තමයි මේ දැන් අපි කියන විදියට මේ දරුවන් නොමැති කාන්තාවන් කියන්නේ බඳභාවයට විසඳුමක් විදියට දරුවන් ලැබීමේ අපහසුතාව ඇති දෙමාපියන්ට ආරක්ෂිත විකල්පයක් ලබා දීම ඔවුන්ගේ අරමුණ වෙනවා කියලා කියනවා.
1: ඒ
0: වගේම අඩු මාසෙන් උපදින දරුවන්, නොමේරු දරුවන් ජීවිත බේරා ගැනීම සඳහා පවතින තාක්ෂණයට වඩා දියුණු විසඳුමක් ලෙස මේ භාවිතා කරන්න පුළුවන් කියලා ඔවුන් හඳුන්වා දීලා තියෙනවා. ඒ වගේම තමයි මේ වගේ කාරණා ගණනාවක් ඔවුන් සඳහන් කරනවා. ඉතින් ඒ කාරණාවලට අදාළව නව ලෝකයේ තුල ඉස්සරහට යන මේ ලෝකයේ තුල අනාගත තාක්ෂණික විප්ලවයත් එක්ක රොබෝ දරු, රොබෝ මව්වරු, රොබෝ හිමිවරු.
1: ඔව්, තව කවුද නැත්තේ? ඒ වගේ රොබෝ සුනුකයෝ එමත් ඉන්නවනේ.
0: ඔව්, රොබෝ නිවේදකයෝ නිවේදිකාව.
1: ආවත් එහෙම අපිට ගෙදර යන්න
0: මේ ওই වගේ තත්ත්වයක් නැතිලා තියෙනවා.
1: ඉන්න
0: ඒ නිසා දැම්ම කරගන්න එකක් තමයි
1: කරගන්න.
0: ජොබ් වලින් එහෙම
1: දැම මොන වුණා හරි කරගන්න.
0: නිවේදනය එහෙම නැවසින් එහෙම කරන්න කට්ටිය බලාගෙන ඉන්නවා නම් අනාගත ලෝකයේ තුල නිවේදක නිවේදිකාවත් ආවුතින්
1: ඉවරයිනේ වැඩේ.
0: අපිට අබ සරණයි. හවස 5 විනාඩි 11 වෙලාවයි විනින් ඩ්‍රයිවර් අහගෙන ඉන්නේ.

0: පැත්දෙක්කට
1: ලක්කාඩ ඊවෙනින් ට්‍රයි ලක්කාඩ රඩියෝ ITN
2: ඩෙංගු රෝගීන්ගෙන් 50%ක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර දිස්ත්‍රික්ක 25න්ම මේ වන විට රෝගීන් වාර්තාවීම සිදුවේ. කොළඹ, ගම්පහ, මාතර, ගාල්ල, රත්නපුර, කළුතර, නුවර දිස්ත්‍රික්කවලින් වැඩිපුර රෝගීන් හමු වී ඇත. ඩෙංගු රෝගියෙකු වීමට පෙර ඩෙංගු මදුරුවන් මර්ධනයට එක්වන්න ඔබ ක්‍රියාත්මක වනවා නම් සමාජයම ආරක්ෂිතයි.
1: ඩෙංගු මාරාන්තිකයි. සැවොම එක්වෙමු. ඩෙංගු පරදමු.

0: ලංකේ විශ්වාසදිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් ස්වයංක්‍රීය වීකටීම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011767979 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
1: ಕೃಷಿ ಕ್ಷೇತ್ರದ ನವಪನಕ್ ಲಭಾ ತೆಬಿನ್ ಕಸಾಗಲ ಪ್ಲಾಂಟೇಷನ್ ಮಗಿನ್ ಅರಂಭ ಅತಿ ಪ್ರಧಾನ ವ್ಯಾಪ್ರತಿ ಅತರ ಒಬ್ಬ ಸಮೀಪ ಕಸಾಗಲ ಗ್ರೀನ್ ಸೂಪರ್ ಮಾರ್ಕೆಟ್ ಜಾಲಿಯ ಇತ ಅಡು ಮಿಲಕನ ನೆಟತೆ ಒಬ್ಬ ಪಸು ಮೀಟರ್ ಸಹನೆಯಾಗದ ಮಸಕಟ ರೂಪಾಯಿ 25000 ದಕ್ಕ ಮಿಲತಿ ಗಿನಿಂ ಸದಹ ನಯ ಸಹನೆಯಾಗದ ಹಂದುನಾದುನ್ ಏಕಮ ಸೂಪರ್ ಮಾರ್ಕೆಟ್ ಜಾಲಿಯೈ.

0: අවසපහයි විනාඩි 20යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නේ. කවුද ඉන්නේ අපිට මැසේජ් කරපු අය අපේ පෝස්ට් එකටත් කට්ටිය කමෙන්ට් කරනවා. අපි අර දීපු ප්‍රශ්නෙට
1: තොරණක් වගේ ප්‍රශ්නෙට
0: තොරණක් දීලා තියෙන්නේ. ඉලක්කම් ගලපලා
1: එකතු
0: හොයන්න. ඒක අපිට මෙහෙම කියන්න බෑ. ලංකාවේ ජනගහනයට වැඩිය ෆෝන් තියෙනවා, ස්මාර්ට් ෆෝන් තියෙනවා ලංකාවේ ජනගහනයට වැඩිය. ඒ
1: වගේම
0: ලංකාවේ ජනගහනයට වැඩිය සෑහෙන ප්‍රමාණයක් FB account තියෙනවා. එක්කෙනාට 10-15 තියෙන එක වෙනම කතාවක්.
1: අඩුම එක දෙක ගානේ හරියන්නේ මේ කාරණේ.
0: මං කියන්නේ එහෙම 10-15 තියෙන එක්කෙනෙක්ගෙන් එකක් ඉල්ලගෙන හරි
1: බලන්න
0: අපේ page එකට ගිහින් බලන්න.
1: බලලා
0: page එක like කරන්න.
1: හරි. Follow කරන්න.
0: Follow කරන්න. එතකොට ඔයාලට පුළුවන් post එක share කරන්න.
1: Right,
0: ඒ විදිහට උත්තර දීපා තියෙනවා. කවුද ඉන්නේ සිද්ධාක් අහන්න message කරපු අය මේ වෙලාවේ.
1: මේ වෙලාවේ මාතලෙන් දිලිනී ඉන්න අපිත් එක්ක ඔන සිඳුකට එකතු කරගන්න ඔයාව. ඊට පස්සේ ලක්ෂ්මන් message එකක් දාලා තියෙනවා මඩ පාතිනා. තමරා නිශානි චේතනා ඊට පස්සේ පුංචි පුතා භාග්‍ය අභිෂ්ක මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා සිඳුවකට. ඒත් එක්කම මේ වෙලාවට මැසේජ් එකක් දාලා තියෙනවා බණ්ඩාරගමේ ඉඳන් ලංක ප්‍රදීප් ඔයාවත් එකතු කරගන්න ගොඩක් ආදරෙන් ඊළඟ සිඳුවට අපි ලෑස්ති කරගෙන ඉන්න. ඒත් එක්කම මමවත් එකතු කරගන්න කියලා මැසේජ් එක දාන්නේ පිටිගල බොරළු හේනේ සුසන්ත සම්පත්. ඔයාවත් එකතු කරගන්නව මේ වෙලාවේ. ඒත් එක්කම හැමදාම වගේ විරකුඩිය බේකරියේ මැසේජ් එකක් දාලා තියෙනවා. විරකුඩිය බේකරියේ හැමෝම එකතු කරගන්නව ජයමාම ඇතුළුව. ඊට පස්සේ සුබ සන්ධ්‍යාවක් අද මගේ මහතේ උපන්දිනය කියලා තියෙනවා. නම සංජීව.
0: Happy birthday. Happy birthday සංජීව. අද සුබ
1: උපන්දිනයක්. ඊට පස්සේ ලොකු දුව සිනුරී පුතා ශ්‍රහාන් ජුරි දුව සහස්න මේ හැමෝම එකතු කරගන්න කියලා කණ්ඩලම ඉඳන් ඉනෝක තමයි මැසේජ් එක දාලා තියෙන්නේ.
0: ඔයා දන්නවද ගම් දෙකක්?
1: හා
0: ගම් දෙකක්?
1: ඔව්.
0: ගම් යොදා.
1: ඈ ගම් දෙකක් ගම් යොදා.
0: දැන් මේමයි. එක් ගොඩක්
1: මෙගොඩත්
0: ගම් යොදා
1: ගම් නේ මොකක්දානේ හරියට කියන්නකෝ.
0: ගම් යොදාගෙන
1: හා
0: යා කරපු සින්දුවක් තියෙනවා.
1: එක් ගොඩක්
0: මෙගොඩත් ගම් යොදාගෙන තමයි
1: යා කරේ
0: යා කරලා
1: ඒ සින්දුවේ මේ තියෙන්නේ.

0: හවස 5යි විනාඩි 30යි වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙකු තෝරගන්න.

0: ඕනම නම් සතිය දෙනකන දවල් එකේ හතර වෙනකම්
1: ඕවර් ටයිම් බීට්ස් විත් ජාමි.

0: දවස් 5 විනාඩි 34යි වෙලාව. අපි ඔය මේ එළියට පහළට ගියාට පස්සේ වෙනසකටත් එක්ක මොන හරි කන්න ඕනද එළියෙන්? එහෙම කියලා හිතනවනේ නේද?
1: ඔව්.
0: එතකොට අපි ගණන් බලන්නේ සමහර වෙලාවට.
1: අරකත් ගන්නවා මේකත් ගන්නවා.
0: ඔව් වීකෙන්ඩ් එක වගේ කියන්නේ. නගරේ තියෙන සුපිරිම කඩේට යනවා.
1: හරි.
0: ගිහිල්ලා
1: සල්ලිත් නෑ. ඒක වෙනම කතාවක්.
0: ඒක වෙනම කතාවක්. කොමාරි තියෙන එකකින් පිරිමහගෙන වෙන වැඩ ෂේප් කරගෙන අපි යනවා ගිහිල්ලා. සමහර වෙලාවට ගෙදර අම්මා තාත්තා
1: යාළුවෝ එක්ක
0: ළමයි ඔක්කොම එක ගිහිල්ලා අද මගේ ගානේ කෑම කියලා
1: අයන් යා
0: දෙනවා කියලා කියලා. හරිද?
1: හරි.
0: ගිහිල්ලා ලොකුම කඩෙන් ඒ හරි තියෙන ගින් කනවා.
1: කනවා.
0: හරිද? කනකොට දැන් සමහර වෙලාවට කන්න ගියාට පස්සේ අපිට ඉන්න වෙන ඕඩර් එක දාලා සෑහෙන වෙලාවක්.
1: ඒක එනකම්. හදන්නත් එපැයි.
0: කැෂියරගේ බිල් ගෙවනකොට කියන්නේ සර් විනාඩි 10ක් දෙන්න.
1: ඔව්.
0: සර් ටේබල්
1: එක. මනට දෙන්න.
0: කැමරා ග්ලාස් එක නะ විනාඩි 10ක් දෙන්න.
1: හරි.
0: කලින් ගල සද්දෙකුත් දා පරස් කාල ගන්න.
1: අපි ඉතින් යනවා සතුටෙන් ඔනේ.
0: ගින් ඉන්නවා.
1: දැන් පැය භාගිකුත් උනා.
0: බඩගිනි වෙලා වගේ එහෙමනම් කොහමද නේ? අම්මෝ.
1: ගෙදර ගිහින් උයාගෙනම කන.
0: විනාඩි 10 ගියා 15ත් ගියා.
1: හා.
0: ඊට පස්සේ පොඩි රවුමක් ගෑවිලා එනවා බලන්න කැෂියරගේ පැත්තේ මල්ලි දිහා බලලා.
1: හිනාවෙලා.
0: හිනාව කියන්නේ. එතකොට එන හිනාව. ආයි.
1: හරිම සීරියවන්තයි.
0: අබ පුපුරනවා මූණේ. හරිද?
1: හරි.
0: කීල්ල දැන් බඩගින්නේ නේ ඉන්නේ. විනාඩි 10 වෙනව 15 වෙනුත් නැහැ.
1: ඔව්.
0: ආයරෝ මා කීල්ල නව නැහැ 20 වෙනුත් නැහැ.
1: නැහැ 25 වෙනුත් නැහැ 30 වෙනුත් නැහැ 35 වෙනුත්.
0: 30න් විතර පස්සේ.
1: හා.
0: ගේනවා ඉතින් කෑම එක.
1: ඔව්.
0: හරිද? කෑම එක ගෙනල්ලා අපිට දැන් මේ දුන්නට පස්සේ
1: ටේබල්
0: එකට අපි දැන් හරි උජාරුවෙන් කන්නනේ බලන්නේ මේක දැන් බඩගින්නෙත් ඉඳලා පෑ භාගෙකුත් ඉඳලා කොහොමහරි ඉතින් අර
1: කාගෙන යන්නේ
0: බලන්න. ඔක් කඩු නැතුව අපි කොහොමහරි මේක ෂේප් වෙන බලන්නේ කන්න.
1: ඔව්.
0: එහෙම වෙලාවට ගේන කෑම එකත් උඩටම නිවිච්ච ඇල් මැරුණු.
1: ඔව්. රසත් නැති ලුණුත් නැති.
0: ඔව්. ලුණුත් නැති රසත් නැති.
1: සැරත් නැති.
0: ඔව්. රසකාරක වලින් විතරක්ම රස වුණු.
1: ඔව්.
0: කෑම එකක් ලැබුණොත්.
1: හරිම සතුටුයිනේ.
0: මුදුම සතුටක් තියෙන. නම ලොකුවට තියෙනවා.
1: හා මෙන්න මේකයි මේකයි.
0: මෙහෙමයි මෙහෙමයි කියලා. ඊට පස්සේ ළම
1: නමට
0: යන්නේ අපි සමහර වෙලාවට අපි අහු වෙනවා අපි ඇන්දෙනවා බ්‍රෑන්ඩ් වලට අපි සමහර වෙලාවට බ්‍රෑන්ඩ් නේම් වලට අපි හරියට අහු වෙන වෙලාවල්
1: තියෙනවා මාර බ්‍රෑන්ඩ් එක
0: නම විතර අන්තිමට ගිහිල්ලා බැලුවාම ඇති එකක් නැහැ එකක් නෙවෙයි තින්ට යෙදිය යුතු වචනය වෙන එකක් හරිද වෙන එකක් නමුත් අපි එකක් කියලා කියමු.
1: කියමු කියමු කියමු.
0: හරිද? ඉතින් ඒ මුකුත් ප්‍රශ්න නෑනේ.
1: ඔව්.
0: වාට ගෙදර.
1: හ්ම්
0: හ්ම්. ඔයාගෙන කන්න පුළුවන් නම් රසට.
1: ඔව්. ඔය ප්‍රශ්න නෑනේ.
0: රසකාරක දේවල් ඔය මනම් ගොඩවල් දාගන්න ඕනේ නෑ ඇගේ.
1: ඔව්
0: ඔව්. වාට හොඳට රසට ඔයාගෙන කන්න පුළුවන් අච්චර වේදමකුත් යන්නේ නෑ. ඕනනම් මෙහෙම කරන්නත් පුළුවන්.
1: මොකද්ද?
0: වෙනසකටත් එක්ක රෙස්ටුරන්ට් එකකින් කන්න ඕන කියලා හිතනවා.
1: හා.
0: ගෙදර ගියාගෙන.
1: හා රෙස්ටුරන්ට් එකේ. ඉතින් ගෑරගෙන කන්න. ගුටි කාලා
0: ගුටි තමයි ගන්න වෙන්නේ මොනවද
1: ගුටි කාලා බැරෙන්නේ වෙන්නේ එහෙමුණත් එහෙම
0: ඒක නිසා වාඩ ගෙදර හොඳට හදාගෙන ඔයාගෙන රසට කෑම ටික හදාගන්න පුළුවන්කම තියෙනවා විජේ නිෂ්පාදන කැම්පේනට එකතු කරගත්තොදි
1: ඉතින් ඕනම කැමක් කට රසට හදාගන්න ඔබට නියම කුළුබර ටික ඕන කරනවා කැලිමිනිස්තල් උනද ගම්බිරිස් මේකේ ඕනම දෙයක් දැන් ඔබට විචිය කියන නමින් ගන්න පුළුවන්කම තියෙනවා අපේ රසය රටේ සමර බෙදන්නේ විජේ නිෂ්පාදන ඉතින් වසවිසෙන් තොරව රසකාරක වලින් තොරව නියම තත්වයෙන් වගේම ගුණාත්මක බවින් උසස් නියම රසට කුළුබරු ටිකේ ඉඳන් දැන් ඔයාලා විජේ නිෂ්පාදන කියලා කිව්වම විජේතේ විජේ කෝපි අමතක කරන්න බෑ අපිට කහට රසට තේකක් හදාගන්න නම් විජේතේ තියෙනවා කෝපි රසට කෝපි එකක් හදාගන්න නම් ඔන්න කෝපි තියෙනවා ඉතින් මේ හැමදේම විජේ කියන නමින් ගන්න අමතක කරන්න එපා ළඟම තියෙන සුපිරි වෙළඳසැලෙන් වෙන්න පුළුවන් පුංචි වෙළඳසැලෙන් වෙන්න පුළුවන් විජේ කියන නම කොතනත් වරදින්නේ නැහැ
0: හවස 5 විනාඩි 38යි වෙලාව ඒ වගේ මතක් කරන්න ඕන ඩෝමා නිෂ්පාදන ගැන විශේෂයෙන්ම ඩෝමා කිව්වට පස්සේ ඩෝමා නමත් එක්ක බැඳුණු නිෂ්පාදන පෙළක් තියෙනවා මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස්ලා මේ ලංකාවට හඳුන්වා දෙන ලංකාවට ගෙන්වා බෙදා හරින ලෝකයේ ඉහළම නවීනතම තාක්ෂණය යොදාගෙන නිෂ්පාදනය කරන මේ යන්ත්‍ර ටික අරගත්තු තින් ඔයාට ඔයාගේ බිස්නස් එකක් ඔයාටම ගොඩදා ගන්න හරි පහසුවෙන් පුළුවන්කම තියෙනවා. දැන් වීකෙටිම යන්ත්‍ර වලට හා ගිහිල්ලා ඇඹරුම් යන්ත්‍ර, පොල්තෙල් හිඳින යන්ත්‍ර, වීකෙටිම කොට පස්සේ පුංචි ඩ ව්‍යාපාර පටන් ගන්න අයට ස්ටීම් බට්ට මේ වගේ නිෂ්පාදන පෙළක් හඳුනා දීලා තියෙනවා.
1: නොම්බර 30 ගැල්හෙන පාරම හරගම මාක්ස්මන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාඛාව තියෙන එතනට ගියොත් එහෙම ඔයාට අවශ්‍ය මාදලි වලින් අවශ්‍ය ධාරිතාවලි ඔයා කැමති විදිහට මේ හැම යන්ත්‍රයක්ම මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. නැත්නම් කතා කරලා වැඩි විස්තර දැනගන්නත් පුළුවන් ඔයාට 01 0171 579 0171 579 කතා කළ මාක්ස්වෙන් හෝල්ඩින් සම්බන්ධ කරගන්න.
0: ඔයාට මැසේජ් එකක් එවන්න තාවුන්චි වෙලාවක් තියෙනවා.
1: ඕ අනිවාර්යයෙන්ම
0: මැසේජ් කරපු කටී නික්මන්ට කියව දෙනෙක් මතක් කරමුද?
1: මේ වෙලාවේ රුවිනි අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. යටි අන්තර පැතිනම් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඔවත් එකතු කරගන්න. අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා අම්පාරේ ඉඳන් කරුණාදාස හේපගේ වසන්ති ජයසේකර රුචි රශ්‍රහාන් සෙව්වන්දි මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඒත් එක්කම මහියංගනේ ඉඳන් විනිතා ඉරාංගිරි මැසේජ් එකක් දාලා තිනවා. පානදුරෙන් පුතාවත් එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. කුෂානී මෙවලව එකතු වෙනවා LND ගාමන්ට් එකෙන් අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා.

0: වගේම බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
1: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: ධම්මපදය තථාගත සම්බුද්ධ දේශනේ සනාතන මధుර භාෂණය සකල මනුෂ්‍ය වර්ගයාගේ බුද්ධි මහිමය සහ ඥාන දර්ශනය කූට ප්‍රාප්ත කරමින්ද ලෞකික මෙන්ම ලෞතුරා වූ විමුක්ති මාර්ගය එලිපෙහෙලි කරමින්ද දේශිත සම්බුද්ධ වචනේ හරය ධම්මපදයේහි අන්තර්ගත වෙයි. ධම්මපදය සමස්ත ලෝකවාසී බෞද්ධයින්ගේ සදා වන්දනීය ධර්ම ග්‍රන්ථය වන්නේය. මානව වර්ගයාගේ විමුක්තිය හා විභූතිය උදෙසාද සමස්ත ලෝකයේ ශාන්තිය උදෙසාද එම සනාතන සද්ධර්ම චින්තාවන් යුගයෙන් යුගයට ජීවමානව පවතින

0: බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන නැටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලති ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: 5:46
3: ලක්කන්ද ප්‍රවෘත්ති සවස 6:00 බලාපොරොත්තු වන්න.
4: සම අනුග්‍රහය
5: POC Flex එක ඕනෑම වෙලාවක ඕනෑම තැනක සිට බැංකු කටයුතු කරගන්න ඔබේ ලයිෆ් එක ෆ්ලෙක්ස් කරගන්න POC Flex අදම ඩවුන්ලෝඩ් කරගන්න.
6: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනාද කරන්න බැරි? මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා. සුපිරි ටැග් තුනක්. ප්‍රථම ටැග් 120ක්. ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයටත් ටැග්. මෙගා පවර්
7: සහයෝගීතා අනුග්‍රහය.
8: ඔබේ දෙමව්පියන් විශ්වාසයෙන් දඹදිව යවන්න. වසර 25ක අභිමානය සමගින් ගැමුණු ට්‍රැවල්ස් 2777
9: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
8: වකුගඩු හානිවලින් තොරව දීගායු ජොයින්ට් හේලර් ප්ලස් ඔබටත් නිවසටම මිල රුපියල් 2490ක් පමණයි 0.71.397399
2: යුද්ධය අවසන් කිරීමේ 17 වෙනි සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් හෙට. ලෝක බොරතෙල් මිල ඉහළයයි. තවත් මෙට්‍රෝ බස් 104ක් ගෙන්වීමට ගිවිසුම්. මල්වානේ නිවස ගැන අගමැතිනියගෙන් පැහැදිලි සහතිකයක්. අන්තරේ නිවසින් ඉවත් වෙයි. සර්ෆා 32 වරටත් යලි එවරස්ට් කඳු මුදුනට.
3: ලක්කන්ද ප්‍රවෘත්ති සවස 6:00 බලාපොරොත්තු වන්න.

සදාහරිත අපේම රටේ නැවුම් සුවඳින්නෙලා උසස් නිෂ්පාදනයේ උසස් තත්ත්ව සහතිකෙන් නැවුම්ම නැවුම් අපේම රසයේ සුරකිමින් ඉහළම සෞඛ්‍ය ආරක්ෂිත ගුණාත්මක නිෂ්පාදනයක් ලෙසින් වසර ගණනාවක විජය කීර්තිය සමග හුරු පුරුදු ලෙන්ගතුකමින් ඔබේම යහපතට ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට

0: අඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීම පහසුම ටූ වීල් ෆෝර් වීල් සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TBS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS Agri Business within Sonalika Tractory මහපුලවට මහ බලයක්
1: කෘෂි ක්ෂේත්‍රයේ නවපනක් ලබා දෙමින් කසාගල plantation මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල green supermarket ඡාදය ඊට අඩු මිලකන නැතේ ඔබේ පසුම් බීට සහනයක්ද මාසකට රුපියල් 25000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම supermarket ඡාදයයි
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන ඔබත් අදම NLP හඳහඩ බලා ගන්න
3: Cool drive එකට
4: ලක්කන Evening drive
5: අවස 5 විනාඩි 55යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් අහගෙන වෙලාව ගත වෙලා අපි දන්නේම නැතුව 6 වෙන්නත් ලඟ වෙලා.
6: ඕ
5: රෑ වෙලා.
6: එන අය.
5: යන්න බෑනේ.
6: කොහොමද යන්නේ නේද?
5: යන්න බෑ. තව වෙලා තියෙනවා. අපිට යන්න. ඊට කලින් මැසේජ් කරපු කට්ටිය මතක් කරන්න ඕන නැත්නම් යන්න වෙන්නේ බැනුම් අහගෙන.
6: ගුරුනායකල ෆැත්තින් මේ වෙලාවේ අපි වහගෙන ඉන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා මම ලක්මාලි කියලා තියෙනවා. ලක්මාලි ඔයාවත් ගොඩක් ආදරෙන් එකතු කර ගන්නවා ඊළඟ සින්දුවට. ඒ දෙකම රශ්මි සලෝන් එකෙන් උපුල් මැසේජ් එකක් දාලා තියෙනවා මේ වෙලාවේ සින්දුකට එකතු කරගන්න කියලා තියෙන සලෝන් එකේ ඉන්න හැමෝම. ඊට පස්සේ කුලන් මැසේජ් එකක් දාලා තියෙනවා හම්බන්තොටේ ඉඳන් සද්දටම මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා කියලා සින්දුකට එකතු කරගන්න කියලා තියෙනවා වැඩ කරන තැන හැමෝම. ඊට පස්සේ තුෂාර කෑගල්ලේ මැසේජ් එකක් දාලා තියෙනවා මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා කියලා. ගෙදර හැමෝමත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. කවිදෝ මැසේජ් එකක් දාලා තියෙනවා. ගම්පහින් තමයි මැසේජ් එකේ ඉන්නේ. සවිදු, රමේෂ්, කෙවින්, ඉමේෂ් මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඊට පස්සේ මොරණ පැත්තේ ඉඳන් ශිනායා මැසේජ් එකක් දාලා තියෙනවා. මේ වෙලාවේ සද්දටම ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නේ. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා.
5: මාමිෂ්ක ආම එකතු කරගන්නවා සින්දුවකට මේ වෙලාවේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා. කැන්ඩි වෙලින් මැසේජ් කරන්නේ රුචිර එවගේම ශිරාන් බණ්ඩාර එවගේම සහස් දෙනුවන් ශ්‍රීමාල් එවගේම ශෂිකා ඇතුළු කට්ටිය මේකතු වෙනවා කියලා තන ප්‍රෝග්‍රෑම් එක අහගෙන වැල්ල බයින් මැසේජ් කරන්නේ සමාදී කොමද ආව එකතු කරගන්නවා ඊළඟ සින්දුවට ඇබිලි පිටියෙන් මැසේජ් කරලා තියෙන උදාහරේ වගේම සරත් ගයේෂාන් ඇතුළු කට්ටියම ඉන්නවා කියලා තියෙනවා. මලින්ද මැසේජ් කරන සිද්ධාක අහන එකතු කරගන්න කියලා කුරුවිට ඉන්නවා කියලා කිව්වේ සංජය කැලුම් මේ වගේම චින්ත ඇතුළු මගේ අලුත් සෙට් එකම එකතු කරගන්න කියලා තමයි මැසේජ් කරලා තියෙන්නේ. අපේ පෝස්ට් එක තාම තියෙනවා.
6: ඔව් ඔව්.
5: ඒක නැති වෙන්නේ නැහැ නේ කොහොමද නේද?
6: ලක්කන ඔෆිෂියල් අපේ Facebook page එකට ගියොත් එහෙම ආට පොලංකම තියෙන අපේ ඉවිනින් ට්‍රයිල් අපි දාලා තියෙන පෝස්ට් එකක් ඒකට හරි උත්තරය දාන්න අපි පොඩි ගණිතමය දෙයක් කරලා තියෙන ගණිතමය
5: ගණිතමය කොට ලොකු ගණිතම ගැටලුවක් නේ.
6: ගැටලුවක් නෙවෙයි.
5: ඒක තියෙන්නේ මේ
6: සාමාන්‍ය ඉලක්කම් ටික.
5: ඇස් පරීක්ෂා කිරීම.
6: ඔව් ඒක හරි.
5: ඇස් පරීක්ෂා කිරීමක් තියෙන්නේ වාගේ ඇස්වල කොච්චර
6: පෙනීමක් තියෙනවද
5: කියලා.
6: ඕ
5: අපි බලන්නේ. බලන්න පොඩ්ඩක් ගිහිල්ලා Facebook එකේට.

0: රාත්‍රියේ දිනබලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහර
2: පහේ ළමයි
3: නංගි අපි මල්ලිට ටිකක් කතා කරන්න ඕන. ඔයා කරුණාකර මෙතනින් දැයි යන්නකෝ.
4: නෑ බබු හොයත් නැහැ මෙතන ඉන්න ඕන.
2: අධ්‍යක්ෂණය ශාන් විජේරත්න
3: ලොරියට අඩයක් නේ චිත්‍රපටිය නම. අර ලොරිය ගමට එනකොට ලොරිය පිටිපස්සෙන් දුපු ගෑනු කට්ටිය ගෙක්කෙනෙක් නේ හටවන්න ගෑනි.
5: ලොරියට අඩයක් ඒ මොන චිත්‍රපටියක්ද? එහෙම එකක් නෙමෙයි අනේ, අමාවකට හඳ පායලා කියන චිත්‍රපටිය. ඒකේ හඳමලියට හිටියේ මම.
3: අනේ නිකන් බොරු කියන්න එපා. අමාවකට හඳ පායලා මාත් බල්ල තියෙන එක හඳමලිය කියන්නේ වැසියෙක් නේ.
2: සෑම සතියේ දිනකම රාත්‍රී 7:30ට ITN බලන්න. පහේ ළමයි.
6: පහේ ළමයි එක්ක පුරා කවුද නංගියේ? කුචු කුචු කුචු කුචු කුචු.
1: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
7: හවසහයයි විනාඩි 11යි. දැන්
8: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහැනේ. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
9: හැබැයි අම්ෘතා ස්ටෑන්ඩඩ්ස් වලට හදන නිසා හැම හඳුන්කුරම හොඳ සුවඳයි. නිවිලා ගියට පස්සෙත් සුවඳයි.
7: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්ෘතා.

0: पियाल हतली है आलू मसाम पतलाबो
1: कूल ड्राइविंग बेटा
2: लकाना इवनिंग ड्राइव
3: ගේ ගෙදර කෑමවේල රසගන්ව ගන්න ඕන කරන දේවල් ටික ඔයා දන්නව දැන් මොනවද ඕන කියන එක. ගෙදර අඩුපාඩුවක් වෙලා තියෙනවා නම් ලුණු ටික ලුණු කුඩු ටික එතකොට මිරිස් කුඩු ටික කහ කුඩු ටික මේ දේවල් ටික ගන්න ගියාට පස්සේ පතක් වෙන්න ඕන නම තමයි විජේ නිෂ්පාදන කියන්නේ. ස්වසරක පාරිභෝගික විශ්වාසයත් එක්ක ගෙදර අරන් යන්න විශ්වාසයෙන් වාගේ පුංචි දරුවන්ට වැඩිහිටියන්ට ඕනම කෙනෙක්ට කන්න බොන්න ඕන දේවල් ටික විජේ නමින් අරගෙන යන්න. තේ කුඩු ටික, කොෆි, එහෙම නැත්නම් නූඩල් එකක් ගන්නවා නම් එහෙම නැත්නම් ඉන්දියාප පිටිමේ හැම දෙයක්ම විජේ නමත් එක්ක ගෙදර අරගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි චාරු දැන් අද සම්පත මහජන සම්පත ලොතරැය කියන්නේ විශේෂයෙන්ම ඉතිහාසය ගත්තත් කෝටිපතියන් ලක්ෂපතියන් දැවැන්ත විදියට බිහි කරපු ටිකට් පතක්. ඉතින් රුපියල් 40ක් වගේ පුංචි මුදලකින් ලක්ෂපති කෝටිපතියෙක් වෙන්න දැන් ඔයාලට අවස්ථාව තියෙනවා.
4: ඉතින් මහජන සම්පත ගැන තව ටිකක් ඔයාලට කියද්දී මහජන සම්පත ජයග්‍රහයෙන් බිහි කරන විතරක් නෙවෙයි රටේ සංවර්ධනීය සෞඛ්‍ය අධ්‍යාපන රාජ්‍ය සේවය වගේම 2025 වර්ෂයේ රජයේ එකබ දරමුදලට රුපියල් කෝටි 220කට අධික මුදලක් දාය කරලා තියෙනවා. ඉතින් ඔයාටත් පුළුවන්කම තියෙනවා මහජන සම්පත ගත්තොත් එහෙම ලක්ෂපතියෙක් කෝටිපතියෙක් වෙන්න. ඉතින් සුපුරුදු විදිහටම තියෙන තෑගි ඔයාට ඔක්කොම ලබා ගන්න පුළුවන්කම තියෙන පුංචි රුපියල් 40ක් වියදම් කරන්න වැඩි වැඩියෙන් ඔයාට පුළුවන් මහජන සම්පත මිලදී ගන්න.
3: රයිට් අපි සිදුව කහලා ආයිමත් කතා කරමු. ඉවිනින් ඩ්‍රයිව් එක හොයින්නේ.

0: විසේ කාරේ
1: අනේ මැනිකේ අන්න කොයි ඕකනේ කියන්නේ. ඉතින් යශෝදරාගෙන් ගුටි කාපු එකට ඉතින් ගෑණියන් ඉනව කියන්නේ ඔන්න ඕකට තමයි.
2: එයනේ මේ මනුස්සයා මට ගොනා කිව්වා.
3: හිතේ උපන් මාගේ විසේ කාරේ.
4: මේ අයියා කවුරු හරි ගෑල් ළමෙක් පස්සෙන් යනවා දැක්කද?
5: ඇත්ත කියපන්, බොරු කියන්නේපා.
6: අපෝ බොරුව කියන එක මම උපන්තේ කියලා දන්නෙත් නෑ, දැකලත් නෑ, කියන්නෙත් නෑ, කියනium ආශ්‍රය කරන්නෙත් නෑ අක්කේ. අක්කේ බොරුව කියලා කියන්නේ එකක් කිව්වට පස්සේ ඒක වහන්න 100ක් විතර කියන වෙන මහා අසරාණ සංකල්පයක්. ඒක නිසා අපි ඇත්ත කතා කරමු.
4: අන්න හරි මල්ලි. ඔයා කියන්න මේ අයව එහෙම කොහෙද හරි දැක්කද?
0: සතිය දින පහේම රාත්‍රී 9ට ITN බලන්න.
7: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
8: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑණුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011176779.
7: FM 93.5 FM 93.7 Lakhanda Radio ITN.
0: අවසහාය හිවිනාඩි 19යි දැන්.

0: லாக்கான ரேடியோ ITN
1: கோல் டிரைவ் கிட்ட
0: லாக்கான ஈவினிங் டிரைவ்.
2: ගෙදරට යන්නේ මහන්සියලා මහන්සියලා මොන හරි දෙයක් මනස දාගන්න බලාගෙන. ගෙදරට යනකොට යන්නේ එහෙමනේ. ඉතින් මොන හරි දෙයක් ඉක්මනට කන්න ඕන කියලා. ඉතින් ඒ කන බොන දේ හොඳට රහට හදාගෙන තිබුණොත් තමයි අපිට ඔය කියන උනන්දු වෙන්න කැමරේ එක කාලේ ඉවර කරන්න පුළුවන්. එහෙම නැති වුණොත් රස නැති වුණොත් කැමරේ එක කෑවත් වැඩක් නෑ වගේ. ඉතින් මේ මහන්සිය යන්නත් එක්ක හොඳට රසට කැමරේ එකක් කරනවා නම් ඔයා ගෙනියලා තියන්න ඕන විජය නිෂ්පාදන වලින් 3-5 ටික මිරිස් කුඩු ටික මේ කියන කැමර රස ගන්නව ගන්න ඕන හැම දෙයක්ම විජය නමින් අරගෙන ගිහින් තියාගන්න. රස විස නැති රසකාරක නැති වර්ණකාරක නැති හොඳ නිෂ්පාදන පෙළක් ඔයාට විජය නිවසින් දැන් ගන්න පුළුවන්කම තියෙනවා. එවනම් චාරු අපි යන්නත් වෙලාව ඇවිල්ලා තියෙන්නේ.
1: එහෙනම් අපි ගිහින් එන්නම් හෙටත් හවස 4 වෙද්දීවව හම්බ වෙන බලාපොරොත්තු වෙන්. ඔයාට සුබ දවසක් මම චාරු.
2: ගිහින් එන්නම් සුබ දවසක් මම චාරු.

0: FM 93.5, FM 93.7, La Khana, Radio ITN. Kanada, Rahata, House Khatarita. Evening Drive with Chant and Chant. Sama Anugrahaya.
1: Rasayenut Ihala. Gunayenut Ihala. Vijaya Tose Mishranaya.
0: Vijaya Products. අපේ රසය රටේ සැමට
1: ලාංකීය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවේ කුමන්න අදම අවතන්න 011
0: ලකාණ්ඩ රේඩියෝ ITN.

0: настала.
1: යුද්ධයේ අවසන් කිරීමේ 17 වෙනි සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් හිට ලෝක බොරතෙල් මිල ඉහළයයි. තවත් මෙට්‍රෝ බස් 104ක් ගෙන්වීමට ගිවිසුම්. මල්වානේ නිවස ගැන අගමැතිනියගෙන් පැහැදිලි සහතිකයක් අන්තරේ නිවසින් ඉවත් වෙයි. අඩු පීඩනයේ රටින් බැහැරට ලබන සතියේ සිට මෝසම සක්‍රිය වෙයි. ශර්පා 32 වන වරටත් යලි එවරස්ට් කඳු මුදුනට.
0: ලකඩ දේශීය ප්‍රවෘත්ති.
1: ලකඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යව සම්ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් ගොඩවිතාරණ. මව්බිමේ ඒකීය භාවය සුරකිමින් 30 වසරක කුරිරු යුද්ධය අවසන් කර අදට වසර 17ක් සපිරෙනවා. අනාගත පරපුරට නිදහස් නිවහල් දේශයක් දායාද කරන්නට දෙවි දෙවැන්නික් කළ විරෝධාරණ විරුවන් තම ඇස් ඉස් මස් ලේ පමණක් නොව ජීවිතද පරිත්‍යාග කළා. එම පරිත්‍යාගයන්ගේ ප්‍රතිඵලයක් ලෙස මෙරට ඉතිහාසගත වූ කුරිරු යුද්ධය නන්දිකඩාල් කලපුවෙන් අවසන් වූයේ 2009 වසරේ අදවැනි දිනකයි. යලිත් යුද්ධයකට මාතෘභූමියේ කිසිදු ඉඩක් නොමැති බවයි එදා අපගේ රණවිරුවන් ලොවටම පෙන්වා දුන්නේ. යුද්ධ අවසන් කිරීම සඳහා උරදුන් සියලු රණවිරුවන් මේ මොහොතේ අප සිහිපත් කරන්නේ ඔවුන් ඉටු කළ අමිල මෙහෙට ගෞරවයක් එක් කරමින්.

දෙදහස් හත වසරේ මාවිල්ලාරු සොරව වසාදමමින් ජනතාවට ජලය ලබාදීම අවහිර කළ කොටිනායක වේලුපිල්ලේ ප්‍රභාකරන් LTTE ම්ලේච්ඡත්වය යළිත් ස්මතු කර පෙන්වනු ලැබුවා. ඊට නිසි පිළිතුරු දෙමින් මානුෂීය මෙහෙයුමක් ඇරඹූ ආරක්ෂකංශ නැගෙනහිර පළාත ත්‍රස්ත ග්‍රහණයෙන් මුදා ගනිමින් LTTE පළමු පරාජය අත්කර දුන්නා. ඉන් අනතුරුව උතුරේ කොටි පාලන යටතේ පැවති ප්‍රදේශ අඩියෙන් අඩිය ආරක්ෂකංශ පාලනයට නතු කර ගනිමින් හමුදාව ගොඩින් දියෙන් බිමෙන් ත්‍රස්ත ඉලක්ක වෙත පහර පිට පහර එල්ල කරමින් 30 වසරක කුරිරු යුද්ධය අවසන් කරනු ලැබුවා.

0: ට්‍රස්ත වාදය පරාජය කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව මෙන්ම පොලිසිය ග්‍රාමාරක්ෂක බලකායේ විරුවන්ගෙන් ලැබුණු ශක්තියද මිල කළ නොහැකි. කොටි බලකොටු බිඳ දමමින් දිවාරෑ දෙකේ අපමණ වෙහෙසක් දරමින් සටන් වැදුණ ආරක්ෂකංශ සාමාජිකයන් කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ඝාතනය කිරීමත් සමග එල්ටීටී ත්‍රස්තවාදී අවසානය නිල වශයෙන් නිවේදනය කළා. වසර 30ක් පුරා අපේ රට විලාගෙන සිටි කුරිරු යුද්ධය පරාජය කිරීමේ එම මානුෂීය ජයග්‍රහණය ලොවටම රැගෙන යාමට ස්වාතීන රූපවාහිනී මාධ්‍ය කණ්ඩායමට එදා හැකි වුණා. රණවිරුවන් හා උරෙන්නුර ගැටි පෙරමුණු තුනක සිට මානුෂීය මෙහෙයුමේ ආරම්භයේ සිට අවසානයේ දක්වාම ස්වාතීන රූපවාහිනී අප මෙම ජාතික කර්තව්‍යයට උරදුන්නා.
1: දසක තුනක් පුරාවටම දහස් ගණනක් දරුවන්ට දෙමාපියන් අහිමි කළ, දෙමාපියන්ට දරුවන් අහිමි කළ, මේ මුළු රටම පමණක් නොව ලෝකයම භීතියට පත් කළ සාහසිකත්වය, මේච්ඡත්වය, අමානුෂිකත්වය තුළින් තම ඊනියා අරමුණ ඉටු කරන් ගන්නට ගමන් කළ මහා ඝාතකයෙකුගේ මලසිරුරයි ඔබ ඉදිරිපිට මේ තිබෙන්නේ.
0: යුද්ධය මෙන්ම ත්‍රස්තවාදයද කිසිලෙසකින් අනුමත නොකළ ශ්‍රී ලාංකිකයන් මෙම යුද ජයග්‍රහණයත් සමග සැනසුම් සුසුම් හෙළුවේ ත්‍රස්තවාදයෙන් ශ්‍රී ලාංකිකයන්ට සිදු වූ විනාශයන් පිළිබඳව පැවති පුළුල් අවබෝධය පෙරදැරිවයි. රටම එක්සේසත් කළ රණවිරුවන් අනාගත පරපුරට නිදහස් රටක් දායද කළේ මිල කළ නොහැකි රණවිරු ජීවිත දහස් ගණනක් මව්බිම වෙනුවෙන් පූජා කරමින්, එමෙන්ම තවත් රණවිරුවන් විශාල පිරිසක් යුද ගැටුම්වලදී ආබාධ තත්ත්වයට පත් වුණා. මේ සියලු විරුවන් සෑම මොහොතකම අප සිහිපත් කළ යුතු වන්නේ 30 වසරක් පැවති කුරිරු යුද්ධය නිමා කිරීමට ඔවුන් කළ කැපකිරීම හා පරිත්‍යාග හේතුවෙන්. යුද්ධයකින් කිසිවෙකුට ලැබෙන දෙයක් නැහැ, ඇත්තේ අහිමි වීම පමණමයි. නැවත කෙදිනකවත් යුද්ධයක් හෝ ත්‍රස්තවාදයක් රට තුළ ඇති නොවී රටට ස්ථීරසාරව සාමය උදාකරගත හැක්කේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ග, මැලේ ආදී සියලු ජනකොටස් සහයෝගයෙන් ජීවත් වන සංහිඳියාවෙන් පිරුණු ලස්සන රටක් නිර්මාණය කළහොත් පමණයි. එහි වගකීම මේ මොහොතේ අපේ රටේ ජීවත් වන සියලුම දෙනාට තිබෙනවා. යුද්ධයක් ඇතිවීමට බලපාන සකල විද සාධකයන් මුලින් උපුටා දැමීම රටක් ජාතියක් ලෙස අප සැමගේ වගකීමක් වෙනවා. එමෙන්ම පක්ෂ, පාට, ආගම්, කුල, මල බෙහෙද වලින් තොර එකිනෙකාට සැබෑවටම ආදරය කරන මනුදමින් පිරුණු පරිපූර්ණ මානව සමාජයක් ඇති කිරීමෙන් පමණමයි යුද්ධයක් හෝ ත්‍රස්තවාදයක් වැළැක්විය හැක්කේ. එනිසා බෙහෙද වලින් තොර සමානාත්මතාවයෙන් පිරුණු මානව සමාජයක් නිර්මාණය කිරීම රටක් ලෙස අප සැමගේම වගකීමයි. එමෙන්ම යුද්ධය නිසා බිඳුණු සිත් නැවත නැවත පෑරීම වෙනුවට එම සියලු සිත් සතන් සුවපත් කිරීමත් අප සැමගේම යුතුකමක් මෙන්ම වගකීමක්ද වෙනවා.
2: මේ අතර 30 වසරක කුරිරු යුද්ධය අවසන් වීමේ සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පැවැත්වෙනවා. ඒ බත්තරමුල්ල පිහිටී රණවිරු ස්මාරකයේ අභියසදී 30 වසරක කුරිරු යුද්ධය අවසන් කිරීම සඳහා දියත් කළ මානුෂීය මෙහෙයුමට දායකත්වය ලබා දුන් රණවිරුවන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල සමාජිකයන්ද මෙම රණවිරු සමරුමට සහභාගී වීමට නියමිත බවයි රණවිරු සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික බ්‍රිගේඩියර් එස්.බී. කොහන මහතා සඳහන් කළේ.
3: වෙනදට වැඩියෙන් විශාල වශයෙන් වැඩි කරලා තියෙනවා රණවිරු පවුල්වල සමාජිකයන්ගේ සහභාගිත්වය. වෙනදා අපි සහභාගී වුණාට වැඩිය උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් ත්‍රිවිධ හමුදාවට එක්වලා යුද වෙදිලා මේ රටේ නිදහස ස්ථාපනය කරන්නට කැපවිච්ච උතුරු නැගෙනහිර ද්‍රවිඩ සහ මුස්ලිම් රණවිරුවන් සමූහයක් ඉන්නවා. අපි බොහෝ විට ඔවුන්ගේ සම්බන්ධතාවය අඩුවෙන් තමයි අරගෙන තියෙන්නේ. ඒ නිසා අපි විශේෂ අවස්ථාවක් මේ සැරේ උදා කරලා දීලා තියෙනවා උතුරු නැගෙනහිර දිවිපිදු රණවිරුවන්ගේ ඥාතීන් මේ උත්සවයට සහභාගී කරවා ගැනීමට.
2: නව අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලය අත්පත් කරගෙන සිටි මල්වානේ නිවසින් අද ඉවත් වුණා. එයා ග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. නව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සසින්දු පෙරේරා සඳහන් කළේ මල්වාන ප්‍රදේශයේ පිහිටි ඉඩම සහ නිවස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත පැවරීමට අග්‍රාමාත්‍යවරිය එකඟ වූ බවයි.
4: අද සාකච්ඡාවේදී එකඟ වෙලා තියෙනවා ලබන අවුරුද්ද රදාල අයවැයට 400කින් යුත් නේවාසිකාගාර 6ක් සහ 200කින් යුත් නේවාසිකාගාර 7ක් විදියට රජරට, නැගෙනහිර, අග්නිදිග ඇතුළු රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ නේවාසිකාගාර ඉදි කරන්න යෝජනාවක් ලබන අවුරුද්දට ලබා දෙන්න පොරොන්දු වෙලා තිනවා රුපියල් මිලියන 2000ක ව්‍යාපෘතියක්. ඒ නිසා අපි හිතනවා මේක නිශ්චිතවම ශිෂ්‍ය ව්‍යාපාරයේ විදිහට අපි අරගල කරලා ලැබු ජයග්‍රහණ සටන ඉස්සරහට අරගෙන යනවා සටන දීර්ඝ කරනවා. ඒ වගේම තමයි මේ වෙද්දී ඔබ දන්නවා අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ විදිහට අපි දිගින් දිනන සටන කරපු අනිත් ගැටලුව තමයි පීඩ සංකීර්ණ ලබා දිය යුතුයි. ඒතොර අද දවසේදී සාකච්ඡාවල ප්‍රතිඵලයක් විදිහට ආණ්ඩුව එකඟ වෙලා තිනවා ලබන අවුරුද්දේ මුදල් ප්‍රතිපාදන වෙන් කරන්න යෝජනා දෙන්න ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නාගරික හා ජලජ ජීව සම්පත් පීඨයට, ඒ වගේම ඌවෙල්ලස් විශ්වවිද්‍යාලයේ මැනේජ්මන්ට් ෆැකල්ටියට සහ ඇප්ලයිඩ් ෆැකල්ටියකට, ඒ වගේ තමයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලමනාකරණ පීඨයට ඉදිරි 2027 අවුරුද්ද සඳහා අයවැය යෝජනාවලියට මේ පීඨ සංකීර්ණ ලබා දෙන්නේ අයවැය යෝජනා ඇතුළත් කරන්න එකඟ වෙලා තින නිසා අපි විශ්වාස කරනවා අපි සටන් කරපු පීඨ සංකීර්ණ ලබා දෙන්න මේ අරගලයේ ඇතුළත ආණ්ඩුවට නිශ්චිත පීඩනය ලැබිලා තිනවා. ඒ වගේම තමයි මේ සාකච්ඡා ප්‍රතිඵලයක් විදිහට ආණ්ඩුව මේ සම්බන්ධයෙන් එකඟ වෙලා තින. ඒතකොට මේකෙදී අග්‍රමාත්‍යවරිය නිශ්චිතවම පොරොන්දු වුණා මේ මල්වාන ඉඩම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට පවරන්න. ඒකත් එක්ක අපි හිතනවා අපි ආරම්භ කරපු සටන යම් මට්ටමකට ජයග්‍රහණය කරලා තිනවා. ඒ නිසාවෙන් අපි මල්වාන ඉඩමෙන් අද දවසේදී ඉවත් වෙන්න තීරණය කරලා තිනවා.
2: හිමිකරුවෙකු හඳුනා ගැනීමට නොහැකි වූ මල්වානේ නිවස හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අයත් බවටයි වාර්තා පළව තිබුණේ. එම නිවස සහිත ඉඩම අක්‍ර 16කින් සමන්විතයි. ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඉහළ ගොස් ඇත්තේ 1.32%. ඒ අනුව එම වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකා ඩොලර් 110.70ක් ලෙස සටහන්ව ඇති බවයි විදේශ මාධ්‍ය පෙන්වා දෙන්නේ. එය පසුගිය මැයි මස 5 වනදායින් පසු වාර්තා වූ ඉහළම අගය බවද සඳහන්. WTI බොරතෙල් බැරලයක මිල 1.75%කින් ඉහළ ගොස් ඇති අතර එයි නව මිල ඇමරිකා ඩොලර් 107.26ක් ලෙස සටහන්ව තිබෙනවා. තවත් මෙට්‍රෝ බස් 104ක් අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට ගෙන්වීමට නියමිතව තිබෙනවා. ඊට අදාළ ගෙවිසුමට අත්සන් තැබීම අද සිදු කෙරුණේ ප්‍රවාහන අමාත්‍යාංශයේදී. ලංකා ගමනාගමන මණ්ඩලයට අනුබද්ධිත සමාගමක් වන මෙට්‍රෝ ට්‍රාන්සිට් සමාගමයි බස් රථ ආනයනය කිරීම සිදු කරන්නේ. ගෙවිසුමට අත්සන් තැබීමේ අවස්ථාව සඳහා ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් කපිල පෙරේරා මහතා සහ ඉන්ද්‍රා ට්‍රේඩර්ස් පුද්ගලික සමාගම වෙනුවෙන් ඒ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් එක්ව සිටියා. ඊට අමතරව මෙට්‍රෝ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී BMP තිලක මහතාද එම අවස්ථාවට එක් වුණා. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය නිල සංචාරයක් සඳහා බ්‍රිතාන්‍ය බලා පිටත්ව ගියා. 22 වාර්ෂික පොදුරාජ්‍ය මණ්ඩලීය අධ්‍යාපන සමුළුවට සහ 2026 පොදුරාජ්‍ය මණ්ඩලීය විවෘත ඉගෙනුම් ආයතනයේ පාලක මණ්ඩල රැස්වීමට සහභාගී වීමටයි අග්‍රාමාත්‍යවරිය මෙසේ පිටත්ව ගියේ. අධ්‍යාපනය සංවර්ධන අධ්‍යාපනය පර්යේෂණ සහයෝගීතාව සහ ජාත්‍යන්තර හවුල්කාරීත්වයේ ශක්තිමත් කිරීම අරමුණු කරගත් ඉහළ මට්ටමේ ශාස්ත්‍රීය සහ රාජතාන්ත්‍රික හමු කිහිපයකටම සංචාරය අතරතුරදී අග්‍රාමාත්‍යවරිය සහභාගී වීමට නියමිතයි. බ්‍රිතාන්‍ය අධ්‍යාපන ලේකම් සහ විදේශ ලේකම්ද හමුවීමට සැලසුම් කර තිබෙනවා. ඊට අමතරව පුදුරාජ්‍ය මණ්ඩලීය ලේකම් ජෙනරාල් ෂර්ලි අයකෝ බෝච්චි මහත්මියද හමුවීමට නියමිත බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ගෝලියා කලාපී අධ්‍යාපනාංශය ඇමතීමටද අග්‍රාමාත්‍යවරිය සැලසුම් කර තිබෙනවා. එහිදී විද්වතුන් සහ සිසුන් සමග පැවැත්වෙන ප්‍රශ්නෝත්තර සැසියකටද අග්‍රාමාත්‍ය හරිණි අමරසූරිය එක්වීමට නියමිතයි. අඩුපීඩන කලාපයේ දිවයිනෙන් බැහැරට ගියද ලබන සතිය පමණ වන විට මෝසම් තත්ත්වය ස්ථාපිත වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කාර්යනියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා පෙන්වා දෙන්නේ අඩුපීඩන කලාපයේ බලපෑම හේතුවෙන් තවදුරටත් ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවන බවයි.
5: දිවයිනට උතුරු දෙසින් පවතින අඩුපීඩන කලාපය දුර්වල වෙමින් පවතිනවා. ඒ බලපෑම අනුව අද දවසේදී බස්නාහිර සබරගමුව මධ්‍යම වයඹ සහ උතුරු පළාත්වලත් ඒ වගේම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවීමේ හැකියාවක් සමග වලාකුළින් බර ස්වභාවයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි පාර කිහිපයක් ඇතිවේ. ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක පමණක් හවස එකෙන් පමණ පසුව ගිගුරුන් සහිත වැසි වර්ධනය වීමේ හැකියාවක් පවතී. ගිගුරුන් සහිත වැසි පවතින අවස්ථාවල ඇතිවේ හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු තවම කරගැනීමට අවශ්‍ය පියර ගන්නා ලෙස ජනතාවට මතක් කර සිටින්න කැමැති. දිවයින වටාවන මුහුදු තීරය පිළිබඳව අවධානය යොමු කරද්දී විශේෂයෙන්ම කන්කසන්තුරේ සිට මන්නාරම, පුත්තලම, කොළඹ, ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා පෙරට ඔබෙන්වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසියෝ ගිගුරුන් සහිත වැසි අද දවසේදීත් බලාපොරොත්තු විය හැකි. සුළං ප්‍රධාන වශයෙන් නිරිත දෙසින් හමා ඒවි. සුළඟේ වේගය පැයට කිලෝමීටර 25-35 ගණන් ගන්න පුළුවන්. මෝසම් තත්ත්වය ස්ථාපිත වී කිරීම සඳහා තවත් කාරණා සම්පූර්ණ අවශ්‍යයි. ඉදිරි සතිය හෝ එකහමාර ඇතුළත එම තත්ත්වයන් අපිට දකින්න පුළුවන් වේවි. ඉන් අනතුරුව මෞසම ස්ථාපිත වේවි.
2: මේ අතර ජලාශ 18ක් තවදුරටත් වාන්දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අධ්‍යක්ෂ ඉංජිනේරු HMPDS හේරත් මහතා පෙන්වා දෙන්නේ පසුගිය දිනවලට සාපේක්ෂව වාන් දැමීම මේ වන විට අවම මට්ටමකට පැමිණ ඇති බවයි.
6: වාරිමාර්ග දෙපාර්තමේන්තුවකින් පාලනය වන ප්‍රධාන ජලාශය 18ක් සහ මධ්‍ය පරිමාණ ජලාශය 17ක් මේ වන විට වාන්දමමින් පවතිනවා. කෙසේ වෙතත් මේ වන විට පසුගිය දිනවලට සාපේක්ෂව මෙම ජලාශය වාන්දමන ප්‍රමාණය අවම මට්ටමක පවතින අතර මේ වන විට අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගනයේ නුවරවැව මහවිලච්චිය ජලාශයද, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර වීරවිල සහ යෝධවැව ජලාශයද, කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැදුරුවේ ජලාශයද, මහනුවර දිස්ත්‍රික්කයේ නාලන්ද වැෑමැඩිල සහ දේහෝ ජලාශයද වාන්දමමින් පවතිනවා. මධ්‍ය පරිමාණ ජලාශය වල වාන්දමන ප්‍රමාණයද මේ වන විට අඩුමට්ටමක පවතින අතර ඉදිරියේදී මෙම ජලාශවල ලැබෙන ජල ප්‍රමාණය සහ වර්ෂාපතනය අනුව මෙම වාන්දොට විවෘත කිරීමේ ප්‍රමාණයන් වෙනස් කිරීමට ඉඩ තිබෙන බවද දන්නවා.
2: ඩිජිටල් වන්දි කළමනාකරණ පද්ධතිය සහ ප්‍රජා විමසීම් යාන්ත්‍රණය අද ආරම්භ කෙරුණා. දිත්වා සුලිකුණාටුවෙන් බලපෑමට පත් ප්‍රජාවට කඩිනම් කාර්යක්ෂම සහ විනිවිදභාවයකින් යුත් සහන සේවා ක්‍රියාත්මක කිරීමයි එහි අරමුණ. නව ඩිජිටල් පද්ධතිය ආරම්භ කෙරුණේ නෝර්වේ රාජ්‍ය සහ යුනිසෙෆ් සංවිධානය මෙන්ම එක්සත් ජාතීන්ගේ ස්වේච්ඡා වැඩසටහනේද සහයෝගීන්. ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවතින ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය හරහා මෙම කළමනාකරණ පද්ධතිය සම්බන්ධ වෙමින් සහන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා. විමසීම් යාන්ත්‍රණය ඔස්සේ ප්‍රජාවට ඍජුවම සම්බන්ධ වෙමින් තොරතුරු ලබා ගැනීමේ පහසුකම් නව ඩිජිටල් පද්ධතිවලට ඇතුළත්. රාජ්‍ය ආයතනවලට වරින් වර යාම සහ සේවාවන් ලබා ගැනීමේදී සිදුවන ප්‍රමාද ආදී ගැටලු රැසකට විසඳුම් ලබා දෙමින් අන්තර්ජාලය හරහා තම වන්දි ලබා ගැනීම දක්වා නව ක්‍රමවේද යටතේ පහසුකම් සපයා ඇති බවයි නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා සඳහන් කළේ.
7: දිත්වා සුලිකුණාටු හේතුවෙන් ආපදාවට පත්වුවන් වෙනුවෙන් සහන ලබා දීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය වගේම යුනිසෙෆ් ඇතුළු සියලුම සංවර්ධන පාර්ශ්වකරුවන් අප වෙත ලබා දුන් අඛණ්ඩ සහයෝගය පිළිබඳ මාගේ කෘතඥතාවය පළ කරනවා. මෑත ඉතිහාසය තුළ ලබා දුන් විශාලතම සහන පැකේජය අප විසින් දිත්වා සුලිකුණාටු හේතුවෙන් ආපදාවට ලක්වුවන්ට ලබා දෙමින් පවතිනවා. ඩිජිටල් සහ ප්‍රජා කේන්ද්‍රීය ක්‍රමවේදයේ ඔස්සේ ආපදා වන්දි ලබා දීම, පැමිණිලි හා තොරතුරු ලබා දීම, ආපදා සහන ලබා දීමේ ක්‍රියාවලිය තුළ නිවැරදි දත්ත රැස් කිරීම, වේගවත් සේවා සැපීම, සජීවී අධීක්ෂණය මෙන්ම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය පරිපාලනය තුළ වඩා හොඳ සම්බන්ධීකරණයක් සපයන බවත් අපිට විශ්වාසයි.
2: දිත්වා සොලිකුණාටුවෙන් සිදු හානි වෙනුවෙන් වන්දි ගෙවීමේදී මොන්රාගල දිස්ත්‍රික්කයේ තුල කිසිදු දේශපාලන මැදිහත්වීමකින් තොරව එම කටයුතු සිදුවන බව දිස්ත්‍රික් ලේකම් ඒජී නිශාන්ත මහතා පවසනවා. වන්දි ගෙවීමේ කටයුතු නිසි අයුරින් සිදු කෙරෙනු බවයි දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේ.
8: තෝරා ගැනීම සිද්ධ වීම හරියට සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේ වන්දි ප්‍රදානය කිරීම හරියට සිද්ධ වෙලා තියෙනවා. ඒක කාරණාවක් තිබ්බා කියලා වයිෆ් ඇන් හස්බන්ඩ් දෙන්නටම ප්‍රතිලාභ ලැබිලා තියෙනවා කියලා. ඒ කාරණා දෙකක්. ඒ කාන්තාවට ප්‍රතිලාභ ලැබිලා තින්නේ ඒ කාන්තාව ව්‍යාපාරික ස්ථානයක් කරගත්ත නිසා ඒ ව්‍යාපාරික ස්ථානයට අදාළ වන්දි මුදල් ලබා දීම. ඊට පස්සේ පුද්ගලයා ලැබිලා තින්නේ ඒ පුද්ගලයාගේට හානියක් සිද්ධ වෙලා තියෙන නිසා ඒ නිසා ඒකට අදාළ වන්දි මුදල් ප්‍රදානය කරලා තියෙනවා. ඒ නිසා එකම ගෙදරට හස්බන්ඩ් ඇන් වයිෆ් දෙන්නට ලැබිලා තිබ්බත් ඒකේදී ඇත්තටම චක්‍රලේඛ අනුව ඒ ගෙවීම් කටයුතු කරලා තියෙනවා. ඒ නිසා මේ ගෙවීම් කටයුතු සිද්ධ වෙලා තියෙන සියල්ලම නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් කිසිම දේශපාලන මැදිහත්වීමක් සිද්ධ වෙලා නැහැ. වැරදි කරපු නිලධාරීන්ට විරුද්ධව ඒ ක්‍රියාමාර්ග ගන්නවා. ඒ ක්‍රියාමාර්ග ගන්න සියලුම කටයුතු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ විදිහටත් ඒ වගේම රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට වාර්තා කරලා ඒ කටයුතු සිද්ධ වෙනවා කියන කාරණාව කියන්න කැමතියි. රජයේ ප්‍රධාන අරමුණක් තියෙන්නේ මිනිසුන්ගේ ජන ජීවිතය යථාවත් කරන්න. ඒ නිසා ඒ තෝරා ගැනීම වලදී කිසිම නිලධාරියට බාධාවක් ඇති වුණේ නැහැ. මෙන්න මේ පිරිස තෝරා ගන්න කියලා විශේෂ අනුග්‍රහය දීලා.
2: විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ කොන්සියුල කටයුතු අංශයේ විසින් සියලුම විද්‍යුත් ලේඛන සහතික කිරීමේ සේවාවන් නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව හිටුවා තිබෙනවා. ඒ විද්‍යුත් ලේඛන සහතික කිරීමේ පද්ධතිය ඇති වූ අනපේක්ෂිත තාක්ෂණික දෝෂයක් හේතුවෙන් බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය මෙන්ම යාපනයේ ත්‍රිකුණාමලයේ මහනුවර මාතර සහ කුරුණෑගල යන ප්‍රදේශවල පිහිටි සියලුම ප්‍රාදේශීය කොන්සියුල කාර්යාලවල සේවාවන්ටද තාක්ෂණික දෝෂයෙන් බලපෑම් එල්ලව තිබෙනවා. අදාළ සේවා සපයන්නන් සහ පාර්ශ්වකරුවන් සමග සම්බන්ධ වෙමින් හැකි ඉක්මනින් පද්ධතිය යථාතත්වයට පත් කරන බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ. ලෝපුරා විකාශන ආයතන 200කට වැඩි රූපాయనీ විකාශන ආයතනයේ මාස්ටර් ෂෙප් එහුම් පෙහුම් රියැලිටි තරඟාවලියේ අවසන් මහතරගයේදී ශූරතාව හිමි කරගත් සංජුල මනෝජ් පිළිගැනීමේ උත්සවයක් මහනුවර දීපැවැතුණා. සංජුල මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන අතර ඔහු වෙනුවෙන් විශේෂ උත්සවයක්ද විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වීමටයි කටයුතු කෙරුණේ. විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ සංවිධානය කළ උත්සවයේ පැවැතුණේ විදුහල්පති සුගත් ශ්‍රීලාල් මහතාගේ ප්‍රධානත්වයෙන්. ලෝකයේ අතිශයින්ම ජනප්‍රිය වැඩසටහනක් කරන මාස්ටර් ෂෙප් ලෝපුරා මිලියන ගණනකගේ ප්‍රේක්ෂකයන්ගේ ආකර්ෂණය හිමි කරගත්තා. වැඩසටහන රටවල් 70ක ක්‍රියාත්මක අතර එහි 200වන විකාශන අයිති හිමි කරගත්තේ ස්වාතීන රූපවාහිනියයි. පසුගිය 8වනදා පැවති අවසන් මහතරගයෙන් සංජුල මනෝජ් මාස්ටර් ෂෙප් කිරුළ හිමි කර ගැනීමට සමත් වුණා. ලබන 27වනදා සිට ජුනි 2වනදා දක්වා මාතර 30ගොඩ මෙදැල්ලවල පුරාණ විහාරස්ථානයේ කේන්ද්‍ර කරගනිමින් රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ඒ පොදු යහපත පිණිස වහවහ පෙළ ගැසෙනු යන තේමාවෙන් රාජ්‍ය වෙසක් උත්සවය සම්බන්ධයෙන් සමස්ත ලංකා ශාසන ආරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේකකාධිකාරී පූජ්‍ය මුගුණුවෙල අනුරුද්ධ ස්වාමින් වහන්සේ අදහස් පළ කළා.
9: පොදු යහපත පිණිස වහවහ පිළගැසෙමු යන තේමා පාඨයේ මුල් කොටගෙන 2026 වර්ෂයේ වෙසක් සමය මැයි මාසයේ 27 වැනි දින අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මාතර දිස්ත්‍රික්කයේ මුල් කොටගෙන 30ගොඩ මිදල්ලවල පුරාණ විහාරයේ මූලික කොටගෙන ආරම්භ කරන
2: පූජ්‍ය මුගුණුවෙල අනුරුද්ධ ස්වාමින් වහන්සේ මෙම අදහස් පළ කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති විශේෂ මාධ්‍ය හමුවට එක් වෙමින්. අමාත්‍ය හිනිදුම සුනිල් සෙනවි මහතාද අදහස් පළ කළා.
10: මේ වෙසක් සතියක් පුරා මේ කටයුතු සිද්ධ වෙනවා. ජුනි මාසයේ 2 වැනිදා දක්වා සතියක කාලයක් විශේෂයෙන්ම මුළු මහත් මාතර දිස්ත්‍රික්කයම ආවරණය වෙන පරිදි අතිවිශාල වැඩසටහන් සම්භාරයක් සංවිධානය කරලා තිබෙනවා. පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලැබෙනවා. වෙසක් මංගල්‍ය 2026 අපි අති උත්කර්ෂවත් ලෙස සමරමු. එහි ප්‍රතිපත්ති පූජාවන්ට පෙළ ගැසෙමු. ඒ වගේම ආමිස පූජාවන් වල යෙදෙමු.
2: ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශ උපදේශක සුමුදු රත්නායක මහතාද අදහස් පළ කළා.
11: මේක සඳහා ඩිජිටල් අවකාශයක් හදලා තියෙනවා. අපි දන්නවා කෘතිම බුද්ධිය යොදාගෙන AI තාක්ෂණය යොදාගෙන මේ වෙසක් සුබපැතුම්පත් නිර්මාණය කිරීමට අවකාශයක් ලබා දෙනවා විවෘත තරඟයක්. ඒ කියන්නේ මේ සඳහා ඉන්න ඩිජිටල් අවකාශය තුළ නිර්මාණකරුවන් ඉන්න මේ සියලු දෙනාටම විවෘත තරඟයක් විදිහට පවත්වනවා. විවිධ තේමාවන් ඒක ඇතුළේ තියෙනවා. මේකේ හොඳම වෙසක් සුබපැතුම් නිර්මාණය කරන පිරිසට ඩයලොග් ආයතනය මගින් ස්මාර්ට් ජංගම දුරකථන සහ සහතිකපත් සහ වෙනත් මුදල් මේ තියාග ලබා දීමට බලාපොරොත්තුෙන් ඉන්නවා.
2: හෙටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන විමල් වීරවංශ මහතා ඇතුළු පිරිසක් බත්තරමුල්ල පාර්ලිමේන්තු සංකීර්ණ ඉදිරිපිට ඇති රණවීර ස්මාරකය වෙත පැමිණ මේ ස්ථානයට ඇතුළු වීමට උත්සාහ කිරීම හේතුවෙන් නොසන්සුන්තාවයක් හටගත්තා. හෙට දිනේ පැවැත්වෙන රණවීර සැමරුම සඳහා එම ස්ථානය සූදානම් කරමින් තිබූ පසුබිමක එම ස්ථානයට බලහත්කාරයෙන් ඇතුළු වීමට උත්සාහ කිරීමත් සමගයි නොසන්සුන්තාව ඇති වුණේ. දුරකථන රැහන් කපා උණු කර තඹවලට විකිණීමේ ජාවාරම පිළිබඳ තොරතුරු හෙළි වුණා. ඒ හැටන් ප්‍රදේශයේදී හැටන් ටෙලිකොම් කාර්යාලයේ අර්ථයේ පිහිටි නෝවුඩ් මස්කෙලිය සහ කාසල්රු යන ප්‍රදේශවල දුරකථන රැහන් කපා ළඟතබාගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා. ඔවුන් රාත්‍රී කාලයේ වාහනවලින් පැමිණ දුරකථන රැහන් කපාගෙන ගොස් පුලුස්සා ඒ තුළ වූ තඹ අලෙවි කිරීම සිදු කර ඇති බවයි විමර්ශනවලදී හෙළිව තිබෙන්නේ. මෙසේ දුරකථන රැහන් කපාගෙන යාම හේතුවෙන් දුරකථන සම්බන්ධතාවන් නැනහිටීම සම්බන්ධයෙන් හැටන් පොලිසියෙන් ලැබුණු පැමිණිල්ලකට අනුවයි විමර්ශන ක්‍රියාත්මක වුණේ. කුෂ්මද්‍රව්‍ය තොගයක් සමග ශ්‍රී ලාංකික ගුවන් මගින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කටුනායක ගුවන් තොටුපළ රේගු මද්‍රව්‍ය පාලනාංශයේ නිලධාරීන් සිදු කළ පරීක්ෂාවකදී කුෂ්තුගේ වටිනාකම රුපියල් 14,56,20,000ක්. අත්තරංගොඩ ගස් සැකකරුවන් දෙදෙනා දෙමඩගොඩ ප්‍රදේශයේ පදිංචි කරුවන් වන අතර ඉන්නෙක් අයකු 23 හැවිරිදි දිවියේ පසුවන මත්පැන් නළුවේ සැලක සේවකේ බවයි පොලිසිය සඳහන් කළේ. 30 හැවිරිදි අනෙක් සැකකරු නාටාමිවරයෙක් බවට අනාවරණය වී තිබෙනවා. ඔවුන් දෙදෙනා මෙරටට පැමිණ ඇත්තේ තායිලන්තයේ බැංකොක් නුවර සිට පැමිණි යානයකින්. ගමන් මලු දෙකක් තුල ඇඳුම් අතර ඇසුරුම් 28ක් ලෙස සකස් කර සූක්ෂමව සංවා තිබූ කුෂ්තෝගේ බර කිලෝග්‍රෑම් 14යි ග්‍රෑම් 562ක් බවයි පොලිසිය පවසන්නේ. කටුනායක ගුවන්තොටුපළ පොලිස් මද්‍රව්‍ය කාර්යාංශයේ වැඩිදුර විමර්ශන සිදු කරනවා.
12: ලක්කඩ විදේශීය ප්‍රවෘත්ති
2: නේපාලයේ ප්‍රසිද්ධ කඳු නැගීමේ මග පෙන්වන්නේ කුවන කාමී රීටා ශර්පා 33 වරටත් එවරස් කඳ තරණය කර තිබෙනවා. ඒ වැඩිම වාර ගණනක් එවරස් කඳ තරණය කරමින් මෙට පෙර ඔහු විසින්ම පිහිටුවා තිබූ ලෝක වාර්තාව යලිත් වරක් අලුත් කරමින්. මෙවන් විට කාමී රීටා ශර්පාගේ වයස අවුරුදු 56ක්. ඔහු ප්‍රථම වරට එවරස් කඳ තරණය කළේ 1994 වසරේදී. නේපාලයේ සංචාරක දෙපාර්තමේන්තුව කාමී රීටාට සුබපැතුම් මෙක් කරමින් සඳහන් කර ඇත්තේ ඔහු කඳුකර සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා විශාල දායකත්වයක් ලබා දී ඇති බවයි. ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 63 තරගය අද පැවැත්වෙනවා. චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම සහ සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායමයි ටෙක්වන්නේ. චෙන්නයි චිදම්බරම් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගය අද රාත්‍රී 7:30ට ආරම්භ වෙනවා. ලක්කන්ද ප්‍රවෘත්ති යලි සිරස්තල. යුද්ධය අවසන් කිරීමේ 17 සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් හෙට. ලෝක බොරතෙල් මිල ඉහළයයි. තවත් මෙට්‍රෝ බස් 104ක් ගෙන්වීමට ගිවිසුම්. මල්වානේ නිවස ගැන අගමැතිනියගෙන් පැහැදිලි සහතිකයක්. අන්තරේ නිවසෙන් ඉවත් වේ. අඩුපීඩනයේ රටින් බැහැරට ලබන සතියේ සිට මෝසම සක්‍රිය වෙයි. ෂර්පා 32 වරටත් යාලි එවරස් කඳු මුදුනට.
12: 24 පෑම සීරුවෙන් ලක්කඳ ප්‍රවෘත්ති. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
13: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: අහන රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: හවස 6යි විනාඩි 56යි දැන්
2: ලංකේ විශ්වාසයෙන් දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙ කුමන්න අදම අමතන්න 011767979 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල් හේන පාරමහරගම
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන ඔබත් අදම NLP හඳහන බලා ගන්න
0: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN

0: ప్రకృతి తహార
1: సమానుగ్రహాయ
2: పూర్తి ఎకులహి దన నిదాన లోతరాయ 10 లక్షే ప్రథమ త్యాగ 20 లక్షే విలా రూపాయ లక్షే 3000 100 60 20 త్యాగి డబుల్ విలా పూర్తి ఎకులహి దన నిదానేట రూపాయ 40 కొదట మేతి
3: లాంకే విశ్వాసే దిను మార్క్స్ పెన్ సమూహ వ్యాపారే వితిన్ గేన్ పాపి తహరిన దెన్ నవ నిమావకిన్ ఎన డోమా స్వాంక్రే వీకటి మే యంత్రేక సాటంబర్ హిమి కరుని కుమల్ల అదువ అవతన్న 0117 679 579
4: සුබ සන්ධ්‍යාවක් ආදරය පිරුණු ලස්සන දවසක් මෙහැන්දාව ගෙවිලයාතී තව තාදරෙන් පුරවන්න සුන්දර මිහිර මතකවලින් මෙහැන්දාව පුරවන්න සඳතිය දහර රැනවය වෙනකල් අදත් ඔබට අහන්න පුළුවන්කම තියෙනවා. වැඩ කරන අතරතුරේ වෙන්න පුළුවන්, හෙට දවස සැලසුම් කරන අතරතුරේ වෙන්න පුළුවන්. ඉතින් ඔය හැම දෙයක් මතරේ ඔබ අමතක කරන්නම බැරි කෙනෙක්ව මතක් කරමින් ඉන්න වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට අමතක කරන්න ඕනම කෙනෙක් අමතක කරනවා කියලා හිත හිතා ඒ වුණාට මතක් කර කර ඉන්න වෙන්නත් පුළුවන්. ආදරණීය පැය දෙකක් එක දිගට ගත කරන්න, එහෙනම් එන්න අදත් ලක්කඳ සඳතිය දහර ළඟට. දහස් පහළව වසරද තිරගත වනු මොහිත් සූරි අධ්‍යක්ෂණය කළ හමාරි අදෝරී කහනී චිත්‍රපටයේ ගීතයකින් අද සඳදී ධාර ආරම්භ කරන්නේ. චිත්‍රපටය අතිශය ජනප්‍රියත්වයට පත් වන ශ්‍රී ලංකාවෙත් ඉම්රාන් හාෂ්මි, විද්‍යා බාලන්, රාජ්කුමාර් රාව තමයි ප්‍රධාන චරිත නිරූපණය කළේ. ඒ වගේම තමයි චිත්‍රපටය ගත්තොත් මේ චිත්‍රපටයේ සංගීතය බොහෝ දෙනෙකුගේ හිත ගත්ත මිතුන්, ජීත් කංගොලි, ආමි මිශ්‍රා, සුබින් ගාර්ග්, එවගේම රාජු සිං ගීත සහ පසුබිම සංගීතය වෙනුවෙන් සංගීත අධ්‍යක්ෂවරුන් විදිහට කටයුතු කළා. ප්‍රේමය අයිතිවාසිකම් කියන තැනට වැඩිය හදවතට දැනෙන තැනක නතර වෙන දෙයක් කියන ඒ ආදරණීය අදහස දැනුණු තැනක් තමයි මේ චිත්‍රපටයේ. චිත්‍රපටයේ විවාහක කාන්තාවක් තමන්ගේ ආදරණීය එකම පුතා එක්ක ජීවිතයේ ලොකු අරගලයකට මුහුණ දෙලා එනෝ. ඉතින් මේ දෙහා ඈත ඉඳන් බලන් ඉන්න පුද්ගලෙක් තමන්ගේ අතීතය සිහිපත් කරමින් තමන් වේදනාවෙන් ගත කළ, තමන්ගේ අම්මත් එක්ක ඉතාම දුක්බරව ගත කළ අතීතය සිහිපත් කරමින් ඒ නැවත නැවත තමන්ගේ ඇස් ඉස්සරහා දකින්න ලැබෙනකොට තමන්ගේ යුතුකමක් විදිහට මේ අම්මට සහ පුතාට උදව් කරන්න ඉදිරිපත් වෙනවා. ඉතින් කතාව පටන් ගන්නෙ එහෙම ගලාගෙන යනවා ඇරම් ලිලි මල් සුවඳත් එක්ක. හැබැයි නොහිතුව නොපැතුව තැනකදී ආරව් වසුදා දෙන්නට නොහිතුව ඉරණමකට මුණ දෙන්න සිද්ධ වෙනවා. මේක අසම්පූර්ණ කතාවක්. හමාරි අදූරි කහානි. ගීත සිංගිරගන රශ්මි විරාග්‍ය තනපේ චිත් කංගුලීස්.

0: දහර
1: සඳදිය දහර සමක ලකන හගෙන උප අද සඳදිය දහර වෙනුවෙන් අනුග්‍රහක දායකත්ව ලබා දෙන කවුද කියලාත් මතක් කරන්න ඕනේ. ජීවිතයේ සිහිනේට වාසනාව ආශිර්වාදයේ කියන ජෝතිකල උතරයි මණ්ඩලයේ සමකෙන් ඩෝමා සංක්‍රවි කිටමේ යන්ත්‍රය ඔබට මෙලදී කියනීමේ අවස්ථාව ලබා දෙන මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් පොත්කලික සමාගම තමයි අනුග්‍රහක දායකත්ව ලබා දෙන්නේ සඳදිය දහර වෙනුවෙන්. ධන නිධානය ගැන මේ මතක් කරන්නේ. කෝටිපති සිහිනය යථාර්ථයක් කරන ගමන් ඔන්න දැන් ඔබේ සන්ඩේ ෆනි ඩේකේ වැඩි වාසියක් ඔබට අත්කර දෙන්න ධන නිධානය ලොතරැය්‍ය මාර්තු පළමුවනිදා සිට සෑම ඉරිදා දෙනකම විශේෂ කර තියෙනවා. ඉතින් ඒ අනුව සුපුරුදු මුදල් තෑගිවලට අමතරව ධන නිධානය ලොතරැයි පත්වල සන්ඩේ බෝනස් ඉලක්කම් හතරකින් සමන්විත අංකය පිළිවෙලට ගලපාගෙන රුපියල් දස දහසක තෑගි රැසක් දිනා ගන්න දැන් ඔබට පුළුවන්. ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාදයේ ජාතික ලොතරැයි මණ්ඩලය. සඳදිය දහර අනුග්‍රහක දායකත්වය ලබා දෙමින් අපිට කියනවා මාක්ස් වෙන් හෝල්ඩින්ග්ස් ඩොමා ඩබල් එලිවේටර් මැෂින් එක ගැන මේ කියන්නේ. ශ්‍රී ලංකාව තුළ වැඩිම යන්ත්‍ර ප්‍රමාණයක අලෙවි වාර්තා තිබූ නවීන තාක්ෂණයෙන් සමිබල ගන්නවා ඇති ස්වයංක්‍රීය වීකිතිමේ යන්ත්‍රය ඩොමා එලිවේටර් කණු දෙකේ යන්ත්‍රය. පැයට වී කිලෝ 1000ත් 1200ත් අතර ප්‍රමාණයක් සහල් කරන්න පුළුවන්. වී මිටියකට වැය වෙන කාලය විනාඩි 5යි. ගල් වැලි වී පොතු ඉවත් කිරීමත් සිදු කරනවා. සහල් පොලිෂ් කිරීමත් සිදු කරනවා. ඒ විතරක් නෙවෙයි, අවම වෙදුලි පරිභෝජනයක්. ව්‍යාජ අනුකරණ වලට නොරැවටි වාසි වැඩි නඩත්තු අඩු ඩොමා එලිවේටර් කණු දෙකේ ස්වයංක්‍රීය වීකිතීමේ යන්ත්‍රයක් ඔබත් දැන්ම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා කතා කරන්න 011 6 679 579 දුරකථන අංකයට.
0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
1: සඳදිය දහර. සඳදිය දහර සමග ලකනහගෙන ඔබ අපි අහනව ඊළඟට 90 දශකයේ අපි නැරඹු චිත්‍රපටයක ගීතයක් 1974 වසරේදී මේ චිත්‍රපටය තිරගත වුණේ මාධුරි දීක්ෂිත් සමගින් ෂාරුක් ඛාන් ප්‍රධාන චරිත නිරූපණය කළා. විශේෂත්වයක් තියෙනවා, දැන් ෂාරුක් ඛාන් කියලා කිව්වහම අපි බොහොම ආදරය කරන පෙම්වතාගේ චරිතයනේ තිරේ මත අපිට මතකයේ තියෙන්නේ නේද? හැබැයි ගොඩක් ලාවට ෂාරුක් මේ දුෂ්ටයාගේ චරිතය රංගලියෙන් දායක වුණු අවස්ථාවත් අපිට දකින්න ලැබෙනවා. දැන් ඩාර චිත්‍රපටය ගත්තත්, එහෙම නැත්නම් බාසිගල් චිත්‍රපටය ගත්තත්, ඒ වගේම අංජම් චිත්‍රපටය ගත්තත් මේ විදිහට ඔහුගේ මේ තියෙන මේ අර සාමාන්‍යන ප්‍රතිවීර චරිතයක ලක්ෂණ දකින්න ලැබුණු චිත්‍රපට විදිහට තමයි හඳුනගන්න පුළුවන්කම තියෙන්නේ. එතන අංජම් චිත්‍රපටය 1974 තිරගත වුණු අංජම් අධ්‍යක්ෂණය කරන්නේ රාහුල් රවීල්. එතකොට ෂාරුක් ඛාන් 40 ෆිල්ම්ෆෙයර් සම්මාන උළෙලේදී හොඳම දුෂ්ටය විදිහට සම්මාන දිනා ගන්නවා ඔහුගේ මේ රංගනය වෙනුවෙන්. එතකොට මේ චිත්‍රපටය ගැන කතා කරද්දී ආනන්ද මිලින් තමයි චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය සිදු කළේ. අංජම් චිත්‍රපටයේ මේ අභිජිත් බටාචාර්යා.

0: ලක්කන සඳදී දහරහංගින වෙලාමත කරනන් වෙලා රාත්‍රි 7යි විනාඩි 30යි.
1: Silom Green Life Plantation Private Limited. I'm going to live a new green life.
2: වාර්තාපිට වාර්තා තමන කෝටි අටේ එන්නල්වි දනඩ තහනය නුතුරයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
3: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මැනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 01176797479.

0: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වන දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
1: ලකර මෝඩින් ITN ලක්හඩ පූජා
2: සම්බ

0: বেলাবরাত্রি হাতায় বিনাড়ি 37।
1: মানবীয় প্রেমে সৌন্দর্য আত্মক বিয়মন
2: සඳතිය දහර අහගෙන ඔබ ඉන්නේ ලකඩ එක අනුග්‍රහක දායකත්වය අපිට ලබා දෙනවා ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාදයේ ගෙනෙන ජාතික ලොතරැයි මණ්ඩලය කෝටිපති සිහිනය ඔබේ යථාර්ථයක් බවට පත් කරගන්න දැන් ඔන්න පුළුවන්කම තියෙනවා ඒ ධන නිධානය ලොතරැයිත් එක්ක ඉතින් ඔබට පුළුවන් සුපුරුදු මුදල් තෑගි වලට අමතරව ධන නිධානය ලොතරැයි පත්වල සන්දේ බෝනස් ඉලක්කම් 4කින් සමන්විත අංකය පිළිවෙලට ගලපාගෙන රුපියල් 10,000 තෑගි රැසක් දෙනා ගන්න තවත් බල බල ඉන්න එපා දකින දකින තැනින් බලන බලන තැනින් ධන නිධානය ලොතරැයිය වැඩි වැඩියෙන් මිලදී කියන සන්දේ බෝනස් වාසනාව හිමි කරගන්න ජටේ මහා ධන සම්පත ධන නිධානය ඔබත් මිලදී කියන කෝටිපති සිහිනය සැබෑ කරගන්න ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය
1: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
3: සඳ දිය තහර
4: වෝකොන්ති ඇකවුරු වෙන්නේ නැද්ද 1964 වසරදී තිරගත වුණු චිත්‍රපටයක් රාජ් කොෂ්ලා අධ්‍යක්ෂණය කළේ සදනා මනෝජ් කුමාර් ප්‍රේම් චොප්‍රා මේ චිත්‍රපටයට රංගනය නැක්කනා එතකොට මේ චිත්‍රපටයේ ගීත ගැන කතා කරද්දී අතිශය ජනප්‍රියතට පත්වුණු ගීත අදටත් බොහෝ දෙනා ආදරය කරන ගීත මේ චිත්‍රපටයට ඇතුළත් වුණා වකෝන්ටි කියලා කියන්නේ බොක්ස් ඔෆිස් වාර්තා පිට වාර්තා තැබූ චිත්‍රපටයක් රාජ් කොස්ලාගේ අධ්‍යක්ෂණය තුළ සධනා කියන රංගන ශිල්පිනියට ඉන් අනතුරුවත් චිත්‍රපට කිහිපයක්ම හිමි වෙනවා ඈ මේ චිත්‍රපටය තුළ දැක්වුව දක්ෂකම් නිසාම මෙරසායා එවගේම අනිතා වගේ චිත්‍රපට ඇයට ලැබෙනමින් පස්සේ වකොන්ති චිත්‍රපටෙන් රංගන දක්ෂතාවය පෙන්වුවට පස්සේ එතකොට අපි අහනවා ලස්සන ගීතයක් මදන් මෝහන් තමයි චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය සිදු කළේ රාජා මෙහෙදි අලි ඛාන් තමයි ගීත ලිව්වේ ඉතින් අපි සඳදිය දහල්තොලින් අද අහන විඳින ඊළඟ ගීතය ලතා මංගේෂ්කර් ගායනා කරන්නේ වකවන්තී චිත්‍රපටයට ලකිෂා කලේ මෙවන් රාත්‍රියක් යලි උදා වේද නොවේද කියා කවුරුද දන්නේ එන්න වැළඳ ගන්නවා සමහර විට මෙවන් රාත්‍රියක් මේ ආත්මයේදී නැවත

සන්තතිය දහර සමග අතරෙන් ලැකඳ හගෙනෝප අපි 2009 අවුරුද්ධ තිරගතුණු චිත්‍රපටයක ගීතයක් මේ අහන්නේ ළඟට. මේ චිත්‍රපටය තුළේ හාස්‍ය තිබුණා, එතකොට ආදරේ තිබුණා, එවගේම අධිෂ්ඨානයට, එවගේම සැලසුම් සහගත ජීවිතවලට තියෙන වටිනාකම ගැන කතා කෙරුවා. රාජ්කුමාර් හෙරානි අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටයේ ඔහු සංස්කරණ ශිල්පියා වගේම තිර රචකයා විදිහටත් කටයුතු කළා. Three Idiots. විදු විනෝද් චොප්‍රා තමයි චිත්‍රපටය නිෂ්පාදනය කළේ. ආමිර් ඛාන්, ආර් මාධවන්, ශමන් ජෝෂි ප්‍රධාන චරිත නිරූපණය කරදී කරිනා කපූර්, බොමන් ඉරානි, මොනා සිං ඇතුළු පිරිසක් මේ චිත්‍රපටයට රංගනයෙන් එක්කන. මේ චිත්‍රපටය චේතන් භගත් ලිව්ව 5.1 කියන නවකතාව පාදක කරගෙන තමයි නිර්මාණය කරන්නේ. චිත්‍රපටය ගැන කතා කරනකොට ශාන්තනු මොයිත්‍රා තමයි චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය සිදු කළේ. ඒ වගේම 57 වෙනි ජාතික සම්මාන උළෙලේදී ට්‍රේඩියට්ස් සම්මාන තුනක් දෙනා ගන්නවා. ඒ වගේම 55 වෙනි ෆිල්ම් ෆෙයා සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපටයේ හොඳම අධ්‍යක්ෂණය, හොඳම සහාය නළුවා කියන සම්මාන ඇතුළු සම්මාන ගණනාවක් දිනා ගන්නවා. ඉතින් රටවල් ගණනාවක මේ චිත්‍රපටයේ ප්‍රදර්ශනය වුණා. ඒ වගේම තමයි ගීත ගොඩාක් ජනප්‍රියත්වයට පත් වුණ ශාන්තනු මොයිත්‍රා චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය සිදු කළේ. අපි අහනවා ත්‍රී ඉඩියට්ස් චිත්‍රපටයේ ශාන් සහ ශාන්තනු මොයිත්‍රා ගායනා කළ ගීතය.

0: සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනාද කරන්න බැරි මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැග් ලක්ෂ 20 ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයට ටැග් මෙගා පවර්
2: From the channel that shaped generations From the stories you grew up with Movies that resonate Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.

කාලයක චාරිකාවකට ඉඩකඩ තියෙනවා ඔබට. ඉතින් රෑ හතේ ඉඳන් රෑ නවේ වෙනකල් FM 93.5, FM 93.7 වගේම www.lakkanaradio.lk අපේ වෙබ් අඩවියෙන් ආදරෙන් ලක්කන අහන්න පුළුවන්කම තියෙනවා ඔබට. ඉතින් අපි දෙවෙනි පැයේ පළමු ගීතය විදිහට අහනවා ධරිකන් චිත්‍රපටයේ ගීතයක්. ධරිකන් හදිගැස්ම 2007 තමයි තිරගත වුණේ. ධර්මේෂ් දර්ශන් තමයි චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ. සංගීතමය ප්‍රේමණීය කතාවක් විදිහට තමයි කාගෙත් මතකේ රැඳිලා තියෙන්නේ. සුනිල් ෂෙට්ටි, අක්ෂය කුමාර්, ශිල්ප ෂෙට්ටි, මහිම චෞදරි මේ චිත්‍රපටයට එකතු වුණ ප්‍රධාන චරිත ඔස්සේ. ඒ වගේම බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය පැරණි රංගන ශිල්පිනියක් ශර්මිලා ටැගෝර් මේ චිත්‍රපටයට එක් වුණා. සුනිල් ෂෙට්ටි කියන කඩවසම් රංගන ශිල්පියා අපිට බොහොම ප්‍රේමණීය චරිතයක් විදිහට චිත්‍රපටයේ මුල්ලර්දේදී දකින්න ලැබෙනවා. හැබැයි ඔහුගේ ප්‍රේමය අහිමි වීමත් එක්ක, ඒ ප්‍රේමය අහිමි වෙන්න බලපාව හේතුව විදිහට ඔහුගේ ආර්ථික පසුබෑම, එහෙම නැත්නම් ඔහු සහ ඔහුගේ පැමිණි අංජලි අතර තිබුණු මේ පෞල්වල නොගැලපීම නේද, ධනයත් එක්ක ඒ ගැළපීම කරගන්න බැරි වුණාම පෞලේ ආශිර්වාදය නොලැබීලා අංජලිගේ අත හිමි වෙන්නේ වෙන කෙනෙකුට. ඒ වෙන කෙනා කවුරුත් නෙවෙයි, ඒ වෙන කෙනා තමයි අක්ෂය කුමාර්. ඔහු නිරූපණය කළේ රාම් වර්මා කියන චරිතය අංජලි චෞහාන්ගේ සැමියා විදිහට. එතකොට ධරිකන් චිත්‍රපටය ගැන කතා කරනකොට සුනිල් ෂෙට්ටි දිනාගත්ත සම්මානයක්, ඒ තමයි බෙස්ට් ඔෆ් වේලන් කියන සම්මානය. ඉතින් ප්‍රතිවීර චරිතයක් වනුවෙන් තමයි ඔහුට සම්මාන දිනාගන්නට කර ලැබුණේ. වගේම අල්කලයාග්නික් සම්මාන දිනාගත්ත හොඳම පසුබිම් ගායිකාව විදිහට. එතකොට චිත්‍රපටයේ ගීත ගැන මම කියවනේ අතිශය ජනප්‍රියත්වයට මේ ගීත ගැන කතා කරනකොට නදීම් ශ්‍රවන් සංගීතය ගැන කතා කරන්න පුළුවන්කම ලැබෙනවා අපිට. නදීම් සහ ශ්‍රවන් කියලා කියන්නේ බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය සංගීතශ්‍රීන් යුගලයක්. නදීම් අක්තර් සයිෆී සහ ශ්‍රවන් කුමාර් රාතෝඩ් දෙදෙනා තමයි නදීම් ශ්‍රවන් විදිහට බොලිවුඩ් සිනමාවට සංගීත අධ්‍යක්ෂණය එකතු වුණේ. 1977 වසරේ ඉඳන් 2016 වෙනතුරු ඔවුන් මේ තමන්ගේ සංගීත චාරිකාවේ නිරත වෙනවා. නදීම් අක්තර් ෂයිෆී 1954 ඉපදෙන්නේ. එතකොට ශ්‍රවන් රාතෝඩ් 1954 නවම්බර් 13 ඔහු 2021 අවුරුද්දේදී ආභාව ප්‍රාප්ත වෙනවා. ඉතින් 2005 වෙනකල් මේ දෙන්න එකට සංගීත ලෝකය තුළ කටයුතු කරනවා. අපි අහමු සදදිය දහර තුළ ධරිකන් චිත්‍රපටයට ඇතුළත් වුණු සුන්දර ගීතයක්.

0: ලකඩහඟින් වෙලාම දක්කරණන් වෙලාව රාත්‍රී 8යි විනාඩි 6යි.
1: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳදිය දහර සමග අපි දෙවැනි පැයට මේ ඇවිත් එන්නේ. සුන්දර භාරතයේ පැය දෙක

0: ක්‍රියාත්මක වියමන.
1: සන්තදිය දහර. සන්තදිය දහර සමග ලකන අහගෙන ඔබ ඉන්නේ ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාදයෙන් කියන ජාතක ලොතරැයි මණ්ඩලයේ අනුග්‍රහක දායකත්වය අපිට ලබා දෙනවා ධන නිධානය. ඔබේ කෝටිපති සිහිනය යථාර්ථයක් බවට පත් කරනවා කියලා ඔන්න දැන් ඔබ හොඳටම දන්නවා. සුපුරුදු මුදල් තෑගි වලට අමතරව ධන නිධානය ලොතරැයි පත්වල සන්දේ බෝනස් ඉලක්කම් 4කින් සමන්විත අංකයේ පිළිවෙලට ගලපාගෙන රුපියල් 10,000 තෑගි රැසක් දිනා ගන්න දැන් ඔබට පුළුවන්. ඉතින් තව තවත් බල බල ඉන්න එපා. දකින දකින තැනින් බලන බලන තැනින් ධන නිධානය ලොතරැයි වැඩි වැඩියෙන් මිලදී කියන සන්දේ බෝනස් වාසනාව හිමි කරගන්න. ජතේ මහ ධන සම්පත ධන නිධානය ඔබත් මිලදී කියන කෝටිපති සිහිනය සැබෑවක් බවට පත් කරගන්න. සඳදිය දහර සමග ලකනහගෙන ඉන්න ඔබට මේ මතක් කරන්න ස්ටීම් බට්ට ගැන. කුඩා වීකෙටීමේ ව්‍යාපාර හිමිකරුවන් වෙත මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් සාඩම්බරෙන් හඳුන්වා දෙනු ලබන නවතම උපාංගය තමයි ස්ටීම් බට්ට කියලා කියන්නේ. ඉතාම අඩු කාලයකින් වීතම්බ වියලා ගැනීම සඳහාම සකස් කරලා තියෙනවා. වරකට කිලෝග්‍රෑම් 100 සිට 500 දක්වා ධාරිතාවන්ගෙන් යුත් යන්ත්‍ර පෙලක් සහිතයි. පැත්තුනක් ඇතුළත එක් කාණ්ඩයක් නිමවා ගන්නත් පුළුවන්. ඒ වගේම වීතම්බා වේලා කැටීමත් සිදු කරන්න පුළුවන්කම තියෙනවා. සහල්වලට ඉහළ ගුණාත්මක භාවයක් ලබා දෙනවා. ඒ විතරක් නෙවෙයි, නිෂ්පාදන පිරිවැය අඩුයි, පරිසර ගැටලු වලින් තොරයි. ක්‍රියාත්මක කිරීම ඉතාම පහසුයි, පූර්ණ ස්වයං ක්‍රියාකාරී යන්ත්‍රයක්. වැඩි විස්තර දැනගන්න කතා කරන්න 011 7679 579

0: Viamana Sanda Diya Dahara
1: Sanda Diya Dahara Tolin Tavatta Gitayak Ahanama Shreya Ghoshal හොඳම පසුබිම් ගායිකාව විදිහට ෆිල්ම්ෆෙයාර් සම්මානයක් දිනාගත් ගීතයක් මේ ජිසම් චිත්‍රපටයේ තමයි මේ ගීතය ඇතුළත් වුනේ. ජිසම් කියන්නේ 2003 වසරේදී තිරගත වුණු චිත්‍රපටයක්. තව විශේෂත්වයක් තියෙනවා බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් බවට පසුවපත් වුණු ජොනේ ඉබ්‍රහම් තමන්ගේ ප්‍රථම සිනමා රංගනයෙන් ප්‍රේක්ෂකයා හමුවට එන්නේ ජිසම් චිත්‍රපටයෙන්. බිපාෂා බාසු සමගින් ජෝන ඉබ්‍රහම් ප්‍රධාන චරිත නිරූපණය කළේ. මහේෂ් බත් තමයි මේ චිත්‍රපටයේ තිරරචකයා. අමිත් සක්සේනා තමයි චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කරන්නේ. එතකොට පූජා භට් සහ සුජිත් කුමාර් තමයි මේ චිත්‍රපටයේ නිෂ්පාදනය කරන්නේ. මෙහි ඇතුළත් වුණු ගීත ගැන කතා කරනකොට සංගීත අධ්‍යක්ෂවරයා විදිහට කටයුතු කරන්නේ එම්.එම්. කීරවාණි. ඔහුගේ සංගීතය අපිට විඳ ගන්න ලැබෙනවා. නිලේෂ් මිශ්‍රා මේ ගීතය ලිව්වේ.

සඳදිය දහර හගෙන ලකන සමගප සමනෙන් මේ යාළුවෙන් අහනවා කියලා කිව්වම අපි කියන්නේ නිකන් එක ප්‍රේමාරාධනාවක් ගැන කතා කරන්නේ නේද? මුජ්සේ දෝස්ති කරෝගේ කියලා කිව්වහම මගේ යාළුවෙක් වෙන්න පුළුවන්ද කියලා තමයි අහන්නේ. ඉතින් අද දස් දෙකේ දිමිචිටපටේ තිරගත වුණේ මේක ප්‍රේම කතාවක් වගේම හාස්‍යජනක කතා රසයකුත් තිබුණා. කනල් කෝලි තමන්ගේ චිත්‍රපට අධ්‍යක්ෂණ භූමිකාව ආරම්භ කරන මේ චිත්‍රපටයත් එක්ක ඍතික් රෝෂන්, රානි මුඛර්ජී, කරීනා කපූර, උදේ චොප්‍රා තම චිත්‍රපටයේ රංගපෑවේ යාළුවන්ගේ කතාවක්. ඉතින් ඉන්දියාවේ වගේම එංගලන්තෙත් මේ චිත්‍රපටයේ රෝගත කිරීම සිදු වුණා. රාජ් ඛන්නා, පූජා, ඒ වගේම ටීනා සහ රොහන් අතරේ කතාව තමයි මුජ්සේ දෝස්ති කරෝගේ චිත්‍රපටයට ඇතුළත් වුණේ. ආනන්ද භක්ෂ තමයි මේ චිත්‍රපටයේ ගීත රචනා කළේ. රාහුල් ශර්මා තමයි සංගීත අධ්‍යක්ෂණය සිදු කළේ. ගීත ගොඩක් ජනප්‍රියතර පතුරා චිත්‍රපටය ගත්තොත් චිත්‍රපටය තරම් වාණිජමය අතින් සාර්ථක වුණු චිත්‍රපටයක් නෙවෙයි. හැබැයි ගීත නම් අතිශය ජනප්‍රියතර පතුරා. ලතා මංගේෂ්කර්, උදිත් නාරායන්, අලිෂා චින්නායි, සෝනු නිගම්, ආශා බෝස්ලේ මේ චිත්‍රපටයට ගීත ගායනා කරන්න එක්කොන. ඒ වගේම පැමිලා චොප්‍රා. එතකොට අපි මේ සඳදී දහර තුළින් අහන ගීතය සාම්ලිසියෙක් ලැඩිකි, උදිත් නාරායන්.

0: ಕೃಷಿ ಕ್ಷೇತ್ರದ ನವಪನ ಕ್ಲಬ್ ಹಾತೇಬಿನ್ ಕಸಾಗಲ ಪ್ಲಾಂಟೇಷನ್ ಮಗಿನ್ ಆರಂಭ ಅತಿ ಪ್ರಧಾನ ವ್ಯಾಪ್ರತಿ ಅತರ ಒಬ್ಬ ಸಮೀಪ ಕಸಾಗಲ ಗ್ರೀನ್ ಸೂಪರ್ ಮಾರ್ಕೆಟ್ ಚಾಲಿಯ ಇತ ಅಡು ಮಿಲಕನ ನೆರತೆ ಒಬ್ಬ ಪಸು ಮೀಟರ್ ಸಹನೆಯಾಗದ ಮಸಕಟ ರೂಪಾಯಿ ಲವಿಸಿ ಪಂದಹಸಕ್ ದಕ್ಕ ಮಿಲತಿ ಗೆ ನೇಮ್ ಸಂದಹ ನಯ ಸಹನೆಯಾಗದ ಹಂದುನಾದುನ್ ಏಕಮ ಸೂಪರ್ ಮಾರ್ಕೆಟ್ ಚಾಲಿಯ
1: ಎನ್ಎಲ್ಪಿ ಹದಹನ ಲಂಕಾವೇ ವೆಡಿಮ ತ್ಯಾಗಿ ದಿನ ತ್ಯಾಗಿ ಅವಸ್ಥಾ ವೆಡಿಮ ಲುತರಯ್ಯ ಎನ್ಎಲ್ಪಿ ಹದಹನ ಒಬತ್ ಅದಮ ಎನ್ಎಲ್ಪಿ ಹದಹನ ಬಲಾಗನ್ನ
2: Green Life Plantation Private Limited. I'm going to live a new green life.
3: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB දනඩිතහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත දනනිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
4: මුදලාලි
5: අනෝනා
4: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි අකිරිස් කුඩු ග්‍රෑම් 200ක් දානවද මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න
5: හරි
6: මුදලාලි ඔයා කාටද මේ බොරු කරන්නේ අයි නෙවත ඔබ තාමට මෙහෙම කරයි කියලා මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ
5: විජය දාන්න ඔක්කොටම
6: ඇයි මුදලාලි නියම ප්‍රමිතියට හදන විජය තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ
4: හොඳ වෙලාවට වෙහාවේ නැත්තම් අපි තහුවෙන්නේ
7: මිරිස් නම් මිරිස් විජය මිරිස්
0: වස විෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්පිමේ සාරකුණේ රැකත් පැල්වත්ත කෙරි දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි ಕೃಷಿ ಕ್ಷೇತ್ರದ ನವಪನಕ್ ಲಭಾ ದೇವಿನ್ ಕಸಾಗಲ ಪ್ಲಾಂಟೇಷನ್ ಮಗಿನ್ ಆರಂಭ ಅತಿ ಪ್ರಧಾನ ವ್ಯಾಪ್ರತಿ ಅತರ ಒಬ್ಬ ಸಮೀಪ ಕಸಾಗಲ ಗ್ರೀನ್ ಸೂಪರ್ ಮಾರ್ಕೆಟ್ ಚಾಲಿಯ ಇತ ಅಡು ಮಿಲಕನ ನೆರತೆ ಒಬ್ಬ ಪಸು ಮೀಟರ್ ಸಹನೆಯಾಗದ ಮಸಕಟ ರೂಪಾಯಿ ಲವಿಸಿ ಪಂದಹಸಕ್ ದಕ್ಕ ಮಿಲತಿ ಗೆ ನೇಮ್ ಸಂದಹ ನಯ ಸಹನೆಯಾಗದ ಹಂದುನಾದುನ್ ಏಕಮ ಸೂಪರ್ ಮಾರ್ಕೆಟ್ ಚಾಲಿಯ
1: ಎನ್ಎಲ್ಪಿ ಹದಹನ ಲಂಕಾವೇ ವೆಡಿಮ ತ್ಯಾಗಿ ದಿನ ತ್ಯಾಗಿ ಅವಸ್ಥಾ ವೆಡಿಮ ಲುತರಯ್ಯ ಎನ್ಎಲ್ಪಿ ಹದಹನ ಒಬತ್ ಅದಮ ಎನ್ಎಲ್ಪಿ ಹದಹನ ಬಲಾಗನ್ನ
8: මේ හඳුන් කූරු වලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
9: නැතු. අපි හුස්ම ගන්න තැන් වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
10: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්‍රිතා. සිත් සුවඳින් පිරේවා.

0: ආවෝ
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: බොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ලංකේ විශ්වාසදිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් ස්වංක්‍රීය වීකටි යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙ කුමන්න අදම අමතන්න 011 7 6 7 9 5 7 9
1: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
2: සංසන්දිය දහර
3: සඳදිය දහර තුළින් අපි ටිකක් ඈතට යනවා 50 දශකයට 1958 වසරදී මේ චිත්‍රපටය තිරගත වෙන්නේ බිමල් රෝය අධ්‍යක්ෂණය කළ සිනමාවේ එදා මෙදා තුර බිහිවුණු අතිශය සුන්දර සිනමා කාව්‍යයක් විදිහට තමයි මධුමති සැලකෙන්නේ. වජ්‍රයන්තිමාලා සහ දිලීප් කුමාර් තමයි ප්‍රධාන චරිත නිරූපණය කළේ. මේ චිත්‍රපටය ගැන කතා කරනකොට මේ චිත්‍රපටයේ ගීත අතිශය ජනප්‍රියට පත් වුණා. අදටත් ඒවා ඒ විදිහටම ජනප්‍රියයි. ගීත සියල්ලම පහේ ගොඩක් ජනප්‍රිය වුණා. සලීල් චෞදරි තමයි මේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය සිදු කළේ. එතකොට මේ ගීත සියල්ලම පහේ රචනා කළේ ශෛලේන්ද්‍ර, මුකේෂ්, ලතා මංගේෂ්කර්, මන්නාඩේ, මොහම්මද් රෆි, මුබාරක් බේගම්, ආශා බෝස්ලි, සබිතා චෞදරි, ගුලාම් මොහම්මද් මේ චිත්‍රපටයට ගීත ගායනා කරන්න එකතු වුණා. ඒත් එක්කම කියන්න ඕනි මේ චිත්‍රපටය ගැන කතා කරන

ආචාර්ය පරදේසි මේ වගේ ගීත ගණනාවක් ඇතුළත් වෙනවා. බොලිවුඩ් සිනමාවේ සම්මාන ගැන කතා කරනකොට ෆිල්ම් ෆෙයා සම්මාන උළෙලේ හොඳම පසුබිම් ගායනය කියන සම්මානය ඇරඹෙන්නේ මේ චිත්‍රපටය තිරගතුනට පස්සේ. පළමු සම්මානය මේ හොඳම පසුබිම් ගායිකාව හෝ ගායකයා කියලා බෙදන්නේ නැතිව හොඳම පසුබිම් ගායනය විදිහට තමයි ආරම්භයේදී ක්‍රියාත්මක වෙන්නේ. ලතා මංගেশකර තමයි පළමු ෆිල්ම් ෆෙයා සම්මානය දිනාගන්නේ හොඳම පසුබිම් ගායනය වෙනුවෙන්. ඒ ආචාර්ය පරදේසි ගීත ගායනා කිරීම වෙනුවෙන් අද අපි සංගීත හරිතෙන් අහන්න ඒ ගීතය.

अकेले हम अकेले तुम मम तनियम ओबत तनियम नेद एहम तनियवुनु देदेनेक तमाई एकट एकवेला गमना क्याने සමහර වෙලාවට මේ ගමන අවබෝධයෙන් යන්න බැරි වුණාම අතරමඟදී වෙන් වෙන්න සිද්ධ වෙනවා. වෙන් වුණාට සමහර විට විවාහක යුවලකගේ නම් දරුවා හේතුව බවට පත් වෙනවා. නැවත Tamanගේ ජීවිත ගමන එකට යන්න ආරම්භ කරන්න. ආමිර් ඛාන් මනිෂා කොයිරාලා රංගනයෙන් දායක වුණු මන්සූර් ඛාන් අධ්‍යක්ෂණය කළ අකේලෙ හම් අකේලෙ තුම් චිත්‍රපටය. මතක් වෙන්න ඇති සමහර විට චිත්‍රපටේ නරඹලා තියෙනවා නම් ඔබ 1995 වසරේදී තිරගත වුණු මේ චිත්‍රපටය ලංකාවෙත් ගොඩක් කතාබහට ලක්වුණු චිත්‍රපටයක්. මොකද 90 දශකයේ සිනමාව ගැන කතා කරනකොට විශේෂයෙන්ම මේ ගීත ගැන කතා කරද්දී අපිට ලංකාවෙත් මේ ගීත අතිශයින් ජනප්‍රිය වුණු විදිහ හොඳින්ම මතකයි. අනු මලික් තමයි මේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළේ. මජ්රූ සුල්තාන්පුරි තමයි ගීත රචනා කළේ. අකෙලේ හම් අකෙලේ තුම් චිත්‍රපටයට ඇතුළත් වුණා. අකෙලේ හම් අකෙලේ තුම් කියන ගීතය උදිත් නාරයන් සහ ආදිත්‍ය නාරයන් කියන උදිත් නාරයන්ගේ ආදරණීය පුත්‍රයා. එවකට ඉතාමත්ම පුංචි වයසක ඔහු හිටියේ. ඉතින් ඔහුත් එක්ක මේ ගීතය ගායනා කළා. ඒ වගේම අපි දැන් සදදිය ධාරතලෙන් අහන ගීතය උදිත් නාරයන් එක්ක අල්කයන් ගායනා කරන්නේ. රාජා කෝ රානි සේ ප්‍යාර හෝ ගයා.

0: සෞන්දර්යාත්මක වියමන සඳදිය දහර.
1: එනම් ඉතින් සඳදිය දහර තුළින් අපි අදට සමු ගන්නවා ආදරය පිරුණු සුන්දර රාත්‍රියක් ඔබට ප්‍රාර්ථනා කරලා.

0: සතියේ දිනබලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියේ රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් අන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්

0: සිත නිවන උතුපන
1: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
2: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
1: සසර මක පින් පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: බලවරාත්‍රී 10යි ඔබ අද දවසේදී ජාතික ලොතරැයි මණ්ඩලයෙන් මිලදීගත් ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල සටහන් කරන්න තමයි සූදානම්. අනේ දවසේදී ජාතික ලොතරැයි මණ්ඩලයේ දිනුම් මදින් ලද මහජන සම්පත අද සම්පත NLB ජය මෙගා පව දන නිධාන හඳහන ගොවිසත සහ NLB සුබ දවසක් කියන ලොතරැයි පත් ගන්න අතර අපි සූදානම් මෙතෙන් සිට අද දවසේදී ජාතික ලොතරැයි මණ්ඩලයේ දිනුම් අදින ලද ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල සටහන් කරන්නට

0: ඔබට වාසනාව උදා කරන්න ඕන නිසාමයි. ඒ වෙනුවෙන් ඔබේ අතේ තියෙන ඔය ලොතරැයි පත් ගොන්නට වාසනාව උදා කරන්න අපි සූදානම්. NLV ජාතික ජයවර්ධනේ සුබ අඩහෝරාවේ. අද ඔබේ වාසනාව සඳහන් පරිගණක නිල වාර්තාව අපිට ලබා දෙන්නේ පරිගණක නිලධාරී දිල්හාරා අමරසේකර මහත්මිය. මේ හඳුනා ගන්න අද විද්වත් අධීක්ෂණ මණ්ඩලය. ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන අභ්‍යන්තර විගණක අනුෂා සජීවනී මහත්මිය, ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ MPD ප්‍රියානි පතිරණ මහත්මිය, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කින්ස්ලි ගුණසේකර මහත්මිය, ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරී WSR ප්‍රනාන්දු මහත්මිය. එහෙනම් දැන් අපිට ගන්න NLV 6 ලොතරැයි පත්.
1: මේක තමයි විස්තරේ. දාන්න ඕන පත්තරේ.
2: කොල්ල කොල්ල කොට යන මන්තරේ.

0: Lo trae in Mandalea.
1: ජයග්‍රහී අංක මුල සිට අගට ගැලපුවත් අග සිට මුලට ගැලපුවත් ඔබට නියත ජයග්‍රහකෙක් වෙන්න පුළුවන්. NLP ජය ඔබේ අතට සල්ලි වෙනුවෙන් 461 වෙනි දිනුම් වාරයයි මේ ආරම්භ කරන්නේ. එහෙනම් අපි යමු දිනුම් මැදීමට. NLP ජය ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය ජය අංක 4ක් දැන් අපි තෝරමු. ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය E ජය අංක 3617. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට දායක වන ඔබේ මලුතරයි NLB ජය මේ වර්ෂයට රුපියල් ලක්ෂ 5 ත්‍යාගලාභින් 174 දිනක් බිහි කරලා තියෙනවා. ඒ වගේම රුපියල් 50,000 බැගින් ත්‍යාගලාභින් 4,454 දිනකුත් බිහි කරලා තියෙනවා. සුති, දැන් බලමු ඔබේ වාසනාව ගැන. NLB ජය ලොතරැයි නද රුපියල් ලක්ෂ 5 ත්‍යාගලාභින් 2 දිනක් බිහි වෙනවා. ඒ ලොතරැයි පත් ඔබට අලෙවි කළා MS රංගනාදන් ත්‍රිකුණාමලය මදන මහරාජන් වවුනියාව අලෙවි නියෝජිතයා. වගේම රුපියල් 50,000 බැගින් දිනා ගන්න ජයග්‍රහකින් 35 දිනකුත් අද බිහි වෙනවා. ඔවුන් දැතුළු අද සමස්ත ජයග්‍රහකින් 72,515 දිනක් අතරේ රුපියල් 67,49,240ක මුදලක් අපි බෙදා දුන්නා. තවත් තෑගි වැඩි වුණ නියත ධනයෝග හඳහන 1502 වන දිනුම් වාරයයි මේ ආරම්භ කරන්නේ. හඳහන වාසනාවන්ත ලග්න සංකේතයේ මුලින්ම අපි තෝරනවා. වාසනාවන්ත ලග්න සංකේතයේ ධනු ඔබට පේන මේ අන්තරයෙන් අපි තෝරනවා වාසනාවන්ත අංක 4ක්. පළමු වාසනාවන්ත අංකය අංක 62. මේ තෝරන්නේ දෙවන ජයග්‍රහී අංකය. දෙවන ජයග්‍රහී අංකය අංක 38. ධනු ලග්නය අංක 62 අංක 38. මේ තෝරන්නේ තුන්වෙනි ජයග්‍රහී අංකය. තුන්වෙනි අංකය අංක 61. තීරණාත්මක සිවවන ජය අංකයයි මේ තෝරන්නේ. සිවවන අංකය අංක 13. අපේ රටේ ශක්තිය රණවිරුවන් රැක ගැනීමට ඔවුන් වෙනුවෙන් පිහිට වූ රණවිරු සේවා අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායක වන හඳහන ලොතරැයියෙන් මේ වර්ෂයට සුපිරි තෑගි 6ක් ලක්ෂ 10 ප්‍රථම ත්‍යාගලාභීන් 92 දෙනෙකුත් බිහි කරලා තියෙනවා. දැන් බලමු ඔබේ වාසනාව ගැන. ස්තුතියි. හඳහන ලොතරැයියෙන් අද සමස්ත ජයග්‍රාහකීන් 133,463 දෙනෙකු අතරේ රුපියල් 81,042,380ක මුදලක් අපි බෙදා දුන්නා. මේ මතක් කරන්නේ හෙට හඳහන ලොතරැයියෙන් ඔබ දිනා ගන්න සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 34,31,485,744ක මුදලක්. සත් දිනම නියත ජයක් හිමි කරගන්න අදත් ඔබ ගොවිසෙත ලොතරැයියක් මිලදී ගත්තා. සත් දිනම ජය නියත ගොවිසෙත 4,435 වෙනි දිනුම් වාරය දැන් ආරම්භ කරනවා. එහෙනම් අපි යමු දිනුම් මැදීමට. ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය මුලින්ම අපි තෝරනවා. ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය J. මේ අන්තරයෙන් ජයග්‍රහී අංක 4ක් අපි තෝරනවා. පළමු ජයග්‍රහී අංකය අංක 24. මේ තෝරන්නේ දෙවන ජයග්‍රහී අංකය. දෙවන අංකය අංක 33. තුන්වෙනි ජයග්‍රහී අංකය අංක 28. ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය J. ජය අංක 24, 33, 28. මේ තෝරන්නේ සිවවන ජය අංකය. සිවවන අංකය අංක 6. කෘෂිකර්මාන්තයේ නගා සිටුවන දායක වන ගොවින්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායක වන ගොවිසෙත ලොතරැයියෙන් මේ වර්ෂයට සුපිරි තෑගි 2ක් රුපියල් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාගලාභීන් 41 දෙනෙකුත් බිහි කරලා තියෙනවා. දැන් කියනම් ගොවිසෙත ඔබේ වාසනාව ගැන. සුති, ඉංග්‍රීසි අක්ෂර සමග ජය අංක 3ක් කළපාගෙන මුදලින් රුපියල් 250,000ක් දිනා ගන්න පුළුවන් ගොවිසෙත ලොතරැයියෙන් විතරයි. ඒ විදිහට අද ජයග්‍රහකින් 4 දෙනෙක් බිහි වෙනවා. ඒ ලොතරැයිපත් ඔබට අලෙවි කළා දමිත් ප්‍රියන්ත ලංකාපුර, චන්ද්‍රරත් ප්‍රනාන්දු මැලිබන් හන්දිය, රංජිත් සොයිසා ගිරාඳුරු කෝට්ටේ, පියලඩින් පෙරේරා දිගනාල විනියෝජිතයන්. ඔවුන් දැතුළු අද සමස්ත ජයග්‍රහකින් 120,114 දෙනෙකු අතරේ රුපියල් 82,51,640ක මුදලක් අපි බෙදා දුන්නා. මේ මතක් කරන්නේ හෙට ගොවිසෙත ලොතරැයියෙන් ඔබ දිනා ගන්න

0: සුපිරිත යගේ වටිනාකම රුපියල් 6 කෝටි 29 ලක්ෂ 71465 ක මුදලක්.
1: සුබ දවසක්.
2: අලුත් වෙලා.
1: පහසු වෙලා. ටැගි වැඩි වෙලා. අංක එකයි ලග්න එකයි
2: 200ක්ම ඔබ යකි.
1: අංක දෙකක් ගැලපුණාම
2: රුපියල් 1000ක් වාටි.
1: අංක දෙකයි ලග්න එකයි
2: 2500ක් අතේ. අංක තුනට
1: 50000.
2: ප්‍රවන්දන අංකයට රුපියල් 25000.
1: අංක තුනයි ලග්න එකයි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
2: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: තරුණයේ බලාපොරොත්තුව දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
0: දවස සුබයි සිහින දිනයි. ඔබ ගන්න මොන ටිකට් එක සුබ දවසක් ලොතරැයි. සුබ දවසක් ලොතරැයි දැන් අලුත් වුණා, පහසු වුණා, තෑගි වැඩි වුණා. මේ තෑගි වැඩි වුණු අලුත්ම තෑගි රටාව තුලින් සුබ ලග්නය සමග අංක තුනට ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් හෝ මුදලින් රුපියල් ලක්ෂ 5ක් ඔබට දිනා ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, අංක තුනට රුපියල් 50000ක්. ඒ වගේම ප්‍රවර්ධන තෑග අංකය ඔබ ගලපු ගත්තොත් මුදලින් රුපියල් 25000ක් ඇතුළු තවත් මුදල් තෑගි රැසක් ඔබට දිනා ගන්න හැකියාව තියෙනවා. එහෙනම් මේ ආරම්භ කරන්නේ සුබ දවසක් 309 වෙනි දිනුම් වාරය. සුබ දවසක් ලොතරැයි සුබ ලග්න සංකේතයයි මුලින්ම අපි තෝරන්නේ. සුබ ලග්න සංකේතය මේෂ. මේ අන්තයෙන් අපි සුබ අංක තුනක් තෝරනවා. පළමු සුබ අංකය අංක 62, දෙවන සුබ අංකය අංක 3, තුන්වෙනි සුබ අංකයයි මේ තෝරන්නේ අංක 24. මුදලින් රුපියල් 25000ක් දිනා ගන්න පුළුවන් ප්‍රවර්ධන ත්‍යාග අංකයයි මේ තෝරන්නේ. ප්‍රවර්ධන ත්‍යාග අංකය 1757. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාපත් අරමුදලට ඍජුවම දායක වන සුබ දවසක් ලොතරැයෙන් මේ වර්ෂයට රුපියල් ලක්ෂ 5ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැද ජයග්‍රාහකයන් 178 දෙනෙක් බිහි කරලා තියෙනවා. බලමු අද සුබ දවසක් ඔබේ වාසනාව ගැන. ස්තුතියි. අද සුබ දවසක් ලොතරැයෙන් රුපියල් 50000 බැගින් දිනා ගන්න ජයග්‍රාහකයන් 7 දෙනෙක් බිහි වෙනවා. ඒ වගේම ප්‍රවර්ධන ත්‍යාග අංකය ගලපගෙන මුදලින් රුපියල් 25000ක් දිනා ගන්න ජයග්‍රාහකයන් 41 දෙනෙකුත් අද බිහි වෙනවා. ඔවුන් ඇතුළු අද සමස්ත ජයග්‍රාහකයන් 1,635 දෙනෙකු අතරේ රුපියල් 87,60,540ක මුදලක් අපි බෙදා දුන්නා. වාසි වැඩි වුණු, තෑගි වැඩි වුණු තවත් ලොතරැයි වර්ග 4කින් ඔබව දිනවන්න ප්‍රාර්ථනා සමඟ රාධිකා සූදානම්.
4: මේලඟට මෙගා පවර්
5: ලොතරැයියේ පෙරළි කරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි ටෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටෑග්ගි දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
6: කෝටිපතියෙක් සහ සුපිරි කෝටිපතියෙක් අතර වෙනස ඔබට හොඳින් වටහා දුන්න ලොතරැයියක් තමයි මෙගා පවර් කියන්නේ. මොකද රුපියල් කෝටි 47ක් වගේම රුපියල් කෝටි 23ක් ඔබට දිනා දුන් දැවැන්තම සුපිරි ත්‍යාගලාභින් බිහි කළ ලොතරැය තමයි මෙගා පවර්. ඉතින් අදත් ඔබව සුපිරි කෝටිපතියෙක් කරන රුපියල් කෝටි 26ක්ම වාගේ මෙගා සුපිරි ත්‍යාගය අපි ඔබ වෙනුවෙන් වෙන් කරලා තියෙනවා. ඒ වගේමයි ඔබේ මෝටර් රථයක සිහිනය සැබෑ කරන අපේ ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගය මේ පෙනෙන නවීන සුපිරි මෝටර් රථයක් අද දවසේ අපි ඔබට වෙන් කරලා තියෙනවා. මෙගා පවර් සහ ග්‍රෑන්ඩ් මේ සුපිරි ත්‍යාග තුනම අද දවසේ අපි ඔබට වෙන් කරලා තියෙන්නේ මෙගා පවර් ලොතරැයියේ 2541 වන වාසනාවන්ත දිනුම් වාරයේ. පළමු යන්ත්‍රයෙන් අපි තෝරාගන්නේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය. අද වාසනාව රැගෙනවා කිව් අක්ෂරය. හොඳයි, දෙවන යන්ත්‍රයෙන් තෝරා ගන්නවා සුපිරි අංකය. අද සුපිරි අංකය අංක 16. ඉංග්‍රීසි අක්ෂරය සුපිරි අංකය අපි තෝරාගෙන අවසන්. එහෙනම් දැන් තෝරා ගන්නවා අද මෙගා පවර් වෙනුවෙන් ඔබට වාසනාව ගෙනෙන ජය අංක 4. අංක 46 පළමු ජයග්‍රහී අංකයයි. අංක 16 දෙවන ජයග්‍රහී අංකය. අංක 80 තුන්වන ජයග්‍රහී අංකය. අද සිවුන සහ අවසාන ජයග්‍රහී අංකය අංක 41. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවයන් පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායකත්වය ලබා දෙන මෙගා පවර් ලොතරැයියෙන් 2026 මේ වසරේ සුපිරි ත්‍යාගලාභීන් 3 දෙනෙකුත් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාගලාභීන් 35 දෙනෙකුත් බිහි කරන්නට අපිට පුළුවන් වුණා. ස්තුතියි. නම් බලමු අද ඔබ දිනාගත් වාසනාව ගැන. රුපියල් ලක්ෂ 2 බැගින් දිනා ගන්න වාසනාවන්තින් දෙදෙනෙක් අද දවසේ බිහි වෙනවා. ඉනෙක් ලොතරැයි පතක් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අද දවසේ ඔබට ලැබුණා. ඒ වගේම අනෙක් ලොතරැයි පත වින්වේ ඩිජිටල් ලොතරැයි සේවා මගින් ඔබට අලෙවි කළ තියෙනවා. ඒ අනුව අද මෙහි වෙනවා සමස්ත වාසනා වන්තීන් 1,20,342 දෙනෙක්. ඔන්නතර රුපියල් 73,13,920ක මුදලක් දිනා දෙන්නත් අපිට පුළුවන් වුණා. ඔව් ඔබ විශ්වාසය අඛණ්ඩව තහවුරු කරමින් නිසකවම ඔබ දිනන ලොකුම තෑගි ඔබට දිනා දෙන මෙගා පවර් ලොතරැයියේ හෙට දවසේ මෙගා සුපිරිතයාගේ වටිනාකම රුපියල් 26,48,84,816ක් පව සුපිරිතයාගේ රුපියල් කෝටියක් ග්‍රෑන්ඩ් සුපිරිතයාගේට සුපිරි මෝටර් රථයක්. දිනා ගන්නවන මේ වගේ නිධානයක් ජාතිය මහදන සම්පත දන් නිධානය ලොතරැයියේ අදත් අපි ඔබට වෙන් කළ තියෙනවා රුපියල් කෝටි 12ක් මේ ජයග්‍රහි 2023 වන ජයග්‍රහි දිනුම් පාරය. නිධානයක වාසනාව වෙනුවෙන් අපි තියෙන පළමු පියවර ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය පළමු යන්ත්‍රයෙන් තෝරා ගන්නවා. අද වාසනාව රැගෙනවා සී අක්ෂරය දෙවන යන්ත්‍රයෙන් තෝරා ගන්නේ. අද දන් නිධානයට වාසනාව දෙන්න ජයග්‍රහි ජය අංක 4. කෝටි 12ක් ඔබේ හිමියට සැබෑ වෙන්නට අපි තෝරා ගන්න පළමු ජයග්‍රහි අංකය අංක 77, දෙවන ජයග්‍රහි අංකය අංක 19, තුන්වන ජයග්‍රහි අංකය අංක 76, සෙවන සහ අවසාන ජයග්‍රහි අංකය අංක 81. ධන නිධානය ලොතරැය රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවයන් පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායකත්වය ලබා දෙන අපේ තවත් ලොතරැයියක් 2026 මේ වසරේ ලක්ෂ 21 ප්‍රථම ත්‍යාගලාභීන් 21 දෙනෙක් රටට බිහි කරන්න අපිට පුළුවන් වුණා. ස්තුතියි. එහෙනම් බලමු අද වාසනාව ගැන. රුපියල් ලක්ෂ 2 බැගින් දිනා ගන්න ජයග්‍රහකින් 3 දෙනෙක් අද දන් නිධානින් බිහි වෙනවා. එලතරයිපත් ඔබට අලවි කරලා තියෙන්නේ SR සමරක්කොඩි රාවතවත්ත, KMS ජයතිලක පල්ලිගම සහ රෝහණ කුමාර ගලලියද්ද. ඒ අනුව අද බිහි වෙනවා සමස්ත වාසනා වන්තීන් 92,461 දෙනෙක්. ඔවුන් අතර රුපියල් 5,32,040ක ජයග්‍රහි මුදලකුත් අපි දිනා දෙනවා. කෙටි කාලයක් තුළ රුපියල් කෝටි 13ක් කෝටි 9ක් වගේම රුපියල් කෝටි 8ක දන් නිධාන ඔබට දිනා දුන් ධන නිධානය හෙට දවසේ දැවැන්ත සුපිරිතයාගේ වටිනාකම රුපියල් 12,25,01,611,768ක්. කෝටිපතියන් ලක්ෂපතියන් වැඩි වැඩියෙන් රටට බිහි කරන ඔබ විශ්වාස කළ ඔබේ විශ්වාසනීය ලොතරැය ලොතරැයිලව රජකිරුල මහජන සම්පත 6,193 වන වාසනාවන්ත අද දිනුම් වාරයටයි අපේ මේ සූදානම. එනං අද ඔබට වාසනාව ගෙනෙන ජය අංක ගලපා ගන්නට අපි යනවා අද දිනුම් වැඩිමිට. වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ සමග ජය අංක 6 යන්ත්‍රයේ ඇසුරින් අපි තෝරා ගන්නවා. අති ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය ඊ අක්ෂරය ජය අංක පිළිවෙලින් 6,3,2,5,8. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවයන් පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායකත්වය ලබා දෙන මහජන සම්පත ලොතරැය 2026 මේ වසරේ සුපිරි ත්‍යාගලාභීන් 7 දෙනෙකුත් ලක්ෂ 25 ප්‍රථම ත්‍යාගලාභීන් 150 දෙනෙකුත් බිහි කරලා තියෙනවා. ස්තුතියි. එහෙනම් බලමු අද වාසනාව ගැන. අද මහජන සම්පතේ ජයංක 5 අග සිට මුලට මුල සිට අගට නිවරදිව පිළිවෙලින් ගලපාගෙන රුපියල් ලක්ෂයේ බැගින් ජයග්‍රහකින් 18 දෙනෙක් දිනාගෙන තියෙනවා. එලොතරයිපත් ඔබට අලවි කළ ජයග්‍රහී අලවි නියෝජිතයින් මම දැන් මතක් කරන්නේ. සාගර පුෂ්පකුමාර පුලස්තිගම, YC සිල්වා මොරටුමුල්ල, මහේෂ් රත්නායක රාජගිරිය, සම්පත් සේනාධීර මොනරාගල, සුභද්‍රා කාන්ති මැදිරිගිරිය, AWM හර්ෂ මොහන් දෙහි ඕවිට, UK රණසිංහ මහනුවර, සිසිර ජයකොඩි මාදම්පේ, MS සමන්ත කාක්කපල්ලිය, බන්දුල කරුණාතිලක හබරණ, YB රේණුකා කදුරුවෙල, TRS බණ්ඩාර දඹුල්ල, සම්පත් ගුණරත්න දෙල්ගොඩ, සෝමලතා අතුකෝරල යාංගල් මෝදර, පද්මසිරි පීරිස් මාරවිල, පී ඇලඩින් පෙරේරා දිගන සහ පුත්තලම දිස්ත්‍රික්කයෙන් එක්ලොතරයි පදකුත්, මාතර දිස්ත්‍රික්කයෙන් තවත් එක්ලොතරයි පදකුත් අද දවසේ ඔබට අලවි කරලා තියෙනවා. ඒ අනුව අද මහජන සම්පතින් බිහි වෙනවා සමස්ත වාසනාවන්තයින් 252,479 දෙනෙක්. ඔවුන් අතර රුපියල් 1,68,24,360ක ජයග්‍රහී මුදලක් අපි දිනා දෙනවා. හෙට මහජන සම්පතින් අපි ඔබට වෙන් කරන්නේ සුපිරි ත්‍යාගයේ වටිනාකමයි මතක් කළේ රුපියල් 2,48,91,252.

0: අද වියදමට අද සම්පත හැමදාමත් වගේ මහජන සම්පත ලොතරැයියේ දිනුම් පැදීමෙන් අපි තෝරා ගන්නා ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරයත් අවසාන ජයංක හතරත් අද සම්පත ලොතරැයියට වාසනාව ගෙරෙන අද දවසේ ජයංක බවට පත් වෙනවා. ඒ අනුව අද අපි ක්‍රියාත්මක කරන්නේ 768 වන දිනුම් වාරය ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය ඊ අක්ෂරය ජය අංක පිළිවෙලින් 2.58. යනුව රුපියල් 250,000 බැගින් ජයග්‍රහකින් දෙදෙනෙක්ව දවසේ දිනාගෙන තියෙනවා. ලොතරැයි පත් ඔබට අලෙවිකලේ සුරංග රොඩ්‍රිගෝ ජායල සහ නුවන් පීරිස් හසලක අපේ එන්.එල්.බී. අලෙවිනියෝජිතවරු. එවැගේම ජයංක හතර නිවැරදිව ගලපාගෙන රුපියල් 50,000 ත්‍යාග තවත් ජයග්‍රහකින් 47 දෙනෙකුත් අද දිනාගෙන තියෙනවා. ඔවුන් ඇතුළු රට පුරාම ජයග්‍රහකින් අතර අද සම්පත ලොතරැයිය අද දවසේ දිනා දෙනවා රුපියල් 1,11,66,600ක ජයග්‍රහී මුදලක්. හොඳයි, ලොතරැයි වර්ග 8ක් පුරාවට අපිට පුළුවන් වුණා බිහි කරන්නට සමස්ත වාසනාවන්තීන් 922,149 දෙනෙක්. ඔවුන් අතර රුපියල් 7,39,40,720ක ජයග්‍රහී මුදලකුත් අපි දිනා දෙනවා. එහෙනම් සුපුරුදු පරිදි හැමදාමත් හෙටත් ඔබේ දවස එන්.එල්.බී. ලොතරැයි කින් ආරම්භ කරන්න තමයි අපේ ආරාධනාව. එතෙක් මතකේ තියාගන්න ජීවිතයේ සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය එන්.එල්.බී.

සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම හා ආශිර්වාදයේ අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමෙනි. මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේනම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට සොකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තීන් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැතැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය ගරන් කුඹුරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටි කොට කළ දේශනාව ධම්සත් පැවතුම් සූත්‍රයයි. බුදු දහමේන මූලික ඉගැන්වීම මේ විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශ වන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. ධම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ

නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සංජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

ආදහමේ අපූර්ව නිර්මාණයක් වන මේ ශරීරයේ දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සබාධමේ ස්වභාවයයි යථා ස්වභාවයයි යථාර්ථයයි. මොහොතක් සිතන්න, මේ කය අපට සිටින

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම උපකාරී වන්නේ මේ කය නැමැති මිතුරා නොවේද? එහෙත් මේ කයේ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි. දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම් ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර පිට

ඉරතු විපර්යාසයෙන් හටගන්නා රෝග, කයේ අනිසිභාවිතයන් නිසා හටගන්නා රෝග, උපක්‍රමික රෝග, කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේකවිධ රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබාධමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයයි. මොහොතක් සිතමු.

කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලිඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න

අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෝතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්. ගිරිමානන්ද සූත්‍රය කායික රෝගී බව හමුවේ මනස පවත්වාගත යුතු ආකාරයේ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගත හොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

දුකට මුල්වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. සිත හා බැඳි මගේ කයද

0: गजक कसू ट्रेडिशनल दिश ज्ञान बंसी गंपुल मीतलाव कुहुमन रुवन पा मूल महाविहाराधिपति पूज्य पाद गणी कुबरे शांत स्वामी वहंसी
1: අනන්ත දුක්ඛ වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධවීමය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්තාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබෙන්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදුගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න. නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසම්බිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්බිධාන පිරිත දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොයෙක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වී නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සැදැහැ සිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිධාන පිරිත ශ්‍රවණය කරන්නේ

මෝර පරිප්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොමඩ රුවන්පා මුල මහා විහාරාධිපති පූජ්‍යපාද ගණේක

ආනුභාවේ ශෝක රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජ බය සොර සතුරු කරදර ගිනිබිය තිරිසංගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුරු වේවා.

කිසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකට වදාළේ වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති බුදුරජාණන් වහන්සේ හා අනුගත වීම පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි. හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටටපත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා.

කය වචනය මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ.

තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන් මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් කෙන විට මා ඒ දන්නවා. උඩඟු සිතිවිල්ලක් කෙන විට මා ඒ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ద్వේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත්වන ජනතාව වහල්කමට හසු වෙලා, බලයට ධනයට හසු වෙලා, සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල්, තුරුලිය, මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා. මගේ සිත නෙළුමක් වගේ
විකසිත වෙන බව මට පේනවා. මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින් මහා සමාධියකින්

ශෝභමාන වූ මෙනිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

මිනිසුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරි ඉතිරි ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බල මහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්තියක් වේ.

සත්වයන්ට පැමිණෙන උවදුරු දුරු කරන හේඳ සර්ව ප්‍රකාරයෙන් ආරක්ෂාව සලසන හේඳ පැමිණෙන අනතුරු වළක්වාලන හේඳ පිරිත නම් වූ ධර්මස්කන්ධය සජ්ජායනා කරනු ලැබුවේ සමස්ත ලංකා සසුන් මග භික්ෂු සංවිධානයේ පින්වත් සහභාගී

දෙනාටම ත්‍රිවිධ රත්නේ ආශිර්වාදයෙන්ම වේවා. අද වන විට අප රටත් මුළු ලෝකයක් වෙලා පැතිරෙන රෝබියෙන් සියල් සත මුදවා ගනුවස් උතුම් බුද්ධ රත්නේත් ධම්ම රත්නේත් සංඝ රත්නේත් යන ත්‍රිවිධ රත්නේ ආශිර්වාදය සපත කිරීම ලක්කඳ විශ්ව අදිෂ්ඨාන ආශිර්වාද පූජාවයි මේ. මේ විශ්ව අදිෂ්ඨාන ආශිර්වාද පූජාවේ ඵලයෙන් සියලු රෝගිය දුරු වී සියල් සත වෙත යහපතම වේවා. මේ විශ්ව අදිෂ්ඨාන ආශිර්වාද පූජාවේ ඵලය සියල් සත වෙත විහිදේවා, පැතිරේවා. ත්‍රිවිධ රත්නේ ආශිර්වාද ඵලයෙන් සියල් සත සුවපත්ම වේවා.

ලක්හඬ විශ්ව අධිෂ්ඨාන ආශිර්වාද පූජාවේ බලයෙන් සියලු රෝගිය දුර්වි සියල් සත වෙත යහපතම වේවා, නිරෝගී සුවය වේවා. ඒ විශ්ව අධිෂ්ඨාන ආශිර්වාද පූජාවේ බලය සියල් සත වෙතම විහිදේවා, පැතිරේවා. සියලු දෙනා නිදුක් වේවා.

0: FM 93.5 ලක්කඩ හගෙන ඉන්න බලවුදේ 5 විනාඩි 2යි.
1: FM 93.5 FM 93.7 ලක්කඩ Radio ITN

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත්‍ය හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ. යහපත් අදහස් වල ශක්තිය ශබ්ද තරංගයට මුසු වී බොහෝ ඈත සිටින සසතයන් වෙතද විකාශය වෙයි. පිරිති ලයාන්විත නාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුධිරේ පවිත්‍රත්වයටද මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවති සැලකේ. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා කරගන්න.